0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: අයිබෝවන් සුබ දෑසනක් එෆ මනුතුනය දශම් පහෙන් අනුතුනය දශම හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාවදේ 5 විනාඩි 34යි.
1: ලක්හඬ රේඩියෝ ITN.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: බලවු දෙහයයි
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකාණ්ඩ මොමලින් ඒසයි
3: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබෝවන් සුබෝදෑස්තනක් අද ජූනි මාසේ 28 වෙනිදා ඉරිදා දවස අද තමයි ජූනි මාසේ අවසාන ඉරිදා දවස අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් බලවි සහ ලකන ප්‍රොටෙන්ෂ ගෙනෙන තොරතුරු ලකන මාර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න අවධානයම ක්‍රමද මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට IMF 9 තුනෙන් එකක් හොරු වරන් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි මෞබිම පුවත්පත තොරතුරු සටහන් කරන්නේ අපි අවධානයම කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට 2023 වසරේ සිට මේ දක්වා ව්‍යාජ ආනයන මුවාවෙන් බැංකු හරහා සූක්ෂම ලෙස විදේශවලට යවා ඇති ඩොලර් බිලියන 1කට ආසන්න විදේශ මුදල් ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු සමස්ත ණය මුදලින් 3න් 1ක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා මෙම මුදල් ජාත්‍යන්තර බැංකු පද්ධතිය හරහා සිදු කෙරෙන ටෙලිග්‍රැෆික් මුදල් හුවමාරු ක්‍රමයේ යටතේ යවා ඇති අතර මේට සම්බන්ධ වූ සැකකරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බවයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ මාගේ ඩොලර් බිලියනයක් බවට මුල්වරට අනාවරණය කළා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙලෙස රටින් පිට කළ විදේශීය මුදල් භාණ්ඩ ආනයනයට අදාළ අත්තිකාරම් මුදල ලෙස ගෙවීම් කර ඇතත් ගෙන්වූ කිසිදු භාණ්ඩයක් ඒ හරහා ආනයනය කර නැති බවයි. මේ පිළිබඳව පසුගිය ජූනි මාස 14 වෙනිදා ලිපියක් ඉදිරිපත් කළ අතර එයින් අනාවරණය කළේ මේ ආකාරයෙන් අපනයන මුවාවෙන් විදේශ මුදල් පිට කළ ක්‍රිප්ටෝ මූල්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙකු පිළිබඳවයි කියලත් අද මේ සම්බන්ධයෙන් මෞබිම පුවත්පත තොරතුරු සටහන් කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සටහන් වෙන හිටපු ඇමති පුත්තු 10ක් පසුපස පොලිසිය පන්නයි. සුජිත් හේවාජුලිගේ අද වාර්තාව අරගෙන එන්නේ ලංකාදීප පුවත්පතට අල්ලස් දූෂණ සහ විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන්ගේ පුතුන් 10 දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශනාංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන්ුත් ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මේට අමතරව පාතාලය සමග සබඳතා පැවැත්වූ අමාත්‍යවරුන්ගේ පුතුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. මේ අය විදේශයන්ට පලා යෑම බැලැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ. විවිධ දූෂණ චෝදනා සහ පාතාල සමග ගනුදෙනු පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින්ගේ පුතුන් 3 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර අලස් චෝදනාවක් සම්බන්ධයෙන් මෑතකදී අත්අඩංගුවට ගැනුනේ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂයි කියලා අද ලංකාදීපය මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එතකම මෞබිම් පුවත්පතට අවධානය යොමු කරමු. මෞබිම් පුවත්පත අද සඳහන් කරනවා රටින් පැන අපරාධකරුවන් ගැන ලැබෙන තොරතුරු වැඩි වෙලා. විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ලැබෙන බුද්ධි තොරතුරුවල ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවයි සඳහන් වෙන්නේ කියලා අද මෞබිම පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද පුවත්පත් ගණනාවක් තොරතුරු සඳහන් කරලා තිබුණා. ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු මෞබිම පුවත්පතේ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලට් තුලින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා. මෙම තොරතුරු නිර්නාමිකව ලැබෙන බවත් සැඟව සිටින අපරාධකරුවන්ට එරෙහි පාර්ශ්ව විසින් බොහොමයක් තොරතුරු ලබා දෙන බවත් ඒ තොරතුරු මත පදනම්ව මේ වන විට අපරාධකරුවන් කිහිප දෙනෙකු විදේශගත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වෙනවා කියලායි අද මෞබිම පුවත්පතේ සටහන. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් එම රටවල කෙරෙන විමර්ශනවලින් අනතුරුව මෙරටට පිටුවහල් කිරීම හෝ රැගෙනීම සිදු කරනු ලබන බවත් ඉදිරියේදී එවන් පුද්ගලයින් කිහිප දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බවත් තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ මෞබිම පුවත්පතේ. රාජ්‍ය සේවකයින්ට සතුස සහ සමෝපාකාර හරහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා ගැනීමට වවුචර් පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා. ගොවියා මෙන්ම පාරිභෝගිකයා පිළිබඳවද රජය දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: පොහොර විදි දෙකයි අක්කරේට යන්නේ. පොහොර විදි දෙකකට 2400යි යන්නේ. අපි දෙනවා 12000. මොකද අපි 30000 දෙනවනේ අක්කරේකට 12000. එතකොට පොහොර විදි දෙකයි අක්කරේට යන්නේ. පොහොර විදියකට රුපියල් 6000ක සහනාධාරයක් දෙනවා අපි. ගොවියා දෙන්නේ 4000යි. ඒත් අපි ඒ සහනේ දීලා තියෙන්නේ මාස 3කට වැඩිපුර වීඅස් වෙන අපේ රටේ තියෙනවා. නාඩු සහ රතුනාඩු. අඩුම තරමේ 115ක් කේරි සම්බ වවන්න ඕන. සම්බත් 110ක්වත් වවන්න ඕන. එහෙම කරොත් තමයි ලොකු මුදලාල්ලා කීප දෙනාට 380ට හොරට හාල් විකුණන්න බැරි. දැන් හොරට විකුණන්න. 150ටවත් වී ගන්න ඕනේ කිව්වට එක මොහොලක්වත් ගන්න 120ට. 120ට වී ගන්න දෙපැයි. ආණ්ඩුව ණයක් දෙනවා. දැන් අපි 30 වෙනිදා දාලා තියෙන මෝල්ටි එකතුවල අහන්න දැන් ඕගොල්ලෝ මොකද කියන්නේ කියලා. 150ට එපා 20ට ගන්නකෝ. මොකද ආණ්ඩුව ගත්ත වී තියෙනවා මැට්‍රික් ටන් 120000. 120 ගන්න අපේ අරන් දෙන්නේ. දැන් කීර කැකුළුවා කටි තමයි. 105 බෑග් විකුණන කට්ටිය තමයි ඔය 220යි කැකුළු 230යි නාඩු කියලා විකුණන. හැබැයි ලෝස් ඔයගොල්ලෝ ගන්න කියොත් එම් බල්ක් එකෙන් ගන්න කියොත් එම් කැකුළු 185ට 95ට අතර තියෙනවා. නාඩු 205යි 210යි 215යි අතර තියෙනවා. රතු හාල් තියෙනවා 185ට. මොකද මේකට කලින් හාල් නාඩු 270ට ගියා අපි එනකොට ආණ්ඩුව. මතකද? නාඩු 270යි. එනිසා දැන් මේ මහා මෝල් මුදලාල්ලා ටික තියෙන වීලික හාල් කරන්න යනකොට කොහොමද 150ට වීස්සුවොත් හාල් 250ට විතර යනවා. රුපියල් 100ක විතර සුද්ධ ලාභයක් දාගන්න මේ ප්ලෑන් කරන්නේ ඒගොල්ලෝ ගොවියෝ පිටින් ඇවිල්ලා මේක. යල් කන්න පටන් ගන්නද 120 ගන්න. ගවඩා හිස් කරමින් තියෙන අපි තියෙන වීටි කදිනව අනිත් තැන්වල. ඒ වගේම වී සහල් කරලා සතසු සහ සම්පකාර හරහා ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා.
0: රුපියල් 9300 පොහොර මිටිය විකුණන්නේ 15500ට ගොවි සංවිධානවලින් චෝදනා. අද අමිත් මදුරංග ගමගෙයි මව්බිමට වාර්තාව අරගෙන එන්නේ. පොහොර මිටියක් රුපියල් 9300ක මිලට ගොවින්ට ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා ගොවින්ට පොරොන්දුවක් ලබා දී තිබුණත් මේ වන විට වෙළඳපොලේ පොහොර මිටියක් රුපියල් 13500යි 14500යි සහ 15500යි වැනි මිලකට අලෙවි වන බව ගොවි සංවිධාන සඳහන් කරනවා. පොත්ගලික සමාගම් මෙරටට අනායනය කරන සියලු පොහොර තොග රජය මිලදීගෙන ගොවි ජන සේවා මාධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට විෂය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇති පසුබිමක මෙතරම් වැඩි මිලකට වෙළඳපොලේ පොහොර විකිණීමට තිබීම ගැටලුවක් බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. පොහොර සමාගම්වල ප්‍රධානීන් පිරිසක් මාර්තු මාසයේ අවසන් භාගයේදී ජනාධිපති කාර්යාලයට ගොස් පොහොර තොගෙන් 3/1 තම සමාගම්වලට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබුව බවත් එහිදී ලැබුණු අනුමැතියක් අනුව සම්පූර්ණ පොහොර තොගයම ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට නොදී සමාගම්වල කොටසක් නැවත ලබා දී තිබේදැයි සැකයක් ඇතිවන බවත් ගොවි සංවිධාන සඳහන් කරනවා. වැඩි මිලට පොහොර මිලදී ගැනීමට සිදුවීමට අමතරව ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් නියමිත දිනට නියමිත ප්‍රමාණයෙන් පොහොර නොලැබීමේ ගැටලුවකටද ගොවීන්ට මුහුණ දීමට සිදු වී ඇතැයි එම සංවිධානය සඳහන් කරනවා කියලයි අද මව්බිම පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. රට පුරා ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි. මරණවලින් 80%ක්ම කාන්තාවන්. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනවා. රතුයිර පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ඩෙංගු මාරයාගෙන් බේරෙන්න දැන් මරණ 36 අතර දරුවන් සිටිනවා කියලායි සඳහන් වෙන්නේ. රෝගීන් 50,459යි රෝහල් පිරේ දිස්ත්‍රික් 14ක් අවදානමේ කීටයින්ට දඩ 50,000යි මාස 6ක් හිරේට උණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න. අද රතුයිර පුවත්පතයි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ. එත් එක්කම ලකන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරමු. මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,459 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ 30ක් වාර්තා වී තිබෙන පසුබිමක ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමත් සමග රෝහල් කිහිපයක රෝගී ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. පෙර වර්ෂවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ අතර පොසොන් සමයේ දන්සැල් පැවැත්වීමේදී පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කළ හැකි නම් ඩෙංගු ව්‍යාප්තියද පාලනය කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. අපි හල බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
2: දිනවල අපි හැමෝම දන්නවා ලංකාව ඩෙංගු අධිවසංගත තත්වයකට මුහුණ දෙනවා. මේ තත්වයට ඍජුව බලපෑම් කරන්න පුළුවන් මේ දන්සැල් අවසානයේ ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග අපි කලින් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. විශේෂයෙන් කෝපි දන්සැල් සහ බීම දන්සැල් වැනි පාන වර්ග දෙන දන්සැල් වල ලබා දෙන ප්ලාස්ටික් අප හැමතැනම විසිරෙන ආකාරයට බැහැරලනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න.
0: අපිත් ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ වටපිටාව පිරිසිදු කරගන්න, පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. එමගින් ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඔබේ ජීවිතය වගේම වටපිටාවේ ඉන්න සියලු දෙනාගේ ජීවිත මේ රටට වැදගත්, අපිට වැදගත්. ඒක නිසා වගකීමෙන් කටයුතු කරන්න, ඩෙංගු මාරයා පරදවන්න උදව් කරන්න. අද මෞබිම පුවත්පතේ සඳහන් වන කතානායකට එරෙහිව විශ්වාස භංගයක් අමිත් මදුරංග ගමගේ වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් අපි තොරතුරු සටහන් කළා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩකර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට විපක්ෂයේ තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී මෙම තීරණය ලබාගෙන ඇති බවයි අද මෞබිම පුවත්පත සටහන් කරන්න මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. තවත් බොහොමයක් පුවත් අපි මේ වෙරාමෙන් අනතුරු ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන රැඳී සිටින ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 12යි.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
4: සතියක ලක්හඩ.

0: ලකන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න බැලව් 2:00 විනාඩි 17යි.
1: ඩෙන්ගු මතුරු වාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුල මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න. වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: වෙලාව දෙහයයි විනාඩි 19 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සැලට් සමගින්. උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය හෙටයි. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සඳහන් කළ තෙන මොවින් පුවත්පතේ සඳහන් වන අනුරපුර ආරක්ෂාවට පොලිසියේ 3500ක්. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි අද තොරතුරු සටහන් කළ තියෙන කීර්ති මෙන්ඩිස් වාර්තා වර්ගෙන එනවා. මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවල තොරතුරු වලට 2026 පොසොන් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන විවිධ ආගමික වැඩසටහන් සඳහා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා සෑම පොලිස් වසමක් තුළම දිවාරාත්‍රී වශයෙන් ජංගම සංචාර, මුර සංචාර, පාපදි සංචාර, බීටු සංචාර සහ යතුරුපෙදි සංචාර ක්‍රියාත්මක වන අතර රථවාහන තදබදයක් ඇතිවීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම නිලධාරීන් සංඛ්‍යාව යොදවා ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. 2026 රාජ්‍ය පොසොන් උත්සවය මේ මාස 26 වෙනිදා සිට ලබන මාස 2 වෙනිදා දක්වා අනුරාධපුර අටමස්ථානයේ මිහින්තලයේ පුදබිම සහ තන්ත්‍රිමලයේ රජමහා විහාරස්ථානයේ යන ඓතිහාසික පුදබිම් මුල් කර ගනිමින් සිදු කරනු ලබන අතර ඊට සමගාමීව දෙවිනපුරා බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම, පොසොන් තොරණ, පහන් කුඩු ප්‍රදර්ශනය කිරීම, පොසොන් කලාප පැවැත්වීම, දන්සල් පැවැත්වීම ඇතුළු විවිධ ආගමික උත්සව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙර වසරවලදී මෙන් විශාල වශයෙන් මහජනතාව සහ බැතිමතුන් සහභාගී වනු ඇති බවයි අද පොලිසිය සඳහන් කරන්නේ කියලයි මවුමින් පුවත්පත සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු රතුවිරේ පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් ජාතික පොසොන් උළෙල මිහින්තලා පුදබිමේ. අනුරාධපුර වන්දනාවට විශේෂ බස් රථ සහ දුම්රිය යොදවනවා කියලා අපි මීට පෙර දවස් වලත් ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් තොරතුරු වාර්තා කළා. අපි ඔබට මතක් කරනවා නැවත ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ බලා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඔබත් අනුරාධපුර වන්දනාවට යාමට සිතාගෙන ඉන්නවා නම් ඔබටත් හැකියාව තිබෙනවා පොදු බස් රථ සේවාව භාවිතා කරන්න. ළංගම ගමනාගමන ලංකා ගමනාගමන මණ්ඩලයේ මාර්ගස්ථ මාගේ ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අමතර ප්‍රවාහන සේවා පහසුකම් සලසා තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. කොළඹ ප්‍රධානව සෙසු පළාත්වලින් අනුරාධපුරයේ බලා දහවණේ වන සාමාන්‍ය බස් රථ සේවාව පොසොන් උත්සවය නිමිත්තෙන් ගමන් වාර වැඩි කර තිබෙනවා කියලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. සුවිශේෂ රහසිගත සහ වැදගත් තොරතුරක් නාමිකව හෝ නිර්නාමිකව පොලිසියට ලබා දීමට අවශ්‍ය නම් පොලිස්පතිට කියන්න සේවාව අමතන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලෙ මහතා ජනතාවට දැනුම් දෙනවා. පොලිස්පතිට කියන්න සේවාව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි එෆ්.යු. වුඩ්ලෙ මහතා සඳහන් කළේ.
1: පොලිස්පතිට කියන්න කියන සේවාව 2026 වසරේදී ඉතාමත්ම සැලසුම් සහගත මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ තියෙන ප්‍රමුඛතාවය ඉතාම හොඳින් හඳුනාගෙන මෙම සේවාව ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය පැය 24 පුරාම විවෘතයි. මාර්ගගත ක්‍රමවේදයන් හරහා මේ රටේ සිටින ඕනෑම පුරවැසියෙකු, විදේශයක සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හෝ විදේශ රටක සිටින විදේශිකයෙකුට වුණත් ශ්‍රී ලංකාවේ යම් පොලිසියක් කරහා හෝ කොට්ටාශයක් කරහා යම් කිසි සේවාවක් ලබා ගන්නට හැකියාව මෙම ටෙල් IGP කියන ව්‍යාපෘතියෙන් මේ වන විට අපි ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. යම් කිසි පුරවැසියෙකුට යම් විශේෂිත වූ රහසිගත වූ වැදගත් තොරතුරක් නාමිකව හෝ නිර්නාමිකව මෙම ටෙල් IGP කියන ව්‍යාපෘතියෙන් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් නිසා තවදුරටත් නැවත නැවතත් මෙවැනි තොරතුරු, පැමිණිලි, සිදුවීම් සහ ඔබට හැඟෙන යම්කිසි වැඩදායි තොරතුරක් ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දෙන්නට මෙම අවස්ථාව යොදා ගන්නයි කියලා අපි ඉතාමත්ම ගෞරවණීය මෝර්නින් නිවුස් ඇලර්ට් ලකන්ද රේඩියෝ ITN
0: ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බැලව 2:23යි.

0: වෙලවද 6යි විනාඩි 26යි අපේ අවධානය යොමු කරමු රතුවිර පුවත්පත්‍ර අද සඳහන් කරනවා බස් ගාස්තු 10%කින් ජූලි සිට වැඩි වෙයි මේ සම්බන්ධයෙන් අද MD ධර්මසිරි වාර්තාව අරගෙන ඉන්නේ ජූලි 5 වෙනිදා සිට බස් ගාස්තු 10%කින් 13%කින් ඉහළ යෑමට නියමිත බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ ජූලි 5 වෙනිදා සිටයි බස් ගාස්තු මෙලෙසින් වැඩිවීමට නියමිතව තිබෙන්නේ වසරකට දෙවරක් සංශෝධනය කරන බස් ගාස්තු වසරේ ජනවාරි මාසයේ පළමු වෙනිදාත් ජූලි මාසයේ පළමු වෙනිදාත් සංශෝධනය කෙරෙන බවයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙන්නේ රතුවිර පුවත්පතේ ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව ජාතික තරඟාවලි 8ක් සඳහා ආයුධපත් කැඳවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය දෙනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරනවා පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් සමාන උළෙල 25ක් පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු ද ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්
1: ජාතික තරුණ සේවා සභාව විදිහට අපි උපරිම උත්සාහ කරනවා ලංකාවේ හැම තරුණියටම තමන් දක්ෂතා දක්වන ශ්‍රේෂ්ඨ ඔස්සේ ඉදිරියට එන්න අවස්ථා හදලා දෙන්න. ඒකට මේ එහෙම අවස්ථාවක් තමයි ජාතික තරුණ සේවා සභාව ඇතුළේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ඔබට ඉදිරියට එන්න මේ දෙන දායකත්වයේ ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම අපි මෙතනින් එහාට කරන මේ සංචිතවලට ඔබ එන්න සංචිතත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ සියල්ලට ඔබේ දායකත්වයේ දීලා මේ අපි ලබලා දෙන අවස්ථාවන් වලින් ඔබේ හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සම්පාදනය

0: මේකෙදි මෙලඩි සංගීත තරගාවලිය, ස්ටෙප්ස් නර්තන තරගාවලිය, යං වොයිසස් භාෂණ තරගාවලිය, ඒ වගේම නෝවා මයින්ඩ් AI කෘතිම බුද්ධිය නිර්මාණ තරගාවලිය, ඉන්ස්පයර් සාහිත්‍ය තරගාවලිය, ෂටර් ස්ටෝරීස් ඡායාරූප තරගාවලිය, ඩ්‍රීම් කැන්වස් චිත්‍ර තරගාවලිය සහ බියොන්ඩ් ලිමිට්ස් කියන ආබාධ සහිත වූවන්ගේ තරගාවලිය විදිහට තමයි මේ තරගාවලි 8 අපි නම් කරලා තියෙන්නේ. සහ මේ තරගාවලි 8 වලින් තරඟ ඉසව් අපි 87ක් ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා. ඒක සමහර තරඟ ඉසව් ප්‍රාදේශීය මට්ටමින්, සමහර තරඟ ඉසව් දිස්ත්‍රික් මට්ටමින් සහ තවත් තරඟ ඉසව් ප්‍රමාණයක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට මේ තරඟාවලි 8 සඳහා තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මේ වන විට අපි අයදුම්පත් බාර ගැනීම සිදු කරනවා. මේ අයදුම්පත් බාර ගැනීම අපි ජූලි මාස 30 වන දින දක්වා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට අයදුම් කරන්නට පුළුවන් මේ සඳහා nysc.lk/youth-awards කියන වෙබ් ලිපිනයෙන්, වෙබ් යොමුවෙන් ඔබට ලොග් වෙලා ඊට අදාළව ඔබේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්නට පුළුවන්.
1: IMF මේ ළඟ ණය තීන්දුව ලංකාවතේ නේවාසික නියෝජිතවරිය කියයි. උපුල් වික්‍රමසිංහයි ලංකාදීපයට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. දැනට පවතින ණය වැඩ සටහන අවසන් වූ පසු ශ්‍රී ලංකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය මුදලක් ගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන් බව එම අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික නියෝජිත මාර්තා ටෙස්වායේ මහත්මිය ඒ ලංකාදීපයට සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ඇඟිලි ඡායාරූපයකුත් සමගින් තොරතුරු සඳහන් කරන්නේ. ඇඟිලි පාට කිරීමේ අහෝසෙන් චන්ද නිලධාරීන් 13,000කට රාජකාරී නැහැ, මිලියන 100ක ඉතිරියක් කියලා අද ප්‍රේමකීර්ති රණතුංග ලංකාදීපට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇඟිලි පාට කිරීම අහෝසි කිරීම හේතුවෙන් එක් මැතිවරණයකදී අවම වශයෙන් නිලධාරීන් 13,000ක් මැතිවරණය රාජකාරියට බඳවා ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි රජය ගණන් බලා තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ. අතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තියෙනවා. මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝණ හෙටියාරච්චි මහතා පවසන්නේ අතීතයේ හොරචන්ද දැමීමට එරෙහිව මෙම ඇඟිලි වර්ණ ගැන්වීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වත් වර්තමානයේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී හැඳුනුම්පත අනිවාර්ය වන නිසා ඇඟිලි වර්ණ ගැන්වීම අවශ්‍ය නොවන බවයි. මෙරට ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් පවතින අතර මෙම ක්‍රමය අහෝසි කිරීමෙන් අවම වශයෙන් එක් මධ්‍යස්ථානයකට එක් නිලධාරියා බැගින් 13,000ක පිරිසක් රාජකාරී ඉවත් කිරීමට හැකිවනු ඇති බවත්, එමගින් විශාල මුදලක් රජයට ඉතිරි කරගත හැකි බවත් තමයි හිටියාරච්චි මහතා සඳහන් කළේ කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. ලක්කන මෝර්නින් නිවුස් ඇලට් වලින් රැඳී සිටින්න ලක්කන මෝර්නින් නිවුස් ඇලට් එක වෙලාව 2:31.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලාව 2:32. අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාස 27 වෙනිදා සෙනසුරාදා දවස මහජන සම්පත 6231 වන ජයග්‍රහය දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක 8, අංක 7, අංක 4, නැවතත් අංක 4, අංක 3 සහ අවසානයටත් අංක 8 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසිත 4473 වන ජයග්‍රහය දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා කිව් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක 4, අංක 8, අංක 10 සහ අවසානයට අංක 22 විදිහටයි සටහන් වෙන්නේ. මෙගාපව 2579 වන ජයග්‍රහය දිනුම් වරේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය සුපිරි අංකය අංක 12ත් එක්ක ජයග්‍රහයේ අනෙකුත් අංක සටහන් වෙන අංක 1, අංක 6, අංක 32 සහ අවසානයට අංක 74. දනනිධානයේ 2261 වන ජයග්‍රහය දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක 33, අංක 43, අංක 59 සහ අවසානයට අංක 81. හඳහන 1541 ජයග්‍රහ දිනුම් වරේ දාසීදී ක්‍රියාත්මක වුණා. වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන වන අංක 3 අංක 11 සහ අවසානයේ අංක 56

හඳහන 1543 ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහයි අංක සටහන් වන අංක 3 අංක 11 අංක 49 සහ අවසානයේ අංක 56 විදිහට. අද සම්පත 806 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක 4 නැවතත් අංක 4 අංක 3 සහ අවසානයේ අංක 8යි. අද සම්පත 806 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහයි අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. NLB ජය 499 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා G ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක 2 අංක 5 අංක 1 සහ අවසානයේ අංක 4 වෙනකොට. සුබ දවසක්. 347 වෙනි ජයග්‍රහය දිනුම් වාරයයි ක්‍රියාත්මක වෙන්නේ කටක ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතේ ජයග්‍රහයි අංක 3 අංක 46 සහ අවසානයේ අංක 62. සුබ දවසක්. 347 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 6628 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි මතක් කරනවා. ඒත් එක්කම අකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:34යි.

0: සතියක ලක්හඩ වෙලව දෙහය විනාඩි හතලිහයි.
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසුලොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිශ්මේ
2: ජොනි වෙස්සෙන් නවය පොසොන් පුර පසලොස්වක පොහෝ දෙන පෙරවරු හයිසිට පල්ලි පැත්ත ශ්‍රී සංකපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සවනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංකපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරිවාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
1: කොළඹ ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන විට හමුවන පල්ලේබැද්ද පසුකර කොළඹගේ ආර ප්‍රදේශයට ආසන්නයේදී ගිරිශිඛර සහිත කඳුවැටිය පාමුල සංඝපාල රජමහා විහාරය හමුවේ. කොළඹ සිට සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 140ක් පමණ වේ. භූගෝලීය ලක්ෂණ අනුව අතරමැදි කලාපයට අයත් මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උසින් යුත් සංඝපාල කඳුවැටිය වියලි දේශගුණයට ආවේනික තොරුලතාවලින් සමන්විතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා සංඝපාල ග්‍රාම සේවා වසමට අයත් සංඝපාල විහාරය ගිරිශිඛර මත පිහිටි ස්වභාවික ලෙන් සහ පසුව ඉදිකළ විහාරාරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්කාන්ත ඓතිහාසික පුදබිමක්. අනුරාධපුර යුගය, මහනුවර යුගය හා මෑත යුගයේ වශයෙන් යුග තුනක් දැකිය හැකි සංඝපාල රජමහා විහාරය දෙවරක් සංඝසතුතල විහාරයක්.

රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.

0: වෙලවදේ 6යි විනාඩි 44යි. මාමියුම් පුවත්පතටයි අවධානය. බිලියන 518ක නයාරන් ගත්ත දෙයක් නැහැ. විගණක වාර්තාව සඳහන් කරයි. ලලිත් චමින්දයි වාර්තාව අරගෙන එන්නේ මෞබිම පුවත්පතට. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් අද තොරතුරු සඳහන් කරලා තියෙනවා. වැඩිදුර තොරතුරු සඳහන් වෙනවා. රජය විසින් ගණාලද විදේශ ණය වර්ග 8කට අදාළ රුපියල් මිලියන 518,293ක ණය ශේෂ 2022 වර්ෂයේ ගණන්ගත කිරීමේදී එම ණය ලබාගෙන අත්පත් කරගත් කිසිදු වත්කමක් 2025 වර්ෂය අවසන් වන විටත් රජයේ මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී තිබෙනවා. මෙකී ණය වර්ග 8 රජයේ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් මුළුමනින්ම පිටතින් පවත්වාගෙන ගොස් තිබූ බවද විගණනයේ මගින් අනාවරණය කොට ඇති බවයි සඳහන් වෙන්නේ. මෙවරින් වත්කම් ගිණුම්ගත කිරීමකින් තොරව ණය ශේෂ ගිණුම්ගත කිරීමද මූල්‍ය තත්ත්ව ප්‍රශ්නයේ පොදු අරමුදලේ ඍණ ශේෂය ඉහළ යාමට හේතු වී තිබෙනවා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. දෙකම අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා කොඳු ඇටපෙළ ඇදවීමේ රෝගයට නිසිකල ප්‍රතිකාර නොකළොත් සුව කිරීම අපහසුයි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදායි සිල්වායි අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ. නිශාන්ත කුමාර බණ්ඩාර වාර්තාව අරගෙනවා. මෙරට පිරිමේ දරුවන්ට වඩා ගැහැණු දරුවන්ට ඇතිවන ස්කොලියෝසිස් හෙවත් කොඳු ඇටපෙළ අසාමාන්‍ය ලෙස වක්ව ඇතිවන රෝගී තත්ත්වය හඳුනාගෙන නිසි වේලාවට ප්‍රතිකාර නොකළහොත් ඒ ජීවිත කාලය පුරා ක්‍රමයෙන් වැඩි විය හැකි බව විකලාංග රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදායි සිල්වා මහතා සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත වැඩිදුරටත් තොරතුරු සටහන් කරන්නේ. ගමනාගමන කොමිසමේ කෝටි 70ක ගැහිල්ලක් ගැන පැමිණිලි. නිශාන්ත කුමාර බණ්ඩාරයි වාර්තාව අරගෙන ඉන්නේ. අද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කෝටි 70කට අධික මුදල් වංචාවක් පිළිබඳ අලසෝ දූෂණ විමර්ශන කොමිසමට බස් හිමියන් විසින් පැමිණිලි කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. 2015 සිට 2026 වර්ෂය දක්වා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී මෙම මුදල් වංචාව කර ඇති බව තමයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලා අද ලංකාදීප පුවත්පතේ තොරතුරු සටහන් වෙනවා. PTA පනත වෙනුවට අපරාධ මර්ධන නව පනතක්. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. ඇතුල් පිටුවල වැඩිදුර තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. ප්‍රේමකීර්ති රණතුංගයි වාර්තාව අරගෙන එන්නේ. පනත සැප්තැම්බරයට පෙර අහෝසි. දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැප්තැම්බරයට පෙර අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම පනත වෙනුවට මත්කුඩු සහ අපරාධ මර්ධනය කිරීම සඳහා වෙන්වෝ නව පනතක් සම්මත කිරීමට නියමිතයි බවයි සඳහන් වෙන්නේ. සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීමේ පනත නමින් යුතු එම නව පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් කර ඇති බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා වැඩි දුර තොරතුරු විදිහට අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. මෙතුමා ඇද පුවත්පත්වල සටහන් කරලා තියෙන ප්‍රධාන පුවත් විදිහට සටහන් වෙන්නේ. අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත විදේශ පුවත් එවැගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ගෙන එන බලාපොරොත්තු රැඳී සිටින ලක්ෂණ මෝර්නින් නිවුස් ඇලර්ට් එක වෙලා උදේ 6:47.
1: Morning News Alert.

0: වෙලා උදේ 6 විනාඩි 50යි ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සැලට් සමගින් අපි සූදානම් විදේශ තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන්න. විදේශතරතුරු වලටයි අවධානය යොමු කරන්න සූදානම්නේ. ඇමරිකාවේ ඉරානයේ මිසයිල් සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර. ඇමරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල් සහ ඩ්‍රෝන යානා ගබඩාවලට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරුත් සටහන් කළා තියෙනවා පුවත්පත්වල සහ නිල වෙබ්අඩවිවල. ඉරානයේ විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ බව කියන ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සටහන් කරන්නේ. එමෙන්ම ඉරාන වෙරළ බඩ රේඩාර් මධ්‍යස්ථානය වෙතද ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් සෝෂල් හි සටහනක් තිබමින් ප්‍රකාශ කර තිබෙන්නේ සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවයි. ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් අදාළ සටහනේ දක්වා තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. එතෙකම වෙනිසුලාවේ භූමිකම්පාව සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු නිල වෙබ්අඩවිවල සඳහන් තොරතුරු වලට. වෙනිසුලාවේ භූකම්පණයෙන් 50,000ක් පමණ අතුරුදන් බවට තොරතුරු ඊ වාර්තා වෙන්නේ. වෙනිසුලානු භූකම්පණයෙන් අතුරුදන් වංශවීමේ කටයුතු සඳහා ඊයේ දිනේ ත්‍රිදිනාත්මක බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ටොම් ෆ්ලෙචර් මහතා සඳහන් කරන ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සෝදිසි මෙහෙයුම් වල නිරත කණ්ඩායම් වලට කාලය සමග තරඟයක නිරත වීමට සිදු විය හැකි බවයි. කෙසේ වෙතත් පසුගිය බදාදා රාත්‍රියේ සිදු වූ මෙම භූමිකම්පන හේතුවෙන් පුද්ගල මරණ 900ක් ඉක්ම වූ වාර්තාවක් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවට සැක පළ කරනවා කියලයි අද විදෙස් තොරතුරු වල සඳහන් වෙන්නේ. එතෙකම ඇෆ්ගනිස්තාන ප්‍රබල භූමිකම්පාවක් බලපෑම ඉන්දියාවටත් දැනෙයි කියලා තොරතුරු සටහන් කළ තිනේ. ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්ර කර ගනිමින් ඊයේ රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයකින් යුතු ප්‍රබල භූමිකම්පාවක් සිදු වී ඇති බවත් සඳහන් වෙනවා. ඉන්දියාවටත් මෙමගින් බලපෑමක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. මේ භූචලනයේ බලපෑම අසල්වෙස් ඉන්දියාවේ නවදිල්ලි ඇතුළු උතුරු ඉන්දියානු ප්‍රදේශවලට මෙන්ම ජම්මු සහ කාශ්මීර ප්‍රදේශ කිහිපයකටද දැනී ඇති බවටයි සඳහන් වෙන. ඉන්දිය ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව මෙම භූමිකම්පාව රාත්‍රි 7:04 පමණ සිදු වී ඇති අතර එහි කේන්ද්‍රයේ පොළව මතුපිට සිට කිලෝමීටර් 215ක් පමණ ගැඹුරින් තිබුණා කියලයි අද සටහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවාද කියලා බලන්න.
1: Sports Roundup.
0: ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟය පිළිබඳවයි මේ තොරතුරු වාර්තා කරන්න සූදානම් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද කොහොමද මේ සම්බන්ධයෙන් තොරතුරු කියලා සඳහන් කරන්න තුන්වන දිනයයි ක්‍රියාත්මක වුණේ. අපි අවධානය යොමු කරමු ඇන්ටිගුවාහි සවිවෙන් රිෂර්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනේ නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබාගෙන සිටියා. ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් තමයි සිටින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු 308කට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියේදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. කොදෙව් ඉනිම ගොඩනැගීමේදී 6 කඩුල සඳහා දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට අමීර් ජංගු සහ රොස්ටන් චේස් සමත් වූ අතර අමීර් ජංගු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 373කට මුහුණ දෙමින් 4/19ක් සහ 6/3ක් සමගින් ලකුණු 233ක් රැස් කළා. නායකත්වයේ ඉනිමක් දියත් කළ රොස්ටන් චේස් පන්දු 324කදී ලකුණු 194ක් ලබා ගත් අතර ඊට 4/13ක් සහ 6/2ක් ඇතුළත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ මිලාන් රත්නායක ඕවර 35යි පන්දු 5ක් යවමින් ලකුණු 124කට කඩුලු 5ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ සනල් දිනුෂ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. දැවැන්ත ලකුණු පරතරයක් හඹා යාමේ අභියෝගයේ සහිතව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වන දිනේ නිමා වීමට පෙර කඩුල්ලක් අහිමි කර ගැනීමට සිදු වුණා. එහිදී ආරම්භක පිටකරු පැතුම් නිසංක ලකුණු 3කට ජේඩන් සීල්ස්ගේ පන්දුවක් හමුවේ ජොෂුවා ඩිසිල්වා අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. තුන්වන දිනේ සඳහා තරගය නතර කරන විට නිෂාන් මාදුෂ්ක ලකුණු 2ක් සහ කසුන් රාජිත ලකුණු 4ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා කියලා සඳහන් වෙන ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 303ක් රැස් කළ යුතුයි. අපි පත්තරවල කාටුන්ස් වලටත් අවධානය යොමු කරලා අද ලක්කන මෝර්නින් නිවුස් සලට් මේ විදිහට නිමා කරමු.
1: කාටුන්ස්
0: අපි අද ලංකාදීප පුවත්පතේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන්ට අවධානය යොමු කරමු. ඒකගේ රස්සාව අනුන්ගේ ගෙවල් වලට පැනලා හොරකම් කරන එකනේ. ඉතින් ඇයි ඌ හොරකම් කරලා අහු වෙලා පොලිසියට ගෙනියන්න හදනකොට හතර වටේට මැහෙන්න ආණ්ඩුවට බනින්නේ? ඇයි බං? එතකොට ඌ පොලිසියට අල්ලන් යන්නේ හොරකම් කරපු හින්දා නෙවෙයි, ආණ්ඩුවේ විවේචනය කරපු හින්දායි කියලා ඌටත් ලෝකෙට පේන්න කියන්න පුළුවන්නේ කියලයි අද ලංකාදීප පුවත්පතේ ඒ කාටුනේ සඳහන් වෙන්නේ. අදට අපි ලක්කන මෝර්නින් නිවුස් සලට් මේ විදිහට නිමා කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Satyaka Lakhanda.
2: ගුවන් වාසනාවන්ත උදෑසනක්. දැන් වෙලාව උදේ 7:01යි.

0: සතියක ලක්හඩ.
1: ඉදිරි කොහොමද හොඳින් ඉන්නව සතුටින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම තමයි හැමදාම ඉන්නවා රනිල්. ගුඩ් මෝනින්.
2: ගුඩ් මෝනින් හැමෝටම සුබෝදෑසනක්. අපි සතියක ලක්හඩ අද ජූනි මාසේ 28 වෙනි ඉරිදා පටන් ගන්න හදන්නේ. සතියන්ත කොහොමද කියලා අහන්න කලින් අපි දැක්කනේ ලෝකේ එක එක තැන්වල එක එක සිද්ධි වෙලා තියෙනවානේ. යුද්ධ නවත්තලා තියෙනකොට නැවත යුද්ධේ පටන් ගන්න සේයාවක් තියෙනවා. ඒ පැත්තෙන් නැවත භූමිකම්පා වෙලා තියෙනවා. දහසකට වැඩි පිරිසක් මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. 50,000කට වැඩි පිරිසක් අතුරුදහන් වෙලා කියලා එක එක රටවල එක එක පැතිවලින් වාර්තා වෙනවා. ඒ වගේ අපේ රටත් සමහර තැන්වල
1: මේ වෙලාවේ පුඩි අවධානමක තියෙනවා. මොකද මේ අවධානම ඇති වෙලා තියෙන කාගේවත් වරදකින් නෙමෙයි, අපේම වරදකින් නෙරනේ. අපිට දැන් කවුරුත් පටන් ගන්න කලින් තමයි වැස්ස වැටෙනකොට ඔබට මතක නම් අපි දෙන්න මෙහෙම උදේ පාන්දර කිව්වේ. ඔබට හොඳට මතක් කරගන්න මීට මාස කීපයකට හැපැත්තේ අපි කියන්න පටන් ගත්තා මේ වැස්ස වැටෙන විදිහත් එක්ක අනිවාර්යෙන් ඩෙංගු යලි හිසෝසෝන. ඒ නිසා තමන්ගේ ගෙවත්ත පිරිසුදු කරගන්න, උදේ පාන්දර ශ්‍රමදානයක් දාන්න, ගෙදර තේක බීලා හැමෝම එකතුවලා වැඩ කරන්න, වත්ත සුද්ධ කරන්න. මේ කතාව කිව්වේ මීට මාස කීපයකට කලින් රණිල් ලබේ. කවුරුත් එතකොට ඩෙංගු ගැන කතා කළේ නැහැ. මොකද ඩෙංගු ගැන මුලින්ම කතා කරේ අපි කියන ලකුණ දාගන්න නෙමෙයි අපිට ඕනේ. ඒ වෙලාවේ නිකන්වත් ඔබට දැනුනේ නැහැනේ මේක මේ උඩුදුවන තත්ත්වයක් වෙයි කියලා. ඔහි ගණන් ගන්නේ නැතුව හිටියා. හැබැයි අන්තිමට ඩෙංගු සම්බන්ධයෙන් දැන් සමාජයේ පුළුල් කතිකාවක් ඇති වෙලා කමක් නැහැ. රේඩියෝවේ කතා කරලා, රූපවාහිනියේ කතා කරලා, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය තුලේ කතා කළා කියලා ඩෙංගු වඳුරුව බය වෙන්නේ නැහැ. හරි, ඩෙංගු මාරයාගෙන් ඔබේ දරුවන් පවුලේ සියලු දෙනා ආරක්ෂා කරගනිමු කියලා පෝස්ට් එකක් දාලා, එහෙම නැත්නම් WhatsApp එකේ DP එකට එහෙම පෝස්ට් එකක් දාගෙන හිටිය කියලා ඩෙංගු මඳුරුව බය වෙලා නැත්තටම නැතිලා යන්නේ නෑරනේ. ඒ වැඩේ අපි කරන්න ඕනේ. අපි මේ වැඩේ කොහොමද කරන්නේ කියලා අද උදේට කතා කරමු. ඉතින් කතාව ඔබව දැනුවත් කිරීම වෙනුවෙන් උදේට අරගෙන ඉන්නම්. හැබැයි උදේට කලින් මේ වෙලාවෙත් ඔබට පුළුවන් නම් වත්ත පිටිය පොඩ්ඩක් ඇවිදින ගමක් නේද? අපි අර උදේ පරිසරයේ සුන්දරත්වය විඳින්න පොඩ්ඩක් වටයක් යනවනේ. අන්න ඒ ඇවිදින වෙලාව ආ දකින්නවනම් ඔයාගේ ගෙදර වතුර පිරිච්ච පොල් කඩුවක් තියෙනවා. ගෙදර වතුර ටිකක් පිරිච්ච යෝගට් කප් එකක් තියෙනවා. එහෙම නැත්නම් අල ශාගයක වගේ ශාගයක අර පත්‍ර එකට එකතු වෙන කෙවෙනි ඇතුළේ වතුර ටික එකතු වෙලා තියෙනවා. අන්නේ ස්ථාන විනාශ කළා දාන්න ඔබේ ගෙදර පොඩි අතහැරලා දාපු පොකුණක් වගේ තියෙනවනම් වතුර ටිකක් පිරලා තියෙනවනම් මාළු පෙටියක් දෙන්නෙක් ගෙනල්ලා දාන්න. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ඇතුළේ ඔබට ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්නවා වගේම සමස්ත රටේම මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සහ මේ වෙලාවේ රජයට ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් උදේ 8ට කතා කරමු. මේ දැන් කියන්නේ ගත වෙන එක තප්පරයකට ඇදින රනිල් තව ඩෙංගු මඳුරෙක්ට බෝවෙන්.
2: අනිවාර්යයෙන්.
1: ඒ නිසා උදේ වාන්දරම ගෙදර හැමෝම එකතු වෙලා තේ එකක් බීලා වැඩේ පටන් ගන්න. පැයක් තිබුණා නම් හොඳටම ඇති. නේද? තමන්ගේ ජීවිත සුද්ධපවිත්‍ර කරගන්න හැමෝම එකතු වෙනවා නම් එක පැයක් ඇති. ඉතින් 7 ඉඳන් 8 වෙනකන් වැඩිපුර සද්දෙට රේඩියෝව දාගෙන වත්ත පිටියේ ගෙදර දොරේ වැඩ ටික අපි ඉවර කරමු. හැමෝම. හරි, තවම නිදාගෙන ඉන්නව නම් පුංචි දරුවෙක් නේද? යමක් කමක් කරගන්න බලන්න. එයාටත් මේ පණිවිඩය දෙන්න. ඇස්ස කාලේට වතුර පිරෙන වතුර පිරුණාම ඩෙංගු වතුර බෝ වෙනවා. ඩෙංගු වතුර බෝ වුණාම අපේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා. අපිට හානියක් නැති වුණත් අහල බහලා සල්වැසියන්ට එන්නත් මේ රටේ මිනිස්සුන්ට එයින් හානියක් වෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ පිළිවෙලට කරමු කියන පණිවිඩය හැමෝටම දෙන්න. උදේ පාන්දර දෙන්න තියෙන හොඳම පොසිටිව් ඉඩියා එක තමයි අපි වේ දුන්නේ මේ වෙලාවේ.

0: උදේ 7:14 වෙලාව. දැන් මේ පහුගිය දවසක අපේ යාළුවෙක් අපිට කතා කරලා කියනවා මාර ප්‍රශ්නයක් වෙලා නේ මගේ ගෙදර. හරි. ජීවිතේම කලකිරලා තින්නේ. මට හැමදේම අතහැරලා දාලා මට අලුතින් පටන් ගන්න හිතලා තියෙනවා. ආසනය දැන් ජීවිතේ. ඔහොම කතන්දර ඔබට ඕන තරම් ඇහෙලා ඇති ඔබේ මිතුරන්ගෙන් වෙන්න පුළුවන්. සමහරට ඔබ එහෙම කියන කෙනෙක් වෙන්නත් පුළුවන් නේරනේ.
1: නෝ.
0: ඉතින් මේ ප්‍රශ්න පොඩ්ඩක් අපිට කියන්න හේතුවක් තිබුණා. අපි පොඩ්ඩක් ඩිජිටල් සීන් එකේ වැඩිපුර ඉන්න නිසා. ඉතින් මේ එයාගේ ප්‍රශ්නේ තමයි දැන් ඒගොල්ලන්ට දිග සම්බන්ධයක් එහෙම නැත්නම් දීර්ඝ කාලීන ප්‍රේමයක් මේ දෙදෙනා අතර විවාහය සිද්ධ වෙන්නේ. හරි. ඉතින් එහෙම තිබිච්ච දෙන්නෙක් අතරට අතරමැදියෙක් එන්න පුළුවන් සෝෂල් මීඩියා හරහානේ. හරි. සෝෂල් මීඩියා කියන්නේ මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක ඇතුල් වෙන්න පුළුවන් ద్వාරයක් නේ. ඒ දොර ඇරලා තියෙන්නේ. හරි. අපි කවුරු හරි කෙනෙක්ව දැක්කම අපිට එයාට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. අපි නිවැරදිව සැකසුම් හදලා තිබ්බේ නැත්නම් එහෙම නැත්නම් අපි සෙටින්ග්ස් හදලා තිබ්බේ නැත්නම් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක මෙසේජ් එකක් දෙන්න, කෝල් කරන්න නේද? එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ අර ගෙවල් වල තියෙන ප්‍රශ්න කරදර, ආර්ථික අපහසුතාවන්, විවේකයක් නොමැතිකම සමහර වෙලාවට දැන් අපි දැකපු දේ තමයි කෙනෙක්ට හරි අනුකම්පා හිතෙන, ආදරේ හිතෙන කතන්දර ගොඩක් තියෙනවානේ. හස්බන්ඩ් ගොඩාක් කලාවට මහන්සිලා ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න හදනවා. එයාගෙන් බිරිඳ බලාපොරොත්තු වෙන සෙනෙහස, ඇහුම් ගන් දීම, ඒ වගේ දේවල් අඩු වෙනවා. ඒත් එක්කම එයාට එහෙම කැපකිරීම කරන්න බැරි වෙනවා. මොකද බඩගින්න නිවන එක නේ රනිල් ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. එතකොට ලව් ඇන් කෑරින් කියලා කැලක් තියෙනවානේ. ආදරේ සහ මේ පරිස්සම් කරන මගේ කියන හැඟීම. ඉතින් ඔය වැඩ කාටයුතු එක්ක ඔක අමතක වෙනකොට කවුරු හරි තුන්වෙනි පාර්ශවයක් සෝෂල් මීඩියා වලින් ඔය මේ අඩුව පුරවන්න උත්සාහ කරනවා. මේක අපි විවෘතව කතා කරන්න ඕනේ මාතෘකාවක්. රට ඇතුලේ බොහෝ තැන්වල තියෙනවා. හරි. ඉතින් එතකොට මේ අපි සමහර වෙලාවට හිතනවා එතන තමයි සැබෑ ආදරය තියෙන්නේ කියලා. අපිට හිතනවා එතන පුදුම සොයා බැලීමක් තියෙනවා. මගේ බිරිඳ මං ගැන හොයලා බලන්නේ නැහැ. හරි. හැබැයි අදාල නැතුව තුන්වෙනි පාර්ශවයක් කෑවද කාලා දෙන්නේ? අනේ ළමයෝ කන්නකෝ. ඈ ඔහොම මහන්සිලා කාටද හම්බ කරන්නේ? මේ වගේ හැර නිකන් හිතට දැනෙන ආදරණීය මේ වචන ටිකක් හෙට මෙහෙට හුවමාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේක අපි හැම දෙනාම වගේ පොඩි ආශාවකුත් තියෙනවනේ. අපි කියන කවුරු හරි හොයලා බලනොත් අපි අකමැතිද?
1: කැමතියි.
0: අපි කැමතියිනේ. ඉතින් අපි කැමති වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ සමස්ත සමාජයේ ඉන්න සියලු දෙනා කැමතියි තමන් ගැන හොයලා බලනවට. ඉතින් මේ අර අපි කතා කරපු මිත්‍රයා කියන්නේ එහෙම මේ අපේ ගෙදර කෙනා ගැන හොයලා බලන්න කෙනෙක් ඉන්නවා Facebook එකේ. මං දවසක් දැක්ක යා මෙසේජ් කළා තිනවා කාලද බීලා දින්නේ. පරිස්සමින් ඉන්නවා නේද? හරි. ඉතින් ඒවට මේ heart එකක් එහෙම දාලා මගේ බිරිඳ පොඩි ඒ ප්‍රේමේ විඳින්න ඉන්නවා වගේ මට දැනෙන්න පටන් ගන්නවා. ඔන්නෝගදම යර ජීවිතේ කලකිරලා මට හැමදේම එපා වෙලා මම මේ හැමදේම කරන්නේ මුං වෙනුවෙන් නේද වගේ හැඟීමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරාම අපිට තේරෙනවා මේ මිත්‍රයටත් මගේ හැරිච්ච ටිකක් තියෙනවා. හරි. සල්ලි හම්බ කරනවා, දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි අර බිරිඳ සම්පුර්ෂයා අතර තියෙන සම්බන්ධකම, ආදරය, හරි, ඒ ටික ටික දුරස් වෙන්න පටන් අරගෙන අපි මේ කතාව ඔබත් එක්ක බෙදා ගන්න තීරණය කරන්නේ. සමහර තැන්වල ඔබේ ගෙදරත් ඔය ප්‍රශ්න ඔය විදිහටම ඇති. ඔය ප්‍රශ්න ඔය විදිහටම ඇති. අඩුපාඩු ඇති. හරි. මං එයාගෙන් මෙච්චර ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන හැබැයි මම මගේ පැත්තෙන් මොනවද කරලා තියෙන්නේ කියලා අපි අනිත් පැත්තට හොයන්නත් පෙරනේ. මට ගොඩාක් දේවල් මගේ හැරිලා. මං මගේ අයිතිවාසිකම් ඔක්කොම බලාපොරොත්තු වෙන යුතුයකම් ටික මගේ හැරිලා නම් අන්නේතන ප්‍රශ්නයක් තියෙන. හැබැයි ඉතින් කාට හරි තර්කයක් අරගෙන ඉන්න පුළුවන් මේ එහෙම යුතුයකම් මගේ අරුණා කියලා තමන්ට ඕන විදිහට යන්න පුළුවන්. ඒකද ජීවිතය කියන්නේ නෑ. ඊවසා දරා ගැනීම පෞල් ජීවිතයක් ඇතුලේ ඉතාම තදින් අපි ප්‍රගුණ කරන්න ඕනේ. හරි. බාහිර සමාජයේ ඉන්නේ අපිට සුබපතනවට වඩා අපේ ගමනට ආශිර්වාදයක් වෙනවට වඩා ඒගොල්ලන්ගේ අරමුණු ඉලක්ක ජයග්‍රහණය කරන්නනේ. ඔය කියන අපි අර අපිට නෑ කියලා හොයපු කෑරින් ඇතුලේ තිබුණේ නෑනේ රනිල් කෑරින්. ඔය ප්‍රශ්නේ කොතන හරි තැනක උඩු දුවපුවම ඔය කෑරින් කියන මිනිස්සු තමයි ඔක්කොටම කලින් ෂේප් එකේ මේ මාරු වෙලා යන්නේ. හරි. ඔයාගේ ජීවිතය සතුටින් ඉන්න ඕනේ, ඔයා පිටිපස්සේ ඕන දෙයකට මම ඉන්නවා, එහෙම කියලා පොඩි මැසේජ් එකක් දාපු පිටිපස්සෙන් හයියක් වෙනවා වගේ පෙන්නපු අපි රැවටුණු, අපි ඔය චීට් කරපු ඔය ප්‍රේම කතන්දර හුඟක් දේවල් අවසාන වුණේ සමහර වෙලාවට ගෙවල් ඇතුලේ මිනිස්සුන්ගේ ජීවිතවලින් වන්දි කියලා. ඒ වෙනකොට හිමීට ඉස්සලා ගිය මිනිස්සු උන තරම් අපි දැකලා තියෙනවා. ඒ නිසා ඔබට ලැබුණු දේ හොඳම දේ කියලා හිතන්න. 100%ක් ගැලපෙන දේවල් මේ ලෝකේ නැහැ නේ රණේ. ඔබ හෝ මම හෝ අපිට මුණ ගැහිච්ච අය අපේ දෙමව්පියෝ නේ, මේ කවුරුත් 100%ක් ගැලපෙලා නැතුව ඇති. හැබැයි අපිට 200ක් 300ක් ගලප ගන්න පුළුවන්. අපි මේ මිනිස්සු අවබෝධ කරගත්තම, මිනිස්සුන්ගේ මානුෂීය හැඟීම් ටික තේරුම් ගත්තම, මිනිසුන්ගේ අවශ්‍යතා ටික තේරුම් ගත්තම අපිට පුළුවන් බොහොම සතුටින් අපේ ජීවිතය අරගෙන යන්න. ඔය ඔක්කොම සෙල්ලම් දාලා අපි ජීවිතේන අවුරුදු 60ක් 70ක් නේරණි. ඉතින් අපිට ඇත්තටම ඔය පරම සත්‍ය අවබෝධ කරගෙන ගමනක් යන්න පුළුවන් නම්,
1: තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම්,
0: තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඔය කියන මහා දුක බර හිතේ නැතුව, පීඩනයේ හිතේ නැතුව බොහොම නිදහසේ සැහැල්ලුවෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. හිමීට ඉන්න ගමන් දේවුරක් මොන ගමන් කල්පනා කරනවා. ඇත්ත නේද මේ?
1: සල්ලි කල්පනා කළා බලන්න.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි

0: වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: සත්‍යයක ලක්හඩ.
1: හතයි විනාඩි 30යි අපි ලෑස්ති වෙන්නේ. මේ දවසේ දිනුම් මැදපු ජාතික උතරයි මණ්ඩලයේ උතරයි වල ප්‍රතිඵල ඔබට කියන්න. අපි පටන් ගමු මහජන සම්පත උතරයෙන්. මහජන සම්පත උතරයේ ඉංග්‍රීසි අක්ෂරය R වාසනාවන්ත අංක 8744438. R 8744 නැවත 438. ගොවිසිතේ කිව් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 4810 සහ 22. Q 4 8 10 22. මෙගාවබල උතරයේ T ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංක 12 වාසනාවන්ත අංක 1 6 32 සහ 74. T ප්‍රසාදාංක අංක 12 වාසනාවන්ත අංක 1 6 32 සහ 74. මෙගාවබල උතරයේ අංක අපි ඔබට කිව්වේ. දන නිදානේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 33 43 59 සහ 81. ඊ 33 43 59 81. හඳහනේ උෂ්ඨික ලග්නය වාසනාවන්ත අංක 3 11 49 සහ 56. අඳහනේ උෂ්ඨික ලග්නය වාසනාවන්ත අංක 3 11 49 සහ 56. අද සම්පත ලොතරැයි අංක රටාව 3 8 4 3 8 4 4 3 8 R 3 8 4 3 8 4 4 3 8 R. NLB ජය ලොතරැයි G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2 5 1 4. G 2 5 1 4. NLB සුබ දවසක් ලොතරැයියේ කටක ලග්නය වාසනාවන්ත අංක 3 46 සහ 62. කටක ලග්නය 3 46 සහ 62 තමයි වාසනාවන්ත අංක. විශේෂාංකය 6 6 2 8. විශේෂාංකය 6 6 2 8. අදත් සුපිරි තෑගේ ගණනාවක් තියෙනවා. සුබ දවසක් ගොවිසෙත මහජන සම්පත දන නිධානය මෙගාපව හඳහන් ලොතරැයිවල වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් පත් මිචු රුපියල් 40ක් වියදම් කළා. ඔබට මිලට අරගෙන ඔබේ වාසනාව හොයාගෙන යන්න පුළුවන්.

0: සතියක ලක්හඩ
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිශ්මේ
0: ජොනි වෙස්සේ නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දෙන පෙරවරු හයසිට පල්ලි පැත්ත ශ්‍රී සංකපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලි පැත්ත ශ්‍රී සංකපාල රාජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
0: ලඛන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: නොතරයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

అదే హతాయి వినాడి తిస్సతాయి. మేడం అదగ్గిన మీ పర్ణ శ్లోక్య అనౌచిత్య ధృతే నాణ్య ద్రసమంగస్త కారణం అనుచిత దేవ ఎగదు నామ రహనతిహ్లైన సాహిత్యకారు గెలది కవిలియన కూడా మీ అనుచిత వచన అభ్యర్థి ఎనవని లస్సన డైలీ సమయం కూడా నువ్వు నొగేల పోయిన టీం బెలెక్క ఏమ వచన మీ ఇక్కడ అన్ని నేని ఇరహంద తరుగేన ඒක ඉරක් හඳක් තරුවක් කියලා හොයාගන්න බැරි තරම් සෞම්‍ය විදිහට සමහර හැඟීම් කවිය ලියලා තියෙනවා. ඉතින් ඔය මහා ශෘංගාරයේ ඉතිරෙන ප්‍රේමයේ වැහෙන ගීතයක් ඇතුළට නිකන් නොගැලවෙන ලෑලි ගෑලි වගේ එකක්. බුල්ඩෝසර් වගේ එකක් දාපම් පොඩි අවුලක් සෙට් වෙනවනේ. ඒ නිසා තමයි කියලා තින්නේ අනෞචිත්‍ය ධෘතේ නාන්‍ය ද්‍රසමංගස්ත කාරණ. ඕනෙම අනුචිත දෙයක් වුණාට පස්සේ රස නැසෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ රනිල් ඕක ජීවිතේ ඕනම තැනක වෙන්න පුළුවන්. හරි, මේක කවියෝ කවිය ගැන කිව්වට අනෞචිත්‍ය ධෘතේ නාන්‍ය ද්‍රසභංගස්ත කාරණ ගැන ඔයාගේ ජීවිතේට එකතු කරලා බලන්න. ජීවිතේට අනවශ්‍ය නේද අර ගලන රිදම් එකෙන් පිට රහට සෙට් වෙන්නේ නැති ගැල්ලක් සෙට් වෙච්ච ගමන් මගේ ජීවිතේ රහ නැතරම නැතිලා යනවා. ගයිදන් හරි සතුටින් පෞල් ජීවිතේ කතා කරන ගමන් අනෞචිත්‍ය ධෘතේ ඔන්න එනවා වෙන ප්‍රේමයක්. මුළු ජීවිතේම පවුල ඉදිරිපිට සතුට සෑම දෙයක්ම විනාශ වෙලා යනවා. බොහෝ සතුටින් පවුලක් විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙද්දී ඔන්න මේ අපි මෙච්චර කියනෝනේ පිරිසිදුව ලස්සනට ඔයාගේ පරිස්සම තියාගන්න ඩෙංගු මාරාන්තිකයි කියලා. හරි, ඔන්න අනුචිත ගෑල්ලා කියනවා අපිට පිරිසිදු කරන්න කම්මැලි හිතුණා. අනේ අපිට ඕවා කරන්න බෑ. හරි, අපේ පොෂ් ලෙවල් එකට ඕවා හරියන්නේ නැහැ නේද? එහෙම හිටියා මදුරව පොස්පුස් බැලුවේනේ. එයා දෂ්ට ගලා ඩෙංගු හැදුනා. සමහරට ජීවිතෙන් සමුගත්තා. අනුචිත වැඩක් නිසා වාගේ ජීවිතේ සම්පූර්ණ ගලාගෙන යන රහ වාට නැතරම නැතිලා ගියා. ඉතින් මේ නිකන් හිතන්න, දැන් අපි කෑම එකක් බෙදා ගන්නවා කියලා නේද? කෑම එක බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යනකොට අපි දන්නේ නැතුව මොන හරි සෙට් වෙන්නේ නැති එකක් හම්බ වෙනවා. අනෞචිත්‍ය ධෘතේ නාන්‍ය ද්‍රසමංගස්ත කාරණ. ඒක ඇති වාගේ සම්පූර්ණ කෑම එකේ රස නැති කරන්න. සරල උදාහරණයක් කියන්න. ඔය රටකජු කනකොට කාගෙන කාගෙන කාගෙන යනෝනේ. ඔව්. අපි දන්නේ මොනද? කට නිකන් ඇඹුල් වෙලා තිත් වෙලා අර කාපු රටකජු ටික ඔක්කොම එපා වෙලා යන જાති ඇටයක් දෙකක් අපිට ලැබෙනවා. වඩ මේ අද්දගීම ඇති. හරි. අනුජිත එකක් හේක අනුජිතයි කියලා නොදැන අපි සමහර වෙලාවට අපි අර ජීවිතේ දින රස අතරට එකතු කරගත්ත. ඒක නිසා අපේ ජීවිතේ නිරස වෙන්න පුළුවන්. මේක මේ කවිය ගැන කිව්වට මේක වාගේ ජීවිතේ හැමදැනටම ඇප්ලයි කරන්න පුළුවන් ලස්සන කැලලක්. හරි, හැම වෙලේම උත්සාහ කරලා බලන්න. ජීවිතේ අපිට මොනවද අපේ ජීවිතේ රසය නැති වෙන්න වෙන්නේ? අපි එකතු කරගන්න අඩුම කුඩුම වලින් තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. හරි, ඒ නිසා ජීවිතේ රස නසන කිසිම දෙයක් වාගේ ජීවිතේ එකතු කරගන්න නැහැ කියන ස්ථීර පොරොන්දුවත් එක්ක ආ ජීවිතේ වෙන බලන්න. එක මරු නියමයි. උදේ 7:42

රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩේ

0: අපේ හතයි විනාඩි 52යි වෙලා වරණිල් මේ අපි උදේ පාන්දරම කතා කරගෙන ඉන්නවා. අපි මේ කතා කරන්නේ අපි ගැනනේ.
1: ඔව්.
0: නුන් ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. අපි ගැන කතා කරමු. අපි අතින් වෙන අඩුපාඩු වැරදි පොඩි පොඩි දේවල් හදාගෙන අපිට ඕනේ අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. දැන් මිනිස්සු සමාජයේ දිහා බලන් ඉන්නකොට අපිට පේන දේ තමයි මිනිස්සු කොයිතරම් අවදියෙන් ඉන්නවද යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් කියලා. දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය තුල එහෙම නේද? එක පුද්ගලයන් එක ව්‍යාපාරිකයන් ඔවුන්ගේ චර්යා රටාවන් මේ හැමදේම දිහා බලන් ඉර මිනිස්සු නිකන් කතන්දර ලියන කතන්දර කියන කතන්දර සිද්ධ වෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. අර මේ කතාවට කියනවා කාටවත් තුරුම්පු දෙන්න එපා කියලා. හරි. අපි මේ සමාජය තුළ ජීවත් වෙනකොට කාටවත් තුරුම්පු දෙන්න එපා කියලා කතාවක් තියෙනවා, පැරණි කතාවක්. තුරුම්පු කියලා කියන්නේ කාඩ් සෙල්ලම් කරන අය දන්නවා තුරුම්පුවක් කොයිතරම් වටිනවද කියලා. අපි කියන්නේ මගේ ළඟ තියෙන අන්තිම තුරුම්පුවත් ඇද්දා කියලා කියන්නේ. ඉතින් එහෙම තුරුම්පු අපේ තුරුම්පු ටික වෙන කෙනෙක් දැනගත්තම අපි ගාව ඉන්න වාසිකොල ටික වත්තන්න පුළුවන්. හරි. මුලින්ම කවුරු හරි කෙනෙක් තුරුම්පු ඇද්දොත් මොකද වෙන්නේ? අනිත් හැමෝගේ මතේ තියෙන තුරුම්පු ටික එදෙන්ට වැටෙනවා. ඒ නිසා මේ කාටවත් තුරුම්පු දෙන්න එපා කියන කතාව හරි ප්‍රසිද්ධයි. අපි ජීවත් වෙනකොට අපි අපේ සීමාවන් තේරුම් අරගෙන අපි කවුද කියන එක තේරුම් අරගෙන අපි මොනවද කරන්න කියන එක තේරුම් අරගෙන අපි වටේ ඉන්න සමාජයේ කොයිතරම් දරුණුයිද කියන එක තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕනේ. මම මේ කියන්නේ කාටවත් පක්ෂග්‍රාහීව නෙමෙයි. මේ කතා කරන්නේ අපි අපිට පක්ෂග්‍රාහීව. හරි. දැන් හිතන්නකෝ මේ හැමදේම අපි සෝෂල් මීඩියා ඇතුළේ නෙබදාගන්න. අපි ඔක ඕනතරම් සයිබජෙන්නේ කතා කරලා තියෙනවා. අපි ගමනක් ගියොත් සෝෂල් මීඩියාවල, අපි කෑමක් කෑවොත් සෝෂල් මීඩියාවල, අපි මේ සෙලිබ්‍රිටි වෙන්න කැමතිනේ. එහෙම මේ එහෙම චරිත දිහා මිනිස්සු බලන් ඉන්නවා. හරි. මම මහා ජනප්‍රිය චරිතයක් නම් මම මේන්ටේන්. මොකද අපි දන්න ඔය ආටිස්ට්ලා ගොඩාක් ආයතන තියෙන ප්‍රශ්නේ තමයි අපි ගිහිල්ලා පාරේ අද්දර ඉඳගෙන ප්ලේන් ටිකක් බනකොට නේ හරිම සාමාන්‍ය මිනිස්සු මචං ඉතින් අපිට ඉඳ ගන්න බෑනේ මං උතන. මේ මම ආටිස්ට් එහෙම දැනග තමයි ගියා ඉන්නේ. එහෙම මේ ලොකු එකක් මේන්ටේන් කරනවා නම් ඒක දිගටම කරන් යන්න ඕනේ. හරි. ඒක කොතන හරි තැනක අපි කඩාගත්තොත් මිනිස්සු බලාගෙන ඉඳලා මිනිස්සු ඔන්න විවේචනෙල්ල කරන්න පටන් ගන්නවා. මොකද හිටියේ මේවයි කොහොමද ලොරි ටෝක්ස් ටික. එහෙම එහෙම දේවල් මේ සමාජය තුළ සිද්ධ වෙනවනේ. ඒ නිසා මං කියන්නේ ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, ඔබ කලාකරුවෙක් වෙන්න පුළුවන්, ඔබ නේද දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, ඕනම තැනක ඕනම තරාතිරමක ඔබ ඔබ මේන්ටේන් කරන්න ඕනේ. හරි. ඔබ මේන්ටේන් කරන්න ඕන කියලා කියන්නේ සමාජයට ඔබේ ඇත්තපැදිකට පෙන්වන්නේ නැතුව ඔබ සාමාන්‍යයෙන් නිකම් අවාපාන චරිතයක් විදිහට නම් රඟ දක්වන්නේ ඒකදී මරණකම්ම රඟපාන්න වෙනවා.
1: එහෙම නැත්තම්
0: රණිල්ලා අපි ඉන්නා වගේ නේද? වැටෙන දන පැලවෙන්න පුළුවන් මිනිස් විදියට එහෙම ජීවත් වෙනවා නම් හරි සරලයි හරි ලේසි. මං කියන්නේ පොහු ආඩෝබ වලට ගියාම මිනිස්සුන්ට ඒක එක තැනකදී පොඩ්ඩක් මිස් වුණොත් රණිය. හරි. එක තප්පරයකද මිස් වුණොත් අර හදාගෙන දින ඔක්කොම දේවල් විනාශ වෙලා යන්න පුළුවන්. මේ සෝෂල් මීඩියා භාවිතා කරන හැමෝටම කියන්න තියෙන්නේ මේක හරියට කියනවා නම් දැලිපිහිය වගේ. නලිබියෙන් ගිරිකන වගේ වැඩක්. හරි. ඉතාලම් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඔබ කවුද? ඔබට තියෙන වටිනාකම් මොකද්ද? ඒ වටිනාකම් සමාජයේ ඉස්සරහ සමහරට හැල්ලු වෙන්නේ කොහොමද? නේ? අපි කියන මතවාදයට සමහරට හැමෝම එකඟ නොවෙන්න පුළුවන්. දැන් සෝෂල් මීඩියා වල තියෙන මගේ මතයට එකඟ නැත්තම් මං ගුණහරපෙන් බයිනගෙනේ.
1: ඔව් ඔව්.
0: හරි. එතකොට අපි ආශ්‍රය කරන්න ඕනේ කවුද? හරි. අපි ආශ්‍රය කරන්න ඕනේ මොන වගේ පිරිසක්ද? අපි අපේ මිතුරුලයි ස්ටෝරි එකතු කරගන්න ඕනේ කවුද? මේ වගේ ගොඩාක් දේවල් ගැන හිතන්න ඕනේ. නිකන් account එකක් හදාගත්තට පස්සේ ඔක්කොම හරි කියලා හිතනවා නම් ඒක වරදක්. අපි ජීවිතේ තේරුම් අරගෙන පොඩ්ඩක් ඉස්සරහට යන්න. උදේ 7 විනාඩි 56යි අපිට පුළුවන් ඩෙංගු ගැන කතා කරන්න.
1: උදේ 8ට අපි කතා කරනවා වෛද්‍ය නදීෂානි වල්පිටේක ප්‍රජා වෛද්‍ය විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකා අධිකාරීතුමිය. ඩෙංගු අවදානම හමුවේ පුරවැසි අපේ වගකීම මොකක්ද කියලා උදේ 8ට සර්ච් ලයිට් තුලින්.

0: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදෑයටයි විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: සත්‍යයක ලක්හඬ
4: රටම

0: දසන අටයි විනාඩි තුනයි වෙලාව. අපි දිගින් දිගටම දිගින් දිගටම ඔබට දැනුවත් කිරීම කළා. මේ මොහොත වන විට ලංකාවේ සියලු මාධ්‍ය ආයතන මේ තමන්ගේ වගකීම කරගත්ත කාරණාව ප්‍රධාන මාතෘකාව තමයි ඩෙංගු අවදානම. ඩෙංගු අපේ ජීවිත පිළිගන්න බලාගෙන ඉන්නවා. අපි ඩෙංගු මර්ධනය කරන්න සූදානම් වෙලා කඳවුරු බැඳගෙන ඉන්න වෙලාවක්. මේ කඳවුරු බැඳ ගැනීම තුළ පුරවැසියගේ කාර්යභාරය මොන විදිහටද සංවිධානය වෙන්න ඕනේ, පුරවැසියා විදිහට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, මේ කියන කාරණා සම්බන්ධයෙන් කතා කිරීම ඉතාම වටිනවා කියලා අපි විශ්වාස කළා. හැබැයි අපි දැසන ඉඳන්ම අනිල් සාමම කතා කරපු කාරණේ තමයි ඩෙංගු ගැන රේඩියෝවේ කතා කරලා, ටීවීේ කතා කරලා, සෝෂල් මීඩියා වල කතා කරලා විතරක් මදි. හැබැයි මේ දැනුවත් කිරීම හරහා සමාජයේ දැනුවත් භාවයට පත්වීම තුළ ප්‍රායෝගික තලයේ ඩෙංගු මර්ධනයට ඔවුන් දායක කර ගැනීම අපේ අපේක්ෂාව. නැත්නම් කෙනෙක් ඉදින්න පුළුවන් අනිල් රේඩියෝ එකේ කතා කරගෙන ඉඳලා කොහොමද ඩෙංගු ව්‍යර්ථ කරන්න කියලා. ඒ වැඩේ කරන්න මිනිස්සුන්ගේ මනසට එහෙම නැත්නම් හදවතට යම් කිසි පණිවිඩයක් අරගෙන යන්න තමයි අපේ අරමුණ බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
1: අද අපේ මාතෘකාව තමයි ඩෙංගු අවදානම හමුවේ පුරවැසි වගකීම. අද දවසේ අපිත් එක්ක කතා කරන්න මේ කාර්යාවේදී එහෙම නැත්නම් මේ දැනුවත් කිරීමේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන්නේ වෛද්‍ය නදීෂානි වල්පිට මහත්මිය, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකා අධිකාරි වෛද්‍යතුමියත් එක්ක අපි මේ කතාව ඉස්සරහට කරගෙන යන්න සූදානම්. අපි මුලින්ම හයිබෝන් සුබෝදසන කියලා ඔබතුමිය පිළිගන්න බොහොම ගෞරවයෙන්. රාජකාරි බොහොමයක් තීති මේ වෙලාවේ සමහර වෙලාවට කියනවා මේ අර තමන්ගේ සම්පූර්ණ කැපැසිටි එකකින් වැඩ කරන්න වෙලා තියෙන වෙලාවක් වෛද්‍ය කාර්ය මණ්ඩලයට. නමුත් මේ වෙලාවේ දැනුවත් කිරීමේ කාර්යය බොහොම වැදගත් කියලා සලකලා ආවට බොහොම ස්තුතියි කියන ගමන් අපි මේ කතාව පටන් ගමු. වෛද්‍යතුමනි, හුඟක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙයක් තමයි අර මදුශංක කිව්වාගේ මේවා කියලා විතරක් හරියන්නේ නැහැ, මේ වැඩ ටික කරන්න ඕනේ කියලා. නමුත් හරි දැනුවත් භාවයක්, හරි තොරතුරක්, එමත් නැත්නම් හරි උපදේශක් නැති වුණාට පස්සේ ජීවිත බිලිගන්න තත්වෙට ඩෙංගුපත් වෙන්න එක හේතුවක් ඒක. කියන්නේ හරියට දැනුවත් භාවේ නැති එක. අපිට මුලින්ම කියන්නකෝ, දැන් අපි සමහරලට සමාජයේ කතා වෙනවා ඩෙංගු මදුරුව, ඉස්සර අපි කතා කරනවා මෙන්න මේ වෙලාවට ඉන්නේ, මේ වෙලාවේ කෑහොත් තමයි, දෂ්ට කරොත් තමයි ඩෙංගු රෝගේ බෝ වෙන්න පුළුවන්, රක්තපාත තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි මුලින්ම මූලික හැඳින්වීමක් කරගමු. මොකද්ද මේ ඩෙංගු රෝගය කියන්නේ? මොකද්ද මේ මදුරුව? කොයි වෙලාවටද මේ මදුරුව දෂ්ට කරන්නේ? කොහොමද අපි ආරක්ෂා වෙන්න ඕනේ කියලා?
2: ඔව්, ඉතින් අපි මේ දවස්වල වැඩියෙන් අපි කතා කරන්නේ ඩෙංගු රෝගය ගැන. ඉතින් ඔබතුමා කිව්වා වගේ අපි නිසි තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ මේ රෝගයෙන් මිදෙන්න. ඉතින් ඩෙංගු කියන්නේ අපි හැමෝම දන්න විදියට මදුරුවෙක් දෂ්ට කිරීම තුලින් අපිට බෝ වෙන රෝගයක්. ඉතින් මෙහිදී ඩෙංගු කියන්නේ වෛරසයක්. මේ ඩෙංගු වෛරසය ආසාදනය වෙච්ච මදුරුවෙක් අපිව දෂ්ට කිරීම තුලින් තමයි අපිට මේ රෝගය හැදෙන්නේ. ඉතින් ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. ඩෙන්වී 1, ඩෙන්වී 2, ඩෙන්වී 3 සහ ඩෙන්වී 4. ඉතින් මේ වෛරස් කාණ්ඩ හතරෙන් ඕනම එකක් අපිට ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් මේ ඩෙංගු වෛරසය ආසාදනය වෙලා වාහක මදුරුවන් වර්ග දෙකක් ඉන්නවා. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් කියන වර්ග දෙකේ තමයි මේ ඩෙංගු වෛරසය ආසාදනය වෙන්නේ මදුරුවා තුළ. ඉතින් මේ ඩෙංගු මදුරුවා ඕනම වයස් කාණ්ඩයක පුද්ගලයෙක්ව දෂ්ට කරොත් ඩෙංගු රෝගය වැළඳෙන්න පුළුවන්. ඩෙංගු මදුරුවා සාමාන්‍යයෙන් අපි කියනවා ඒකට පීක් ෆයිටින් ටයිම්ස් කියලා. කියන වැඩිපුරම අපිව දෂ්ට කරන්න පෙළඹෙන්නේ උදෑසන 6:00 10:00 අතර කාලය සහ හවස 4:00 6:00 අතර කාලය තුළ. ඒ තමයි වැඩිපුරම අපිව දෂ්ට කිරීමට පෙළඹෙන කාලය. නැත්නම් ඕනම වෙලාවක අපි දෂ්ට කරන්න පුළුවන්. අරක තමයි වැඩිපුරම අපිව දෂ්ට කිරීමට ලක් වෙන කාල පරාසය.
0: දැන් අපි බය වුණානේ. අපි බය වුණේ ડોක්ටර් ඩෙංගු මදුරුවට නෙවෙයි. ඇත්තරම අපි බය වුණේ PHI මහත්තයට නේ. මේ ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඩෙංගු පිළිබඳව කතා කරපු ගමන් අපි දැනුත් බය ඩෙංගු මදුරුවට නෙවෙයි. අපිට බය තියෙන්නේ PHI මහත්තයයි, ගෙදර පරීක්ෂා කරයි, අපේ පරිශ්‍රයේ ඩෙංගු තවානක් තියෙනවා, ඒ නිසා නඩුවක් වැටේ. අපි ඔය නඩුවටයි PHI මහත්තයාගේ නීතියටයි තමයි බය වෙලා තියෙන්නේ. ඇත්තරම බය වෙන්න ඕනේ ඕකටද? එහෙම නැත්නම් අපි මිනිස්සු විදිහට ඇත්තරම බය වෙන්න ඕනේ මොකක් දීට වඩා අපිට පේන්න තියෙන මාර්ගයේ ඩෙංගු. මේ පණිවිඩය අපි සමාජගත කිරීම තමයි වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඇත්තරම ඇයි අපි ඩෙංගු වලට මේ තරම් බය වෙන්න ඕනේ?
2: ඩෙංගු උණ කියන එක, ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාතය කියන දෙකෙන්ම අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී මේක කල්තියා හඳුනා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද ඩෙංගු රක්තපාත තත්ත්වයට ගියාට පස්සේ අපිට සංකූලතා වැඩි, මරණය දක්වා වුණත් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි වැඩිපුරම දැනුවත් කිරීමක් කරන්නේ. මොකද මේ කාලය තුළ වැඩි වශයෙන් වෙනස් වූ වෛරස් උණ රෝගත් පැතිරෙනවා අපි අතර. ඉතින් ඩෙංගු උණ රෝගය හැදුනට පස්සේ දවස් දෙකකට වඩා පැය 48කට වඩා උණ තියෙනවා නම් අපි හැමෝගෙම වගකීම තමයි රුධිර පරීක්ෂණයක් කරලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් ඒ රුධිර පරීක්ෂණය අර්ථ දක්ව ගන්න එක. ඒ වගේම වෛද්‍යරයෙක් හමුුණාට පස්සේ අපේ අනිකුත් රෝග ලක්ෂණ නිර්ණය වෙනවා. ඒ කියන්නේ අපේ රුධිර පීඩනය, අපේ නාඩි, මුත්‍රා පිටවීම, ඒ වගේ දේවලුත් පරීක්ෂාවට ලක් වෙනවා. ඉතින් මෙහිදී අපි ඒක තමයි අපේ වගකීම වෙන්නේ. උණ ඇදුනොත් දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීම, ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් සිදු කර ගැනීම. මොකද මෙහිදී අපිට අඳුරගන්න පුළුවන් ඒ රුධිර පට්ටිකා සහ අනිකුත් දර්ශක අණුව මේක ඩෙංගු රෝගයේද, ඩෙංගු උණද, නැත්නම් වෙනත් වෛරස් උණක්ද කියලා. ඒ වගේම අපේ අනිකුත් රෝග ලක්ෂණත් එක්ක මේක කල්තිය හඳුනා ගැනීම තමයි වැදගත්. දැන් අපි ඩෙංගු උණ ගත්තොත් අපිට උණ, හිසරදය, මස්පිඩු වේදනා, හන්දිපත්‍රු දා වගේ දේවල් ඇති වෙනවා. නමුත් ඩෙංගු රක්තපාත තත්ත්වයට යනවා නම් තද හිසේ කැක්කුම, වමනය, බඩේලියෑම, කලන්තය, කරකැවිල්ල, ඒ වගේම උදරේ වේදනා වගේ දේවල් ඇති වෙනවා. මුත්‍රා පිටවීම අඩු වෙනවා. ඉතින් මේ තත්ත්වයට යන්න කලින් මේක හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඩෙංගු හැදුනොත් ඒක සංකුලතා තත්ත්වයට යන්න කලින් අපි අවශ්‍ය පියවර ගන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මේ රෝගයෙන් වැළකෙන එක.
0: රෝගයෙන් වැළකෙන එක තමයි මේ වෙලාවේ අපි කරන්න ඕන සහ රෝගයේ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම මේ මොහොතේ අපි සියලු දෙනා සිදු කළ යුතු පුරවැසි වගකීම සේ අපි සලකනවා. ડોක්ටර්, දැන් අපි අහලා තියෙනවා මේ සමාජය ඇතුලේ, මම දැක්ක ඊයේ මේ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කරද්දී මේ අපි කියන්නේ ගොඩ බෙහෙත් අත් බෙහෙත් පිළිබඳව මේ වෙලාවේ අවධානය යොමු කරමින් ඉන්නවා. ඒත් එක්කම අපි දැක්කා විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන් යම්කිසි දැනුවත් කිරීමක් කළ තිබුණා. විවිධ බෙහෙත් වර්ග දැන් ඔය අතද බැලීම් තියෙනවා. ඒවා හරහා රුධිර පට්ටිකා පිපිරී යාම නිසා ඉන්ටර්නල් බ්ලීඩින් වගේ වැඩි වෙන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. එහෙම වුණොත් ඩෙංගු වලින් නෙමෙයි වෙන වෙන තත්ත්වයන්ට පරිවර්තන වීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම අපි මේ වෙලාවේ නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම කළ යුතුද? එහෙම නැත්නම් සමහර ගැටිය අපි දැකලා තියෙනවා බෙහෙතුත් ගන්නවා. ඒ අතරතුරේ තව තව අතද බැලීම් සහිත මේ ප්‍රතිකාර ක්‍රම වලට ගිහිලා තියෙනවා. මිනිස්සු සුවපත් වීමනේ ඔබේ සහ මගේ අපි හැමෝගෙම බලාපොරොත්තු. ඇත්තටම මේ වගේ වෙලාවකදී පුරවැසියා කොහොමද වගකීමෙන් හැසිරෙන්න ඕනේ? අපි දකින දකින ඕනම දෙයක් කිරීම කළ යුතුද? එහෙම නැත්නම් පිළිගත් වෛද්‍යවරයෙක් ලබා දෙන නිර්දේශ කරන බෙහෙත් පමණක් අපි භාවිත කළ යුතුද? කොහොමද මේ පිළිබඳව තියෙන
2: ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේ වගේ කාලයකදී ගොඩක් තොරතුරු අපි අතර හුවමාරු වෙනවා. ඉතින් හැමෝම හදන්නේ ඉක්මනින් මේක හොඳ කරගන්න හරි වැළකෙන්න හරි. නමුත් අපි වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන වෛද්‍ය උපදෙස් පමණයි අපි පිළිපදින්න ඕනේ විශේෂයෙන්. මොකද මේ වෙන වෙන දේවල් ලබාගෙන ඇති වෙන සංකූලතා මග හැරගන්න ඊට වඩා අමාරුයි. ඉතින් මෙහිදී දැන් ඩෙංගු උණ හැදුනට පස්සේ මං කිව්වා වගේ අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා ඒ රුධිර පට්ටිකා අණු ඔබගේ වෛද්‍යවරයා ඔබට රජයේ රෝහලකදී හරි පෞද්ගලික වෛද්‍යවරයෙක් හරි ඔබට උපදෙස් ලබා දෙන්න පුළුවන් වහාම රෝහල්ගත වෙන්න කියලා ඒ නිර්ණායක අණුව. එහෙමත් කිව්වොත් අපිට අපි දන්නවා ප්‍රායෝගිකව රෝහල්ගත වෙන්න කිව්වම අපිට ගැටලු තියෙනවා. නමුත් මෙහිදී අපි අපේ වගකීම ගන්නවා, අපේ ජීවිතේ බේර ගන්න. ඉතින් වෛද්‍යවරයෙක් ඔබට රෝහල්ගත වෙන්න කිව්වොත් නොපැකිලි රෝහල්ගත වෙන්න ඕනේ. සමහර වෙලාවට ඒ ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලලා රුධිර පට්ටිකා අණුව ඔබට දැනට නිවසේ ඉඳන් ප්‍රතිකාර ගන්න අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. එතකොට අපි අවධානයෙන් අපි කරන්න ඕන දේ තමයි ඒ ලබා දෙන උපදෙස් අනුව ඔබට කියනවා දිනකට ඒ රුධිර පට්ටිකා ගණන අණුව ඒ වාර ගණනකදී රුධිර පරීක්ෂණය සිදු කරන්න කියලා. ඊළඟට ඔබට නිවසේදී විවේක ගන්න කියනවා. මොකද කායික වශයෙන් විවේක ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට අපිට උපදෙස් ලබා දෙනවා නිවසේ ඉඳලා ප්‍රතිකාර ගන්න කියලා කිව්වොත් ඒ තරල ලබා ගන්න කියලා. තරල ගන්න තරල ප්‍රමාණය මනින්න කියනවා. එතකොට මෙහිදී දැන් තරල කියලා කිව්වම අපි ජලය පමණක් නෙවෙයි. මොකද මෙහිදී අපේ රුධිර වාහිනී වලින් තරලය ඉවතට යාම නිසා ශරීරයේ විජලනයකට ලක් වෙනවා. ඒක නිසා ජලය පමණක් නෙවෙයි ලවණ සහිත අපි කියන ජීවනි, තැඹිලි, සුප්, බත් කැඳ, ඒ වගේ තරල ලබා ගන්න පුළුවන්. මෙහිදී තව දෙයක් වැඩියෙන් කියන්න ඕනේ රතු හෝ දුමුරු වර්ණක තියෙන පාන වර්ග සහ ආහාර වලින් අපි වැළකෙන්නේ කියලා කියනවා.
0: අන්න ඒකට හේතුව මොකක්ද කියන එකත් අපි පැහැදිලි කරමු.
2: ඔව්. මොකද දැන් ඩෙංගු රක්තපාත තත්වයට ගියොත් අපේ මුත්‍රා සමග සහ අපේ වමනයත් සමග ලේ පිට වෙන්න පුළුවන්. එතකොට මෙහිදී අපිට දැන් අපි රතු වර්ණක සහිත ආහාර හෝ පාන ගත්තොත් සමාලාට ඒ වර්ණක සංඝටක අපේ මුත්‍රා සමග පිට වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට අඳුරගන්න බැහැ මේ වර්ණකේ නිසාද නැත්නම් ඩෙංගු රක්තවාතයේ තත්වයට යන ගිහිල්ලා මේ රුධිරයද මේ පිට වෙන්නේ කියන එක. ඒක හින්දා තමයි අපි අර අපි වැළැක්වීමේ මේ ප්‍රිකෝෂන් මෙතඩ් එකක් විදියට කියන්නේ රතු හෝ දුමුරු වර්ණක සහිත ආහාර පාන වලින් වැළකෙන්නේ කියන.
0: දැන් මේ මෙහෙම කියවුවම මේ පැණි බීම වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේ වෙලාවේ මේ පැණි කුමඩු ගෙඩියක් වගේ එකක් බ්ලෙන්ඩ් කරලා බිව්වට කමක් නෑ. එතකොට ඒකත් රතු පාට දෙලුම් වගේ පානයක් පාවිච්චි කරනවා නම් ඇපල් ජූස් එකක් මේ කියන ඔක්කොම ඔය කාණ්ඩයට ඇතුළත් වෙනවා නේද? බීට්රූට් වගේ ආහාර.
2: ඊළඟට දැන් මම කියුවේ තරල ගැන. ඊළඟට වැදගත්ම දේ තමයි අපි උණ පාලනයට ගන්න ඖෂධ. එතකොට අපි මෙහිදී ඕනම උණ රෝගයක් හැදුනොත් කියන්නේ පැරසිටමෝල් පමණක් ගන්න කියලා. මොකද විවිධ වූ දැන් මේ උණත් එක්ක ඩෙංගු උණ හෝ වෛරස් උණත් එක්ක අපිට ඇඟේ පතේ අමාරුව, ඒ කියන්නේ සන්ධි කැක්කුම, මස්පිඩු වේදනාව ලැබෙනවා. ඒතු ඇති වෙනවා. ඉතින් අපි හැමෝම ඉක්මන් සහනයක් ලබා ගන්න වේදනානාශක අපි සමහරලාට ලබා ගන්න පෙළඹෙනවා. නමුත් ඒ කියන්නේ අපි කියනවා ඩයික්ලොෆෙනෙක්, සෝඩියම් මෙෆෙනමික් ඇසිඩ් සහ ඉබුප්‍රොෆන් කියන ඖෂධ කාණ්ඩ ගත්තොත් මේ ඩෙංගු රක්තපාත තත්ත්වයත් එක්ක ඇතිවන සංකූලතාවලට යන තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකෙන් හින්දා අපිට උණ තියෙනවා නම් පැරසිටමෝල් පමණක් අදාළ මාත්‍රාවෙන් ලබා ගන්න ඕනේ. ඒකත් පැය 6න් 6ට. ඒක ඉතාමත් වැදගත් පණිවිඩයක්, අපේ වගකීමක්. ඊළඟට විවේකය, තරල ප්‍රමාණය සහ දැන් නිවසේ ඉඳන් අපි කතා කර හිටියේ ඔබේ වෛද්‍යවරයා ඔබට නිවසේ ඉඳන් ප්‍රතිකාර ගන්න කියලා කිව්වොත් ඒ මුත්‍රා මනින්නේ කියලා කියනවා. ඒත් ගන්න තරල ප්‍රමාණය මනිනා වගේම මුත්‍රා මනින්නක් කියනවා. ඒතොර ඔහිදී ඔබට උපදෙස් ලබා දෙනවා ඒ මනින මුත්‍රා ප්‍රමාණය අදාළ මේ ප්‍රමාණය තියෙන්න ඕනේ කියලා. ඊට වඩා අඩු වීමකට ලක් වෙනවා නම් සහ වෙන යම් කිසි අර කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් අපි අපේ වගකීමක් තියනවා වහාම වෛද්‍යවරයාගෙන් උපදෙස් පතන්න. එතකොට ඒ අනුව ඔබට රෝහල්ගත වෙන්න කියලා උපදෙස් දෙනවා. මොකද ඒ අර මනින්නේ කියලා කියන්නේ දැන් රෝහලකට ඇතුළු වුණාට පස්සේ පැය 24ම අපි මොනිටරින් එකකට ලක් වෙනවා. ඒ අර සංකූලතාවලට යන වද නැද්ද කියන එක අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් නිවසේ ඉඳන් ඒ කරන්න කිව්වොත් ඒ කාර්යභාරයන් නිසියාකාර වේව සිදු කරලා වෝර්නින් සයින්ස්, ඒ කියන්නේ සංකූලතා තත්ත්වයට යන්න ලක්ෂණ මතුනොත් අපි වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ.
0: දැන් ඔය මේ අපේ රටේ පොඩි පුරුද්දක් තියෙනවා ડોක්ටර්. දැන් ගිය මාසේ මට උණ හැදුනනේ. එතකොට වෛද්‍යවරයා නිර්දේශ කරපු බෙහෙත් සමහරට ගෙදර තව ඉතිරි වෙලා තියෙනවා. අද ආයෙත් මට උණ හැදුනම අපි දන්නේ නැහැ මේක ඩෙංගුද වෛරස් උණක්ද, එහෙම නැත්නම් මේ දවස්වල වැස්ස නිසා වැස්ස තෙමිලා ඇති වෙච්ච සෙම සහිතව නිකන් ඇති වෙන හෙම්බිරිසාවක් එක හැදෙන උණක්ද කියන එක අපි දන්නේ නැහැ. අපි අර වෛද්‍යවරයා කලින් දීපු බෙහෙත් වලට උණ හොඳ වෙච්ච නිසා, සනීප වෙච්ච නිසා ඒ බෙහෙත් ටික දිගටම අපි පාවිච්චි කරන්න පෙළඹෙනවා. ගොඩාක් වෙලාවට මේ අපේ සමාජයේ වැඩිහිටි ප්‍රජාව එහෙම අපි දන්නෝනේ මන්න බෙහෙත් පෙත්තක් බොන්නේ කියලා එහෙමනේ කියන්නේ. ඒ අය අර මේ අපරාධයේ තව යම් කිසි මුදලක් මේ වෙලාව වියදම් කරන එක අපරාධේ, එහෙම නැත්නම් ඇඟට පතර අමාරු යන්න කෙනෙක් නැහැ, එක්කන් යන්න කෙනෙක් නැහැ. ඒ නිසා අර ගෙදර තියෙන බෙහෙත් ටිකම බීලා කොහොම හරි මේ උණ සනීප කරගන්නවා කියන දැනට නෝ. මේක මේ වෙලාවේ කළ යුත්තක්ද?
2: නැහැ, කොහෙත්ම නැහැ. ඇත්තටම දැන් ඔබතුමා කිව්වා වගේ සමාජීය සහ ආර්ථික ගැටලු රාශියක් එක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට කලින් ගිය මාසෙ හැදුනේ අපිට වෛරස් උණක් වෙන්න පුළුවන්. දැන් මේ සැරේ ඩෙංගු වෙන්න පුළුවන්. නමුත් අපි සමහරවිට අපිට තියෙන අනිකුත් ගැටලු එක්ක කලින් ගත්ත මාත්‍රාවෙන් ඒ බෙහෙත් අරගෙන ඉන්න අවස්ථා තියෙනවා බොහොම. ඇත්තටම සිදු වෙලා තියෙන මරණ උණක් විශ්ලේෂණය කරාම ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා දැන් මේ වගේ වසංගතයක් අපි අතර දිවයින පුරාම තියෙන වෙලාවක අපේ වගකීම තමයි උණ හැදුනොත් ඒක ඩෙංගු රෝගයේද නැද්ද කියන එක අඳුනා ගන්න එක.
0: ඩෙංගුද නැද්ද කියන එක අඳුරා ගන්නවා කියන්නේ මේ කාගෙන් හරි අහලා අඳුර ගන්න බෑනේ ડોක්ටර් නේද? ඒකට නිසි ක්‍රමවේදයක් තියෙන වෛද්‍යවරයෙක් උණ ගැහෙන්න ඕනේ. ඒකට වෛද්‍යවරයා තමයි නිර්දේශ කරන්නේ පැය 40කට වඩා උණ දිවුණා නම් මෙන්න මේ වගේ රුධිර පරීක්ෂාවකට යන්න ඕනේ, මේ ඩෙංගුද කියලා ටෙස්ට් කරන්න ඕනේ කියන එක. එතකොට මේ සමහර වෙලාවට අපි හිතනවා වෛද්‍යවරයාට පවා මේ ගන්න තීන්දුව තීරණ වරදින්න තියෙන ඉඩකඩ වැඩි. මේ අතින් අල්ලලා බලලා එහෙම නැත්නම් වේදනාලාව තියලා බලලා කියන්න බෑ මේක ඩෙංගුද කියලා. ඉතින් ඒ නිසා යම්කිසි කාලයක් මේ සඳහා ගත වෙන්න පුළුවන්. ඒ කියන පරීක්ෂණ ටික අපි නිවැරදිව මේ වෙලාවට කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් මෙහෙසෙන්න වෙනවා, මහන්සි වෙනවා. මොකද තමන්ගේ ජීවිතය තමන්ට වටින්නේ නෙවෙයි. ඉතින් ඒ නිසා මේක එක පුද්ගලයෙක් නෙමෙයි සමස්ත සමාජයකම වගකීමක්. මේ වගකීම වෙනුවෙන් ජනතාව කොහොමද පෙළගහෙන්න ඕන කියන කාරණේ පිළිබඳව කතා කරමින් ඉන්නේ. සමහර විට ඔබේ නිවසේ මේ වෙනකොටත් ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලැබමින් ඉන්නවා ඇති. වෛද්‍ය උපදෙස් මත නිවසේ තියාගෙන ප්‍රතිකාර කරමින් ඉන්නවා ඇති. එහෙම නැත්නම් ඔබ ජීවත් වෙන අපට වටපිටාවේ කීප දෙනෙක් ඩෙංගු රෝගීන් බවට පත් වෙලා ඇති. මේ වෙලාවේ ඔබ මොනවද කරන්න ඕනේ? ඔබට යම්කිසි අවබෝධයක් නේද? දැන් අපිට මතකයි කොරෝනා වෙලාවේ අපි අල්ලපු ගෙදරට යන්නවත් නැතුව හිටියනේ. නේද? ගමට නිකන් පිළලයක් වුණා වගේ හැඟීමකින් අපි බලන් හිටියා. ඒකෝ ඩෙංගු රෝගියෙක් ගෙදරක ඉන්නවා කියද්දිත් අපි හිතර පොඩි බයක් දැනෙනවා. අසල්වාසීන් විදියට මේ වෙලාවේ අපි මේ මිනිස්සුන්වත් තනි නොකර කොහොමද මේ ඒ අයගේ ජීවිතවලට යම්කිසි බලාපොරොත්තුවක් එකතු කරලා ඔබ තනි වෙලා නැහැ කියන හැඟීමෙන් ඔවුන් සුවය දක්වා අරගෙන යන වගකීමක් අපිට තියෙන නිසා අපි ටිකක් මේ පිළිබඳව කතා කරන්න ඕන. ඔබට ගැටලු තියෙන්න පුළුවන් සමහරට අල්ලපු ගෙදරට යන එක ප්‍රශ්නයක්ද? ඒ ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැහනේ. අපි ඩොක්ටර්ව එකඟ කරලා දිනන ඔබට පුළුවන් 07 03 93 5 93 7 කියන WhatsApp අංකයට පොඩි මැසේජ් එකක් දෙන්න. ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඩෙංගු සම්බන්ධයෙන් ඩෙංගු රෝගියෙක් බලා කියා ගැනීම සම්බන්ධයෙන් ඔබට නිවැරදි අවබෝධයක් නැත්නම් ඒ සියලු උපදෙස් ලබා දෙන්න අද වෛද්‍යතුමිය ලැස්සි. ඒ නිසා අපිට පොඩි WhatsApp පණිවිඩයක් දෙන්න කියලා මතක් කරනවා. අර මට කතාව මතක් වෙච්ච නිසා මම මේ විරාමයට යන්න කලින් අහන ඩොක්ටර්, ඩෙංගු රෝගියෙක් ඉන්න තැනක අපිට පහුගිය කාලේ මේ අත්දැකීම තියෙනවා. ඩෙංගු රෝගියෙක්ට අනෙකුත් මදුරුවෙක් දෂ්ට කළා, ඒ මදුරුව අපිට දෂ්ට කළොත් ඩෙංගු අපිට මේ පැතිරවීම එහෙම නැත්නම් බෝ වීමේ ප්‍රවණතාවක් තියෙනවද? එහෙම ඉඩකඩක් තියෙනවද? එහෙම නැත්නම් ඒක දුර්මතයක්ද? මොකක්ද ඒ පිළිබඳව තියෙන මේ කියවීම?
2: විශේෂයෙන්ම දැන් ඩෙංගු රෝගය ආසාදනය වෙච්ච රෝගියෙක්ව ඩෙංගු වෛරසය ආසාදනය නොවූ මදුරුවෙක් දෂ්ට කරොත් ඒ වෛරසයේ මදුරුවාට ආසාදනය වෙනවා. ඊට පස්සේ වෛරසයේ මදුරුවාගේ ශරීරය තුළ වර්ධනය වෙලා ඩෙංගු ආසාදනය නොවූ පුද්ගලයෙක් නිරෝගී පුද්ගලයෙක්ව ඒ ඩෙංගු ආසාදනය වූ මදුරුවා දෂ්ට කරොත් අනිවාර්යෙන් ඒ පුද්ගලයාට ඩෙංගු රෝගය වැළඳෙනවා. ඒ කියන්නේ ඒකින්ද තමයි අපි කියන්නේ ඩෙංගු ආසාදනය වෙච්ච පුද්ගලයෙක් නිවසේ ඉනවා නම් අනිවාර්යෙන් ඔවුන්වත් මදුරු දලක් යට විවේක ගන්නවන්න ඕනේ. මොකද නිරෝගී මදුරුවෙක් ඒ පුද්ගලයාව දෂ්ට කරොත් වෛරසයේ මදුරුවාට ආසාදනය වෙලා ඒ මදුරුවා ගිහිල්ලා නිරෝගී පුද්ගලයෙක්ව දෂ්ට කරොත් අනිවාර්යෙන්ම වෛරසය ආසාදනය වෙනවා.
0: දැන් පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට යනකොට අපි දැක්කනේ මදුරු කීටෝ ඉන්න තැන් වලින් සාම්පල් ගන්නවා. සමහර අය කියනවා නෑ, අපේ ගෙදර මේ ඩෙංගු මදුරුව නෙවෙයි ඉඳලා තියෙන්නේ. අපිට පරීක්ෂාවෙන් හෙළුණා මදුරු කීටෝ ඉන්න, හැබැයි ඩෙංගු මදුරුව නෙවෙයි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරගත්ත කියලා. හැබැයි මේ වෙලාවේ මොනව මදුරුවෙක් හරි ගෙදරක ඉන්නවා කියන ප්‍රශ්නයක් නේද ඩොක්ටර්?
2: විශේෂයෙන්ම වසංගත තත්ත්වයේදී අපි ඒකට සැලකිලිමත් වෙන්න ඕනේ. පිරිසිදු කිරීමේ කාර්යභාරය සහ ඒ වෙදී මොනවද අපි කරන්න ඕනේ කියන එක අනිවාර්යෙන්ම අපි කතා කරන්න ඕනේ.
0: අපි කතා කරමු. අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. තව විශේෂයෙන්ම ඩෙංගු රෝගියෙක් සම්බන්ධයෙන් ඔබ නොදන්න බොහෝ දේවල් තියෙනවා. අපි මේක කළාට කමක් නැහැ කියලා හිතන, හැබැයි ඒක කළොත් ඊට වඩා ලොකු හානිගෙන දෙන දේවල් අපි අදින් සිද්ධ වෙන්න පුළුවන් නොදෙනවත් භාවය නිසා. ඒ නිසා පණ්ඩිත වෙන්නේ නැතුව අපි නොදන්න දේ හරියට දැනගෙන මේ වෙලාවේ අපේ රෝගීන් පරිස්සම් කරගමු. ඒ වගේම පරිශ්‍රයන් පිරිසුදු කිරීමේදී මොන වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න මේ ආදී සියලු දේ අපි කතා කරමු. අපි ඉතාම ගෞරවයෙන් අද ආරාධනා කළා මේ කාර්තව්‍ය වෙනුවෙන් වෛද්‍ය නදීෂානි වල්පිට වෛද්‍යතුමියට. අපි එතුමියත් සමග කතා කරමින් ඉන්නේ. ඔබට ප්‍රශ්න තියෙනවා නම් 07 03 93 5 93 7 WhatsApp අංකයෙන් විමසන්න පුළුවන්. අපි විරාමයක් අරගෙන යාලි කතා කරන 8:21.

0: light.
1: Het dinanne maubimai apage.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක අපේනෝ ඉඩිද උදේ 10ට.

0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න. ලකන තකින් උදේ 8යි විනාඩි 29යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: අපි කතා කරමින් ඉන්නේ ඩෙංගු ව්‍යාප්ත සිද්ධ වෙන මේ වෙලාවේ පුරවැසියාගේ වගකීම මොන වගේ පෙළගැහෙනුන් පුරවැසියා විදිහට අපි කොහොමද මේ වගකීමෙන් අපේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳව කතා කරන්නේ. එවැනිවන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකක අධිකාරී වෛද්‍ය නදීෂා නිවල් පිට වෛද්‍යතුමියට. එතුමිය සමගින් අපි මේ සාකච්ඡාව කරමින් ඉන්නේ. ඔබට පුළුවන් ඔබට ඩෙංගු සම්බන්ධයෙන් තියෙන එහෙම නැත්නම් මේ හවට පරිස්සමෙන් පිරිසිදු කර ගැනීම සම්බන්ධයෙන් කොහොමද නිවැරදිව ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ කොටස්කරුවෙක් වෙන්නේ, මේ ආදී ඔබට තියෙන ප්‍රශ්න ගැටළු සියල්ලටම උත්තර ලබා දෙන්න වෛද්‍යතුමිය සූදානම්. අපිට කතා කරන්න 0112 775 2

0: සාමාන්‍යයෙන් දැන් ඔබේ පරිශ්‍රවල ප්‍රශ්න, එහෙමත් නැත්නම් ඔබේ ගමේ යම් ප්‍රශ්නයක් තියෙන පුළුවන් ඩෙංගු පතුරවන කෙනෙක් සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් ඩෙංගු සම්බන්ධයෙන් ඔබට තියෙන යම් ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මොනවා හරි ඔබට තියෙන පුළුවන් ගැටලුවක්, ඉතින් ඔබට පුළුවන් මේ අවස්ථාවේ අපිට කතා කරන්න, ඒ ගැටලුව නිරාකරණය කරගන්න අවශ්‍ය අංශ සම්බන්ධීකරණය කරන්න, ඒ සඳහාත් අපි ඔබට සහයෝගය ලබා දෙන්න සූදානම්. ඒ නිසා මේ කිව්ව දුරකථන අංක වලට කතා කරලා වෛද්‍යතුමියත් එක්ක කතා කරන්න, එහෙමත් නැත්නම් ඔබේ අදහස කියන්න, ඔබේ විචනය, එහෙමත් නැත්නම් ඔබේ යෝජනාව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ කිව්ව දුරකථන අංක වලට.
1: නනේ, ඩෙංගු මදුරුව වෙනස් වුණාද? ඩෙංගු මදුරුව මර්ධනය කිරීම මේ තරම් අමාරු කාර්යයක් වෙලා තියෙන්නේ ඇයි? මේ ආදී කාරණා පිළිබඳ කතා කරන්නේ ඩොක්ටර්. ඇත්තටම මේ මොන වගේ අභියෝග වලටද මුහුණ දෙන්නේ? මේ ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා සමස්ත රටේම ඩෙංගු මේ මර්ධන ක්‍රියාවලියේදී. එදී ඍජු දායකත්වයක් ලබා දෙන වෛද්‍යවරියක් ඔබතුමිය, ඔබේ වගකීම මේ වෙලාවේ ඉතාම වටිනවා රටට. මට කියනක මොන වගේ අභියෝගද අපිට හම්බෙන්නේ ඩෙංගු මර්ධනය කිරීමේදී?
2: ඔව්, විශේෂයෙන්ම දැන් ඩෙංගු මේ වසංගතය පාලනය කිරීම අභියෝගාත්මක වෙලා තියෙන්නේ මදුරු, කියන්නේ ඩෙංගු වාහක මදුරු වගේ ලක්ෂණ සහ පාරිසරික සාධක නිසා. ඒ වගේම ජනගහනයේ යම් යම් ලක්ෂණ නිසා. මුලින්ම අපි මදුරුව ගැන කතා කරොත්, මේ ඩෙංගු, කියන්නේ අපි කලින් කතා කරපු මේ මදුරු කාණ්ඩවලට වතුර තේ හැන්දක ප්‍රමාණයක වුණත් බිත්තර දාන්න පුළුවන්. ඊට පස්සේ මේ බිත්තර දවස් 7ත් 10ත් අතර වැඩිහිටි මදුරෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් වැඩිහිටි ගැහණු මදුරුව තමයි අපි දෂ්ට කරන්නේ. එතකොට දැන් වෛරසය ආසාදනය වෙච්ච මේ මදුරුවෙක්ට අපි දැන් මදුරුව අපිව දෂ්ට කරන්නේ ඔහුගේ ආහාර වේල විදිහගේ ආහාර වේල සෝරි. ඉතින් ඔවුන්ට පුද්ගලයන් කිහිප දෙනෙක් දෂ්ට කරන්න පුළුවන්. එතකොට එක මදුරුවෙක්ගෙන් කිහිප දෙනෙක්ට මේ වෛරසය ආසාදනය වෙනවා. ඉතින් ඒකයි අපි දවස් 7ක් 10ක් අතර බිත්තරයකින් වැඩිහිටි මදුරුවෙක් බවට පත්වීමම අභියෝගයක්. අපි ඒ කියන්නේ දැන් මාසකට සැරයක් සුද්ධ කරලා කීටයන් විනාශ කරලා හරියන්නේ නැහැ. මොකද දැන් පරිසරික සාධක විශේෂයෙන්ම ඉස්සර මේ මෝසම් වර්ෂාවත් එක තමයි මේක වැඩිපුරම එන්නේ. නමුත් දැන් අපි හැමෝම දන්නවා කඩින් කඩ වහිනවා. එතකොට වතුර එකතු වෙන තැන්, ඉතින් අද සුද්ධ කළ හෙට වෙනකොට ආයි වතුර එකතු වෙනවා. එතකොට ආයි මදුරෝ බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකුම ගැටලුවක්. ඒ වගේම නාගරීකරණය වැඩි වෙලා තියෙනවා. හැම දිස්ත්‍රික්කෙම ගොඩක් තැන් අපි නාගරීකරණයට ලක් වෙනවා. ඒකත් එක්කම අපේ මිනිසුන්ගේ ජීවන රටාවයි අපේ කසල කලමනාකරණය, කසල එකතු වීම, ඒවා බැහැර කිරීමේ සාධක සමග ඒකත් අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් විශේෂයෙන්ම පසුව කතා කරන්න ඕනේ මේක ගොඩක් දරුවන්ට හැදෙනවා. ඉතින් ප්‍රතිශක්තිය ඇති වෙලා නැති කාණ්ඩයක් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. දැන් 2017 වර්ෂයේ තමයි විශාල අපිට ලොකු වසංගතයකට අපි මුහුණ දුන්නේ. එතකොට එහිදී ඇතිවෙච්ච වෛරස් කාණ්ඩය ඩෙන්වී 2 කියන වෛරස් කාණ්ඩය. දැන් අපි අතර ප්‍රචලිත වෙලා තියෙනෙත් මේ වෛරස් කාණ්ඩයම තමයි. ඉතින් මේ වෛරස් කාණ්ඩයට කලින් මුහුණ දුන්නේ නැති වයස් කාණ්ඩයක් අපි අතර ඉන්නවා. ඒ කියන්නේ ඒ සඳහා ප්‍රතිදේහ නැති කාණ්ඩයක්. ඉතින් ඒකේ හින්දා වැඩි ජනගහනයක් අතර මේකට නිරාවරණය වෙලා නැති තත්ත්වයක් තියෙනවා.
1: يعني කුඩා දරුවන්ට වැඩි අවධානමක් තියෙනවා.
2: ඒක තමයි. ඔව්. ඉතින් මෙන්න මේ කියන මදුරුවගේ ලක්ෂණ, පාරිසරික සාධක කියන ලක්ෂණ නිසා මේක, කියන්නේ එක හේතුවක් හින්දා නෙවෙයි, සාධක කිහිපයක එකතුවක් නිසා මේක පාලනය කිරීම අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා.
1: දැන් ওই පරීක්ෂණවලින් ඔබතුමියන් විවිධ මේ තීන්දුව తీරන වලට ලැබෙනවානේ. ඩෙංගු මදුරුව මේට අවුරුදු ගානකට කලින් හිටපු හැඩයෙන්ම ඉන්නවද? එහෙම නැත්නම් මේ මදුරුව යම් පාරිසරික තත්ත්වයන්ට, එහෙම නැත්නම් මේ රෝග තත්ත්වයන්ට අනුවර්තනය වෙමින් වර්ධනය වීමක් වාර්තා වෙනවද වෛද්‍යතුමනි?
2: ඔව්, ඒ කියන්නේ වෛරස් කාණ්ඩ නම් කලින් තිබුණු කාණ්ඩ හතරම තමයි. නමුත් අවුරුදු ගාන අපි දත්ත විශ්ලේෂණය කරාට පස්සේ දැන් තියෙන ඩෙන්වී 2 කියන වෛරසයේ විශේෂම දිනුන 2014 වර්ෂයේ ඊට පසු වර්ෂවලිනුත් දත්ත බැලුවට පස්සේ යම් යම් අඩු ප්‍රතිශත වලින් මේ වෛරස් කාණ්ඩයත් අපි අතර පැවතුණා. නමුත් මේ වර්ෂයේ දැන් කියන්නේ අපි සෑම ඩෙංගු රෝගියෙක්ගේම ආසාදින වෙලා තියෙන වෛරස් කාණ්ඩය අපි පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒක අපි රැන්ඩම් සාම්පල් එකකින් අරගෙන තමයි පරීක්ෂණයට ලක් කරන්නේ. ඉතින් පරීක්ෂණ ලක් කරලා තියෙන අය රෝගීන්ගෙන් වැඩිපුරම මේ දවස්වල ප්‍රචලිත වෙලා තියෙන්නේ ඩෙන්වී 2 කියන වෛරස් කාණ්ඩය. අනිවාර්යයෙන්ම පාරිසරික සාධකත් එක්ක මදුරු වාහකයාගෙත් යම් යම් වෙනස්කම් ඇති වෙලා තියෙනවා.
1: මේ තත්ත්වයන්ට අපි ප්‍රතිදේහ නිර්මාණය කරගන්නවා වගේම හූ මර්ධනය කරන, මදුරුව මර්ධනය කරන්න අපි මොනවා හරි උපරවැටියක් දානවා නම් අවුරුද්දක් දෙකක් යනකොට මදුරුවත් ඒකට අනුගත වීම සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. ඒ නිසා

0: අපිට මෙන්න මේක තමයි ස්ථීර සාර විසඳුම කියලා විසඳුමකට යන්න හරි අමාරුයි. හැබැයි සමහර වෙලාවට දැන් අපි පොඩ්ඩක් පිරිසුදු කිරීම කියන කාරණේ වැතරෙමු වෛද්‍යතුමීනි. අපි දැක්කා ලංකා විවිධ ප්‍රදේශවල විශේෂයෙන් ස්වාධීන රූපවාහිනිය අපි සිකුරාදා දවස වෙන් කරගෙන සමස්ත දවසම සීළු රාජකාරි වලින් කණ්ඩායම් මුදවගෙන සෑම පරිශ්‍රයකම පිරිසුදු කරනවා. අපි නොහිතන තැන්වල සමහර වෙලාවට වතුර ඇඳලා තියෙනවා. අපි නොහිතන අඳුරු පරිසරයන් ඇතුලේ මදුරු වන් වැඩිපුර ගැවසෙනවා කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ පරිසරයන් සියල්ල සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරනවා. අපි එක වතාවක් දැන් වෛද්‍යතුමී ඉස්සල කතා කරද්දිත් කියනවා මේ දවස් 7ක කාලයක් තියෙනවා මේ වැඩිහිටි මදුරු එක් දක්වා වර්ධනය වීම සඳහා. එතකොට අපි දැන් ගියේ සිකුරාදා වැඩේ කළානේ. දැන් අපි පිරිසුදු කළා. දැන් හරි. දැන් අපේ ITN එක ඇතුලේ අය ඩිංගු මදුරු එක්ක හැදින්න බෑ. එහෙම අපිට මේ පැහැදිලි සහතිකයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිගින් දිගටම මේ ක්‍රියාවලිය අපි සිදු කරමින් ඉන්න ඕනේද මේ වසංගතය අවසන් වෙනතුරු?
1: ඔව්, ඇත්තටම කියනෝනේ වසංගතය අවසන් වෙන තුරු පමණක් නෙවෙයි, වසර පුරාම අපි මේක පුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. මොකද දැන් මේ වෙලාවේ විශේෂයෙන්ම අපි මේ පාලනය කරගන්න ඕනේ. මේක අපි සතියකට වරක් අපි අපේ ඇහැ හුරු කරගන්න ඕනේ මේ වතුර එකතු වෙන තැන් මොනවද. ඊට පස්සේ ඒවා පිරිසිදු කරාට පස්සේ මේ මදුර බෝ වෙන තැන් අපිට වළක්ව ගන්න පුළුවන්. මොකද ඩෙංගු රෝගය සෑම වසරකම දිවයින පුරා අපිට වාර්තා වෙනවා. ඩෙංගු අවුරුද්දේ දත්ත ගත්තත් ඊට කලින් අවුරුද්දේ හැම වසරකදීම යම් යම් ප්‍රමාණවලින් අපිට ඩෙංගු රෝගින් වාර්තා වෙනවා. දැන් අපි ඉන්නේ වසංගත තත්වයක නිසා තමයි අපිට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ. ඉතින් අපි මේක අපේ ජීවන රටාවට පුරුද්දක් විදියට කරන්න ඕනේ. මොකද මේ මදුරුව විශේෂයෙන්ම අපේ මේ අපි ජීවත් වෙන පරිසර ආශ්‍රිතවම ජීවත් වෙන මදුරුවෙක් නිසා.
0: දැන් ඩෙංගු මදුරුව කියලා කියන්නේ මේ වසරේ සෑම කාලයකම ජීවත් වෙන මදුරෙක් දේ. ඒකට කියන්නේ එහෙම නැත්නම් මේ වැහි බර කාල ගුණයත් එක්ක වැස්ස වැටෙනවත් එක්කම ජීවිතේ පටන් අරගෙන ඊට පස්සේ තැම්පත් කරව බිත්තර වලින් ආය වැස්ස වැටෙනකොට එහෙම පැතිරෙන රෝගී තත්ත්වයක්ද මදුරෙක්ද වර්ධනය වීම කොහොමද ડોක්ටර් සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්? කියන්නේ වසරේ ඕනම කාලයක ඩෙංගු මදුරුවට ඉන්න පුළුවන්.
1: ඉන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අර වැස්සත් එක්ක තමයි අර බිත්තර වැලිහිටි මදුරෙක් බවට පත් වෙන ප්‍රවණතාවය වැඩි වෙන්නේ. නමුත් දැන් තියෙන පරිසර සාධකත් එක්ක බලුවොත් වැහි කාලයක් කියන්නේ අපිට හරියට නිශ්චිත කාල පරස්සයක් කියන්න බෑ කාලිගුණික විපර්යාසත් එක්ක.
0: ඒ නිසා අපි හැම වෙලෙම සූදානම් ශරීරයෙන් සිටීම වටිනවා. ඒ පිළිබඳවයි අපි වෛද්‍යතුමියත් එක්ක කතා කරන්නේ. ડોක්ටර්, දැන් මේ විශේෂයෙන්ම වැඩි කතා බහකට ලක් වෙච්ච කාරණයක් තමයි පහුගිය කාලේ අපි මාධ්‍ය දිහා බලන් ඉන්නකොට අපිට පේන කාරණාව තමයි ලංකාවේ වැඩිම ඩෙංගු තවාන් ටික හම්බෙන්නේ රාජ්‍ය ආයතන විශේෂයෙන් පාසල්, පන්සල්, පල්ලි ආදී මේ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන. දැන් අපි ඒ වගේ ස්ථානයකට නඩුවක් පවරන්න ගියත් එතනදිත් පොඩි නෛතික ගැටලු ටිකක් තියෙනවා. ඒක පොඩි සමාජ විරෝධයක් එල්ල වෙනවා. ඔහොම ප්‍රශ්න ගොඩක් මැදින්නේ. හැබැයි මේ වෙලාවේ ජීවිත වෛද්‍යතුමිය කියපු විදිහට මේ 2017 වර්ෂය වෙනකොට ප්‍රතිදේහයක් නිර්මාණය වෙලා නැති, මේ වසංගතයට කලින් මුණ දීලා නැති, දරුබඩව ටිකක් ඉන්න, ඒ අයගේ සහෝදරයෝ පාසල් යන, එහෙම වටපිටාවක් නම් තියෙන්නේ. අපි මේ වෙලාවේ එහෙට මෙහෙට අත හොදා ගන්න බෝල පාස් කරන්න බෑ. මේ වැඩේ අපි කරන්න එපා. අපි ටිකක් කතා කරමු රාජ්‍ය ආයතන පැත්තෙන්, විශේෂයෙන් පාසල් පැත්තෙන්. මේ අතපසු වීම කොහොමද ජාතික සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල කරන්නේ?
1: ඔව්, එතකොට නැත්තටම ජනවාරි ඉඳන් ජූනි වෙනකන් අපි කීට විද්‍යා පරිශ්‍ර දර්ශක අපි ගණනය කරනවා. ඒ දර්ශක අනුව හොයාගත්ත දත්ත අනුව 41%ක්ම මදුරු කීටෙන් බෝවන ස්ථාන හම්බ වෙලා තියෙන්නේ පාසල්වල. එතකොට අපේ පාසල් දරුවන්ට මේ රෝගයේ වැළඳීමේ අවධානම් වැඩි. ඒ වගේම රාජ්‍ය ආයතනවල කම්හල් සහ ආගමික මධ්‍යස්ථානවල. ඉතින් මේ ස්ථානවල තමයි වැඩි වශයෙන්ම පිරිස රැඳෙන්නේ. ඉතින් අපේ වගකීමක් තියෙන, අපි ජීවත් වෙන නිවස පමණක් නෙවෙයි, අපි වැඩ කරන ස්ථානය, පොදු ස්ථාන හැම එකම මේ මදුරු බෝ වෙන තැන් ගැන අවධානය යොමු කිරීම. ඒ වගේම ජනවාරි සිට ජූනි දක්වා මේ දක්වා ඩෙංගු රෝගීන් ගත්තොත් 23%ක්ම තින්නේ පාසල් යන වයස් කාණ්ඩයේ දරුවන්. එතකොට වැඩිහිටියන් වශයෙන්, අපි දෙමව්පියන් වශයෙන් අපේ දරුවා යන පාසලේ ඩෙංගු මර්ධන කටයුතු වලට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. ඩෙංගු බෝ වෙන තැනක් දැක්කොත් ඒක පාසලට දන්වල අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ වෙලාවේ. විශේෂයෙන්ම අපි දැන් විශේෂ ඩෙංගු මර්ධන සති පහුගිය දවස්වල තිබුණා, දින 3 වැඩසටහන් තිබුණා. නමුත් මේක සතිපතා පාසල තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. පාසල් කමිටු හරහා තමයි මේ කටයුතු සිදු කෙරෙන්නේ. එතකොට දරුවන් කියන්නේ ඇත්තටම අලුත් දේවල් ඉගෙන ගන්න කැමති, අපේ දේවල් වලට අපි එකතු කරගන්න ඕන වයස් කාණ්ඩයක්. ඉතින් ඕන්වත් පුරුදු කරගන්න ඕනේ මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන තැන් මොනවද කියලා, ඒවා නිසියාකාරව බැහැර කරන්න අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාසල් දරුවන් මේ රෝග ලක්ෂණ පිළිබඳවත් දැනුවත් කරන්න ඕනේ. ඉතින් සතිපතා කාලසටහනේ යම් වෙලාවක් හඳුනගෙන පාසල් කමිටු හරහා විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරු පවතුන්ගේ අධීක්ෂණය යටතේ මේ කටයුතු සිදු කරන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයේ සහයෝගයත් මේ සඳහා ලබා ගන්න පුළුවන්.
0: නිල් දැන් මේක තමයි සිදු නොවෙන තැන. මගේ වගකීමක් නෙවෙයිනේ. මම පාසල් දෙනවා, මම පාසලේ ගුරුවරියක්. ඒ නිසා මට දෙන්නේ දරුවන් උගන්වන්න වැඩේ. මට දෙන්නේ විදුහල්පතිවරයා විදියට මෙන්න මෙහෙම කොටසක් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව, එහි සංවර්ධනය පිළිබඳ සැලසුම් සකස් කිරීම මගේ කාර්යභාරය. ඒක තමයි මතු පිටින් පේන්න තියෙන රාජකාරී රණ. හැබැයි එතනින් එහාට ගිහින් අපි චුට්ටක් බැලුවොත් විදුහල්පතිතුමාද ගුරුවරයෙක්ද දරුවෙක්ද කියලා නෑනේ. ඩෙංගු මඳුරුව දෂ්ට කරනවා. අවසානයේ ජීවිතය විදුහල්පතිගේ වෙන්න පුළුවන්, ගුරුවරයාගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අදාළම නැති පාරයි නේදගෙන මුරුකු ටිකක් විකුණන අජ්ජම්මගේ වෙනත්.
2: ඔව් දැන් මරුෂංක හෙටින් උදා වෙන පොසොන් සමයේ අපිට විශේෂ වැදගත්කමක් තියෙනවා. මම හිතන්නේ වෛද්‍යතුමිය මේ ගැන කිව්වොත් හොඳයි.
1: ඔව් විශේෂම කියන්න ඕන දෙයක් දැන් අද හෙට වගේ දවස්වල දන්සල් පවත්වනවා. ඉතින් මෙහිදී විශේෂම වගකීමක් තියෙනවා දන්සල් සංවිධානය කරන අයට සහ අපි මහජනතාවට. මේ අපි දැන් ඉවතලන භාජන,
2: ඒවා
1: නිසියාකාර, ප්ලාස්ටික් කෝප්ප, පොලිතීන්, ඒ සෑම දෙයක්ම නිසියාකාරව බැහැර කරන්න. මොකද දැන් මේ එකත් එක්කම ඊළඟට වැස්ස වැටුණාට පස්සේ අපි දැන් ගිය සතිය සුද්ධ කරාට වැඩක් නැහැ. ඊළඟට මේ දන්සැල් වලින් ඉවතලන භාජනට නැවත වතුර එකතු වෙලා ඊට පස්සේ තව සති කිහිපයකින් තවත් වැඩියෙන්.
2: සහ දැන් අපි අනුරාධපුරයේ වෛද්‍යතුමනි අපි දකින දෙයක් තමයි අනුරාධපුර ප්‍රදේශයේම එක කසල ගොඩක් වෙනවා මේ වන්දනා සමයේට. ඒක අපි කොච්චර පරිසරික වැඩපිළිවෙලක් ඉදුවත් ඒක කරන්න බෑ. ඒක හැබැයි ජනතාවටම තමයි බලක් වන්න පුළුවන්. තව මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා, මේ හරියට රබුටන් විකිණෙනවා පරිසරවල. මේ හැමතැනම රබුටන් දානවා. ඉතින් අපි ගත්තා නේද 10 කියලා ගත්තා, ලෙලි ටික මග දිගට හලාගෙන ගියා. ඕක තමයි අපි කරන්නේ. ඉතින් අපිට හැදෙන්නේ නැහැ, කාට හරි හැදුනට කමක් නැහැ කියන මානසික මට්ටමේ හිටියොත් අපිට මේ වැඩේ රටක් විදිහට ජය ගන්න බැරි වෙයි. එතකොට ඔබට අනිවාර්යයෙන්ම කියන්නේ රපටන් ලෙල්ලක් දැක්කොත් වතුර බිරලා තියෙන එක අයින් කරන්න, ඒක ධර්ම මිනිස්සු අයින් කරනකම් බලන් ඉන්න නැතුව අපිට සිද්ධ වෙනවා මේ වැඩේ කරන්න. හරි, අපි තවදුරටත් කතා කරමු. ඩෙංගු අවදානම හමුවේ පුරවැසි වගකීම සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ. අපිට මේ දුරකථන ඇමතුම් ලබා දෙන්න ඔබට අවස්ථාව තියෙනවා. දැන් 0112 775 766, 0112 775 285. සමහර විට ඔබ සමාජයේ දකින්න වැරද්දක් වෙන්න පුළුවන්. මේ නිසා තමයි මේ ඩෙංගු පැතිරෙන්නේ කියලා ඔබට යම් යෝජනාවක්, යම් චෝදනාවක්, විවේචනයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට කතා කරන්න හැමෝටම අදහස් දක්වන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම යම් යෝජනාවක් කරන්න පුළුවන් නම් ඔබේ ප්‍රදේශයේ සම්බන්ධයෙන්, ඔබේ සෞඛ්‍ය වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් යෝජනාවක් කරන්න පුළුවන් නම්, රෝහල් වල තත්ත්වය සම්බන්ධයෙන් යම් යෝජනාවක් කරන්න පුළුවන් නම් ඒ සඳහාත් ඔබට විවෘතයි. අපේ WhatsApp අංකයත් අපි විවෘත කළ තියෙන 0703 93 5 93 7. ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය නදීෂ් හානිවල්පිට වෛද්‍යතුමියත් එක්කයි අපි කතා කරන්නේ. වෙලාව බලමු උදේ 8:43 දැන් වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: රටම දකිනා නාගත හිනේ
0: සර්ච් ලයිට්.

0: අටයි විනාඩි 48 වෙලාව. ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. අපි දුරකථන අංක ඉක්මනින්ම රණිල් මතක් කරමු.
1: 0112 775 766 0112 275 285 කියන දුරකථන අංක වගේම අපේ WhatsApp අංකය විවෘත කරලා තියෙනවා 0703 93 5 97 7. මේ කියන අංකවලට ඔබේ අදහස් යෝජනා චෝදනා මේ ඕන එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. වෛද්‍යමයකින් උපදෙස් පතනවා නම් කෙනෙක් ඒකත් අපි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි කියනවා PHI කොට්ටාෂේම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාරයල හරහා මොනවා හරි ඩෙංගු සම්බන්ධයෙන් ඔබේ ප්‍රදේශයේ ගැටලුවක් තියෙනවා නම් ඔබේ ප්‍රදේශයේ ඩෙංගු මර්ධනයට යම් බලපෑමක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අවහිරතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මෙතුමියව දැනුවත් කරන්න පුළුවන්. මොකද මෙතුමියට පරිපාලනයේ සමග සම්බන්ධ වෙලා ඔබට ඒ අවශ්‍ය විසඳුම් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා බලධාරියෙක් විදිහට සහ වෛද්‍යවරයෙක් විදිහට ඒ දෙතුන් පැත්තෙන්ම මෙතුමියට අපිත් එක්ක මේ වැඩසටහනට ඉදිරියට අරගෙන යන්න පුළුවන්. අපි දෙක අදවසේ කතා කරන්නේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය නදීෂා නිවල්පිට මහත්මිය. අපි මේ විරාමෙන් පස්සේ මදුශංක මේ හුඟක් අය අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේකට මේ විවිධ පිළියම්, ඒ කියන්නේ මදුරුවා මර්ධනය කරන්න විවිධ පිළියම් විවිධ කාලවල යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්ත කතාව විවිධ කාලවල විවිධ පිළියම් යෝජනා කරලා තියෙනවා. මං කියනට වඩා හොඳයි වෛද්‍යතුමිය දන්නවා. මොකද මේ ඩෙංගු මර්ධන වැඩසටහනේ නිලධාරිනියක් විදිහට විවිධ කාලයේ යෝජනා වුණු දේවල් මොනවද, මදුරු කීට ගහණය මර්ධනය කරන්න, එහෙම නැත්නම් මදුරුවා මර්ධනය කරන්න, ඒවා සාර්ථක හෝ අසාර්ථක මොන මොන විදිහටද ඔබතුමියලා ඒවා අනුගමනය කරන්න වැඩසටහනක් විදිහට ගෙනාවේ?
2: මගදැන ප්‍රශ්නය යොමු වෙලා තිබුණ විශේෂම මේ අර වෝල්බැකිය බැක්ටීරියා තමයි ප්‍රශ්නය යොමු වෙලා තිබුණේ. ඉතින් ඇත්තම මේකේ නියම ව්‍යාපෘතිය සිදු කරලා අවසන්. ඉතින් ඊළඟට දැන් රජයෙන් අපිට ලැබිලා තියෙනවා අවසර මේක තවදුරටත් එක්ස්පෑන්ඩ් කරන්න. ඉතින් කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි එතකොට මේක අපි ආරම්භ කරන්න ඉන්නේ.
0: මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ කරලා කොහොම හරි මිනිස්සුන්ගේ ජීවිත ටික ආරක්ෂා කරගන්න රජය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘති හරහා නියම ව්‍යාපෘතියක් විදිහට ඩෙංගු ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් ක්ලීන් ශ්‍රී ලංකා හෝ මේ ඉන්න ડોક્ટર නදීෂානිට හෝ කීප දෙනෙක්ට එකතු වෙලා මේ වැඩේ කරන්න බෑ. මේක ජනාධිපතිතුමාට කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේක දේශපාලන විවේචන එල්ල කරන්න පුළුවන්. අපි දැක්කා විවිධ කණ්ඩායම් විවිධ අදහස් දක්වමින් හිටියා. ඒ කාලේ මේගොල්ලෝ කිව්වේ මෙහෙමයි, මේ කාලේ මේගොල්ලෝ දැන් කියන්නේ මෙහෙමයි. ඔහොම කතන්දර ගොඩක් කියන්න බෑ. ඩෙංගු මදුරට එකක්වත් ડોક્ટર අදාළ නැහැනේ. ඩෙංගු මදුරව දෂ්ට කරපුවාම ડોક્ટર වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, රනිල් වෙන්න පුළුවන්, අපි අහගෙන ඉන්න ඔබ වෙන්න පුළුවන්. අපි හැමෝගෙම ජීවිත තොර කරන්න පුංචි මදුරෙක්ට පුළුවන්. ඉතින් අපි අර මේ අනිත් හැම දෙයකින්ම පරිස්සම් වෙමු. ගෑමින් බීමින් පරිස්සම් වෙනවා, අපි ගමන් බිමන් යද්දි පරිස්සම් වෙනවා. ඒ වගේම ඩෙංගු මදුරුවා කියන්නේ අපේ ජීවිතේ පිළිගන්න පුළුවන් පුංචි සතෙක් වුණාට එයාට පුළුවන් අපිව පොඩි එක දෂ්ට කිරීමකින් අපේ ජීවිතේ අපිට නැති කරලා දාන්න. ඒ අවධානම තේරුම් අරගෙන අපි මේ පිරිසුදු කිරීමේ, පවිත්‍ර කිරීමේ, මේ පරිශ්‍රයන් බොහොම පැහැදිලිව පවත්වා ගැනීමේ උවමනාව පිළිබඳව කතා කරමින් ඉන්නේ. එමතුමක්
1: අපිට එමතුමක් තියෙනවා පන්නපිටින් ශාන්ත ජයසේකර මහත්මිය. ශාන්ත මහත්මිය අයිබෝන් සුබෝදයසන.
3: අයිබෝන් සුබෝදයසන මහත්මයා.
1: ඔව් කතා කරමු.
3: මේ දැන් ඔය මේ මම සම්බන්ධ කතා කරන ඇත්ත කාලෝචිත මාතෘකාවක්. දැන් දුස්ස මාත්‍රිය සවන මාත්‍රිකාවේ මේ දෙකම යන්නේ මේ මදුරු සම්බන්ධ. දැන් ඇත්තටම මේකට මේ තිබුණේ ප්‍රශ්න තමයි. දැන් මේ මදුරු ගාන දැන් එක කාලයකදී බැනෝ ප්ලීස් මදුරුවා කියලා එම එකක් තිබුණානේ. ඒ වගේ එක මර්ධනය කළා. දැන් ඊට පස්සේ ආපු මේ මදුරු ධනත්වයට මේ දැන් වස්ත කාලයේදී ඇත්ත වශයෙන්ම සෞඛ්‍යංශ තමයි මේ ඔය කියන්නේ මදුරුවා ඉන්නවා මේ සුද්ධ කරන්න කියලා. අනිත් කාලවලදී පොඩ්ඩක් ඒක ගොල්ලෝ මගහරිනවා. ඔහු සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසවල කිසිම කාලසටහනක් නැහැ. මේ ඉවම් දුම් ගන්න ඕනේ. අවසර දුම් වැඩි, මදුරු ගන්නත් වැඩි කියලා. ඒ තීන් තැන් වලට ওই කහණු වල ආරේ මේ මදුරු බෝ වෙනවා. ඉතින් මේවා නැති කරන්න ඔය කිසිම සෞඛ්‍ය කාර්යාලවලවත් නගර සභාවවලවත් මේ කාලසටහනක් නැහැ. ඒ කාර්ය කරන්න. දැන් ওই කාර්යයත් ඒ කාලසටහනක් අනුව කරනවා නම් අපිට පුළුවන් මේ මර්ධනය කරන්න. දැන් එක්කාලයක් රැනෝපිස් මදුරුවා කියලා DDT ගැහුවා එමතෙන්ටම. එතකොට ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මර්ධනය ඇති කරගත්තා. ඉතින් දැන් ඊට පස්සේ ජලයට මේවා දානවා කියලා පරිසරේ මාළු මැරෙනවා කියලා ඒක නැවතුණා. අද ක්‍රම ක්‍රියා භාවිත කරන්න. ඉතින් මේ ඝනත්වය වැඩි වෙන්නේ හේතුව තමයි මේකට අපි කොච්චර සුද්ධ කළා ඒ අංශ වලින් සෞඛ්‍ය අංශ වලින් නියාමනයක් කරෙන්නේ නැහැ. ඒක හරි වැඩසටහන ගැත්තේ නැහැ. ඉතින් මේවා කාසනක් අනුව මේ මම හිතන්නේ දුම් ගාන එකද කපුව සමහර නැවිතලා තිනවා. ඉතින් මේවා මේ දුන් ගානේවත් හරියට නිස්පා දිනයක් කාලේ වරහම කරන් කරනවා නම් මේ මදුරුගානේ ඇත්තටම නැතිව කරන්න පුළුවන්.
0: හොඳයි, බොහොම පැහැදිලි ඔබතුමාගේ අදහස. තුමා මේ පොඩි චෝදනාවක් එක්ක තමයි කතා කරන්න වැදෙදුමිනි. සෞඛ්‍යංශ වලට නිසි ක්‍රමවේදයක් නැහැ කියලා ඔහු කියනවා, මේ කාලසටහනක් එක්ක මේක යන්න ඕන කියලා. ඇත්තටම එහෙම මේ ඒ චෝදනාව බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමියන්ලට වාර්ෂිකව යම් කිසි සැලැස්මක් තියෙනවද, සහ පූර්ව ගණනය කිරීමක් එහෙම තිබුණද මේ වර්ෂය වෙනකොට වැස්සත් එක්ක මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා අපි පිළිබඳව ජනතාව දැනුවත් කරමු. නැත්නම් ඔබතුමියන්ලා කරන කැපකිරීම හැල්වට ලක් වෙන්න පුළුවන්.
2: අනිවාර්යයෙන්ම මේ මුලින්ම කියන්න ඕනේ දැන් මේ දූමායනය ගැන කතා කරපු හින්දා. දූමායනය කරන්නේ ඇත්තටම අපි වැඩිහිටි මදුරුවා මර්ධනය කරන්න. එතකොට අපිට ඩෙංගු රෝගියෙක් වාර්තා වුණාට පස්සේ ඒ අවට ප්‍රදේශයේ පමණ අපි දූමායනයට ලක් කරන්නේ. මොකද නිතරම දූමායනය සිදු කරොත් ඒක මේ අනිකුත්, ඒ කියන්නේ අපි දැන් ජීවත් වෙන්නේ පරිසරයේනේ, මදුරුවා විතරක් නෙමෙයි බත් කූරන් ඒ වගේ වෙනත් සත්වෙන් කෘමීන්
0: අතර ඉන්නවා.
2: ඒ ගහනත් අඩු වෙනවා මේ නිසා. ඒ වගේම මදුරුවා අපි කියනවා දැන් අපි ওই ප්‍රතිජීවක ගොඩක් අපි හැදෙන ලීඩේට ගත්තොත් අපි ඒකට ප්‍රතිරෝධයක්
1: රෙසිස්ටන්ස්
2: ඇති වෙනවා. ඉතින් නිතරම දූමායනය කටයුතු සිදු කිරීමෙන් මදුරුවාත්
1: රෙසිස්ටන්ස්.
2: ඒකින් තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාරයනේ අවශ්‍ය තැන්වලට විතරක් ඒ දූමායන කටයුතු කරන්නේ. පුරුද්දක් විදියට දූමායන කටයුතු සිදු කරන්නේ නැහැ. දැන් මේ වගේ අවස්ථාවක වෛරසයේ ආසාදනයේ වෙච්ච වැඩිහිටි මදුරුවන් ඝනත්වය වැඩි නිසා තමයි දූමායන කටයුතු සිදු කරන්නේ. නමුත් එහෙම ඝනත්වය වැඩි වෙලා තියෙන නැති වෙලාවලට දූමායනය සිදු කරන්නේ නැහැ. අනිත් එක ඒක දූමායනය කරාම මේ වෙලාවට ඒ වැඩිහිටි මදුරුවා නැති වෙනවා මිසක් කීටයින් විනාශ වෙන්නේ නැහැ. ඉතින් අපේ වගකීම වෙන්නේ කීටෙන් මර්ධනය කරන එක, ඒ අපේ මේ මදුරුවන් වතුර එකතු වෙන තැන්වල. අනිත් එක සෞඛ්‍ය අංශවලට විතරක් නෙමෙයි අපි දැන් මේ දවස්වල මේ කටයුතු ඔක්කොම එකතු වෙලා
1: කරන්නේ.
2: ඉතින් මර්ධන කටයුතු මොකද මේක මම කලින් පැහැදිලි
1: කරා. නෑ අර කෙනෙක් හිතනවානේ වෛද්‍යතුමනි සමානව බාධා කරාට, කෙනෙක් හිතනවා මේ දුම ගැහුවොත් ඔක්කොම හරි, අපේ පැත්තට විතරයි දුම ගහලා නැත්තේ කියලා කෙනෙක් එහෙම හිතන් ඉන්නවා.
0: ආණ්ඩුවටත් බන්නේ අපි පැතර දුන් ගෙහුවේ නෑ නේ කියලා. හැබැයි මේ මේ මේකෙදි
1: ඒක විද්‍යාත්මක නෑ කියන එක ඔබතුමිය පැහැදිලි කරනවා.
2: ඒක විද්‍යාත්මක ගන්න ඕන තීරණයක්. මොකද අපිට පරිසරයේ සියලුම දේවල් අපිට නැති කරලා දාන්න බෑ. මොකද මේ හැම දෙයක්ම සම්බන්ධයි කෙනෙකුට. ආහාර දාම තියෙනවා, ජීවන චක්‍ර තියෙනවා. ඉතින් එතකොට මොකද අපි අපේ පරිසරයත් රැක ගන්න ඕනේ.
0: මේ සියල්ල පිළිවෙලට කරගෙන යද්දි විශේෂයෙන් මේ දුමායන කටයුත්තේ ඉරත වෙලා ඉන්න නිධාරයෙක් මගෙත් එක්ක මුණ ගැහලා පහුගිය දවසක් කතා කරනවා මේ මාර්ගමදී. ඒ කියන්නේ මේක විනාඩි 20ක විතර කාලයක් තමයි අපිට මේකෙන් මේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. වැඩිහිටි මදුරුවන්ට තමයි මේ බලපෑම තියෙන්නේ. හැබැයි මේකේ තියෙන භයානකකම මේ මැස්සට පවා මේක යම් බලපෑමක් එල්ලගෙන. එතකොට අපේ ආහාර පද්ධතිය ඩොක්ටර් පැහැදිලි කරපු කාරණේ මේ සමස්තය කඩා වැටෙන්න පුළුවන්. එතකොට මේක අර දකින දන හැම වෙලෙම දුමායන කටයුත්ත සිදු කරන්න ඕනේ. ඒ නිසා එකඟ නැහැ. ඒකට වෛද්‍යවරු නිර්දේශ කරනවා, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කරන මේ ප්‍රදේශයේ වැඩිහිටි මදුරුවන් ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි ගමු දූමායන ක්‍රියාවලියට යොමු වෙමු කියන තීන්දුව ගන්නේ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන්. ඒ නිසා අපි අර ඉස්සර දැක්කනේ අර ඕනෙම තැනක දුමයන යන්ත්‍ර ගෙනාව වෙලා ඉරනේ දිගට හරහට ගහගෙන ගියා. හැබැයි ඒක ඇතුළෙත් වෛද්‍යතුමිය බොහොම පැහැදිලි කරනවා ඒකට හුරු වෙන්න පුළුවන්. මම අර අපි වැඩ සරණ පටන් ගද්දිම කිව්වේ එදා හිටපු මදුරුවන්නේ මේ මදුරුවා එයාට විරුද්ධව අපි කරන හැම කුමන්ත්‍රණයකටම යත් සූදානම් වෙනවා ආරක්ෂාවෙන්.
1: මේ මේත් එක්කම මම තව ප්‍රශ්නයක් අහනම්. මම දැක්ක මේ මාධ්‍ය හුඟක් වෙලාවට ප්‍රචාරය වෙනවා වෛද්‍යතුමනි, ඒක නෙගටිව් විදිහට ගන්න නෙවෙයි. දැන් ඩෙංගු මර්ධන වැඩසටහනේ සාමාන්‍යයෙන් විශේෂ කාර්යභාරයක් සිදු කරන පිරිසක් තමයි කීට විද්‍යාඥයන්. මදුරු කීටයන් හඳුනා ගැනීම. මම දැක්ක පූජා නගරයේ අනුරාධපුර ප්‍රදේශයේ ඇත්තටම කීට විද්‍යාඥයන් දෙතුන් දෙනා ඉන්නේ කියන කතාව. ඒ කියන්නේ මදුරු අඳුර ගන්න සහ ඒවට මේ කියන්නේ පරිපාලන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ එන පීඩනය හමුවේ, මේ එන ව්‍යසනය හමුවේ පිරිස වැඩි වෙන්න රෝග වාහකය වැඩි වෙන්න පිරිස කලමනාකරණය කරගන්න. දැන් ඇත්තටම දැන් කීට විද්‍යාඥ පුහුණු කරගන්න බැහැනේ එකපාර. එතකොට මේ වෙලාවේ ඔබතුමිලට තියෙන මේ සජීවී අභියෝගය සම්බන්ධයෙන් මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග?
2: වසර පුරාම සෑම දිස්ත්‍රික් එකකම ඒ කීට විද්‍යාඥයන් ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඒ කීට විද්‍යා සර්විස් අපි ඒ කියන්නේ එන්ඩොමොලොජිකල් සර්විස් කරනවා. මදුරුව බෝ වෙන්නේ කොහෙද, ඒ වෛරස් කාණ්ඩ, ඒ වගේ මේ මදුරුව වාහකයා පිළිබඳව සර්විස් කරනවා. එතකොට ඒවැ දත්ත විශ්ලේෂණය කරලා තමයි අපි අඳුර ගන්න. ඇත්තටම දැන් රෝගීන් සම්බන්ධයෙන්ුත් අපි පහුගිය වසරවල දත්ත රෝගීන් වාර්තා වෙලා තියෙන සංඛ්‍යා විශ්ලේෂණය කරලා තමයි අඳුනගන්නේ මේක මොන තත්ත්වයකද යන්නේ කියන එක ගැන. ඉතින් ඔව් කිව්වා වගේ කියන්නේ ඇත්තටම අපිට මානව සම්පත් කියන එක අපි හැමෝටම අභියෝගයක් මේ වෙලාවේ. ඉතින් නමුත් සෑම දිස්ත්‍රික්කයක් හරහාම මේ කීට විද්‍යා පරීක්ෂණ සිදු කෙරෙනවා.
0: මේ වැඩේ නොවෙනවා නෙවෙයි රනිල්, මේ වැඩේ වෙනවා. හැබැයි දැන් ඔය කියන චෝදනාවම අනිබ්බතරිනෝනි, දැන් ඩෙංගු මඳුරු වගේ ඝනත්වය වැඩි වෙන කාලේ වෙනකොට සමස්ත සමාජයම කියනවා ඇයි මේ කීට විද්‍යාඥයින් ප්‍රමාණය වැඩි නොකරන්නේ කියලා. ඊට පස්සේ ඩෙංගු නැති වෙන කාලේ කියනවා මේ මිනිස්සු මොනවද කරන්නේ, නිකන් පඩියවන්නේ කියලා. හරි, ඔන්න ඔහොම ප්‍රශ්න මේ සමාජය ඇතුලේ මිනිස්සුන්ට දැනෙන දේවල් මිනිස්සු එහෙට කියනවා එහෙට කියනවා. ඒක සාමාන්‍යයි. හැබැයි මේ වෙලාවේ මං කියන්නේ කිසිදු විවේචනයක් නෙවෙයි, මේක ජාතික වගකීමක්. මේ වගකීම ඇතුලේ දේශපාලනික වශයෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා මං කියන්නේ තමන්ගේ බල කඳවුර එකතු කරගෙන පුළුවන් නම් සුද්ධ කරන්න. අන්න ඒක තමයි මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට ආදරය කරන දේශපාලඥයාගේ වගකීම. තමන්ගේ කණ්ඩායමේ ඉන්නවනම් රටේ යම් බහුතරයක් තමන් එකතු කරන ඒ කණ්ඩායමත් එක පාරට බහින්න බැලස් පුළුවන් නම් සුද්ධ කරන්න. මේ පිරිසුදු නොකරපු පරිශ්‍රම ටික සුද්ධ කරලා පිරිසුදු කරලා ඩෙංගු මඳුරුව ව්‍යාප්ත වීම වළක්වලා දෙන්න. අන්න ඒක තමයි ජාතික නායකයින්ගේ වගකීම කියලා අපි විශ්වාස කරන මාධ්‍යකරු විදිහට. මොකද අපි මේ කතාව කරන්න කලින් අද වෛද්‍යතුමීර එන්න කලින් අපි අපේ පරිශ්‍රයේ පිරිසුදු කරන වගකීම ආරම්භ කරන්න. එහෙම නැත්නම් අපිත් නිකන් කටින් බදලා හිරවන පම්බෝරි කයිවාරු කාර්ය වෙන නිසා. ඒ නිසා අපේ ගරු සභාපතිතුමා අපිට දැනුම් දෙන්නේ අපි මේ වැඩේ පටන් ගමු. අපි පටන් අරගෙන පරිශ්‍රය පිරිසුදු කරන දිගටම අපි ක්‍රියාත්මක වෙන වැඩසටහනක් හැම සතියකදීම ක්‍රියාත්මක කරමු. අපි අපේ පරිශ්‍රය ඩෙංගු වලින් තොර කලාපයක් කරමු. ඒකට නායකත්වය දෙන්න ආයතනයක ප්‍රධානීෙක් වෙන්න පුළුවන්, ආයතනයේ කාර්ය මණ්ඩලයේ වෙන්න පුළුවන්, ගෙදර ප්‍රධානියා විදිහට අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපි හැමෝම එකතුලා මේ ජාතික වගකීමේදී උරුදීලා වැඩ කළොත් අපිට බොහොම කෙටි කාලයක් ඇතුළේ, මාසයක් විතර කාලය ඇතුළේ අපිට ඩෙංගු කියන එක ලංකාවෙන් නැතරව නැති කළා දාන්න පුළුවන්. අපි හැමෝම එකතු වෙනවා. හැබැයි අවසනාවක මහත අපි ඩෙංගු මදුරුවාගේ බරපතලකමටත් දේශපාලනික තීන්දුවක් අරගෙන හිට බණිනවා මෙහෙට බණිනවා ඕක කළා කියලා ඩෙංගු මදුරුව බය වෙන්නේ නැහැ. අපි මේ රේඩියෝ එකේ කතා කළා කියලා, අපි රූපවාහිනියේ කතා කළා කියලා ඩෙංගු මදුරුව අපේ සමාජයෙන් යන්නේ නැහැනේ. ඩෙංගු රෝගයේ ව්‍යාප්තිනේක නතර කරන්න අපිට බැහැ. ඒක කරන්න මේ කියන කරුණු කාරණා ඔබ නොදන්න දේවල් වෛද්‍යතුමියගෙන් ප්‍රශ්න කරලා එකතු කරගන්න දැනුමෙන් අපිට පුළුවන් ඩෙංගු අපේ රටින් සාමුලෙන් තුරන් කරලා දාන්න. අපි ඒකට එකතු වෙමු. ප්‍රවෘත්ති රාමෙන් පස්සේ ali කතා කරන වෛද්‍යතුමියත් එක්ක රදලින ලක්කඩත් එක්ක.

0: වෙලාව පෙර 9 විනාඩියකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: දිවයිනේ ප්‍රදේශ රැසකට අත්දිනේත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් මෙන්ම ගල්, බාතර, මහනුවර සහ නොරෙලිය දිස්ත්‍රික්කයට ඇතුළත්. ඌව පළාතේ අම්පාර සහ බඩකලපුව දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසු වැසි හොගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. හලාවත සිට කොළඹ සහ ගල් හරහා මාතර දක්වා විලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල තැරින් තැන ගිගුරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කන්කසන්තුරේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. තාවකල් තද සුළන් වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරුම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඇමරිකාව ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරානයේ දෙවන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකටත් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි ඇමරිකාව ඉරානයේ ඉලක්ක වෙත පහර දී ඇත්තේ. පැනම අතචේ යටතේ යාත්‍රා කළ නෞකාවකට හෝමු සමුද්‍ර සතියේදී ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවටයි ඉරානයේ චෝදනාව වන්නේ. පසුගිය සතියේදීද භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ හේතුවෙන් ඉරානයේ ස්ථාන රසක් ඉලක්ක කර ගැනීමෙන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකා බද්දෙම අනදෙන මධ්‍යස්ථානයේ නිවේදනය කරනවා. ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ කුවේටේ සහ බහරේනේ ඇමරිකා ඉලක්ක වෙත පහර දීමට කටයුතු කළ බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. මේනක ලක්කන්නේ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන්න ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: රටම දකිනා නාගත හිමේ
4: Searchlight.

0: වේලාවේ විනාඩි 11 හෙට දිනවන සමාජ කතා බහ අපි සර්චුලයිට් විදිහට අරගෙනනවා. අද අපි කතා කරන්නේ ඩෙංගු සම්බන්ධයෙන්. ඩෙංගු ව්‍යසනයක් එහෙම නැත්නම් ඩෙංගු වසංගතයක් දක්වා ව්‍යාප්ත වුණු බොහෝතක පුරවැසියාගේ වගකීම කොයි ආකාරයෙන්ද පෙරගැසියුත්තේ කියලා අපි කතා කරන්නේ. එවෙනුවෙන් අපි ඉතාම ගෞරවයෙන් අද ආරාධනා කරනවා මේ කතා බහට තමන්ගේ නායකත්වය එකතු කරන්න මේ දැනුවත් කිරීම සියල්ල වෙනුවෙන් ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය නදීෂානි වල්පිට වෛද්‍යතුමියට අද මේ සමගින් අපි කතා කරමින් ඉන්නේ. අර මේ ප්‍රශ්න කරන්න බලන රනිල් මට අවසර දෙන්න මේ දුරකථන අංක දෙක තියෙන්න මතක් කරලා ඉන්න 0112-775-785 කියන දුරකථනක ඔස්සේ විමසීමක් කරන්න බලන් ඔබට යම් කිසි කාරණාවක් ඩෙංගු සම්බන්ධයෙන් දැන කියාගෙන අවශ්‍ය නම් ඒ වගේම තමයි 0712-0393-5-0393 කියන WhatsApp සංඛ්‍යාවත් ඔබ වෙනුවෙන් විවෘතයි.
1: ඔව් දුරකථනක එමතුම් කිහිපයක් එනවා අපි අවස්ථාව දෙන්නම් අපි පොඩ්ඩක් කතා කරලා. වෛද්‍යතුමියනි දැන් අපි මේ කාර්යබහුල සමාජයක ඔබතුමිය මම ඇතුළු මේ සමාජයේ ඉන්න හැමෝම අපි ජීවිත සටන ගෙනියන්න මේ රැකියාවක් කරන නැත්නම් ජීවිකාව කරනවා. දැන් රජයේ සේවකයෙකුටවත් වෛද්‍ය නිවාඩු තියෙන 21යි අවුරුද්දටම. දැන් ඩෙංගු වෛරස් අත දෙක තුනක් මේක ගන්න කිව්වම ඒක නිකන් අපිට තව ප්‍රශ්නයක්, මානසික ප්‍රශ්නයක්. ඒ වගේම එදිනෙදා තමන්ගේ ආහාර වේල හොයාගන්න මිනිසුන්ට දවසක් ගෙදර ඉන්නවා කියන්නේ ඊටු ටික මුළු පවුලම බඩගිනි. දැන් මේත් එක්ක අපි පෙළඹෙන්න ගන්නවා අතට අහුවෙන මොනවා හරි දෙයක් බීලා මේක පොඩ්ඩක් විවේක ගන්නවා කියන එක උමුවට ඕක අවශ්‍ය නැහැ කියලා අපි මේක අතෑරලා දාලා ඉන්න පුරුදු වෙලා තිනවා. අපිට එහෙම කරන්න සිද්ධ වෙලා තිනවා. ඒ නිසාම සමහර වෙලාවට මේ රෝගයේ දරුණු තත්වයක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර අපි කියන ඔළුව කැක්කුම හදනකොට අපි ඇස්ප්‍රින් ටිකක්, පැරසිටමෝල් ටිකක් අපි හිතුමතේට බීලා වැඩ වැඩ කටයුතු කරගෙන යනවා. ඇඟේ පතේ අමාරු ඕක ඇරිලා යයි කියලා අපි හිතාගෙන ඉන්නවා. මොකද්ද මේකේ භයානක තත්වය?
2: ඔව් ඒක විශේෂයෙන්ම දැන් අර අපේ තියෙන සමාජීය සහ ආර්ථික ගැටලුත් එක්ක අපි බලන්නේ ඉක්මන් සහනයක්. නමුත් දැන් මේ වගේ වෙලාවක වසංගතයක් පවතින වෙලාවක අපිට උණ හැදුනට පස්සේ අපිට මේක අඳුර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා කලින් කිව්වා වගේ. ඒ වගේම අපිට දැන් අර මං කලින් කිව්වා ඖෂධ කාණ්ඩ වලින් අපි ඉක්මන් සහනයක් බලාපොරොත්තු වෙන නිසා අපි ඒවා ලබා ගත්තොත් සංකූලතා දක්වා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම දැන් මෙතීදී මම කලින් කිව්වේ ඖෂධ කාණ්ඩ ඩයික්ලොෆෙනෙක් සෝඩියම් ඉබුප්‍රොෆන් සහ මෙෆෙනමික් ඇසිඩ් කියන රෝග මේ ඖෂධ කාණ්ඩ වේදනානාශක විදියට. ඒ වගේම මෙහිදී තවත් අපි අවධානය යොමු කරන්නේ ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ වලට. දැන් සමහර රෝග වලට අපි මේ ඖෂධ ලබා ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ මේ උණ තියෙද්දි මේක අපි සාමාන්‍යයෙන් ලබා ගන්න සුදුසු නැහැ. ඒකෙන් හින්දා වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ මේක දිගටම ගන්නවද නැද්ද කියන එක ගැන, සහ අලුතින් අපිට මේ මේක ගන්න කියලා අපි නොගෙන ඉන්න ඕනේ වෛද්‍ය උපදෙස් නැතුව. කොයි වෙලාවකවත් අපි ඖෂධ ලබා ගන්න හොඳ නෑ. මේ වගේ වෙලාවක උන තියෙනකොට පැරසිටමෝල් පමණයි අදාළ මාත්‍රාවෙන් ලබා ගන්න ඕනේ. මොකද සංකූලතාවලට යන්න තියෙන ඉඩකඩ වැඩි.
0: දැන් ඩෙංගු කියන්නේ ටිකක් බරපතල තත්ත්වයක්. මේ පරීක්ෂණ මට්ටමින් හොයාගන්න ඕනේ, පේටල් කවුන්ට් එක බලන්න ඕනේ, එහෙමනේ වෛද්‍යවරු නිර්දේශය කරන්නේ, මෙයාට නිගමනය කරන්නේ මේ ඩෙංගු තත්ත්වයක් තියෙන කියලා. හැබැයි සමහර වෙලාවට අපි දැකලා දෙනවා ලංකාවේ මේ සමහර ෆාමසි වලට ගිහලා අපි කියනවා මට පොඩ්ඩක් ඇඟපත අමාරුයි, උණ ගන්නවා වගේ, මොනවත් නැද්ද බෙහෙතක්. ඔන්න ඔය විදිහට අපි නිකන් සිල්ලරට බෙහෙත් ගන්න පුරුදු වෙලා ඉන්නවා. මේ මේ සිල්ලර බෙහෙත් ගැනීම මේ වෙලාවේ කළ යුත්තක්ද? සමහර වෙලාවට අපි දන්නවා ෆාමසි කෙනෙක්ට උනත් ගිහින් කිව්වොත් මේ ඩෙංගු අපේ ගෙදර හිටත් තිබුණා, ඒ නිසා මේ අර නෝනට දුන්නු මේ රෙසිට් එකටම මහත්තයත් බෙහෙත් ගන්නවා වගේ උත්සාහ කරන තැන් අපි දැකලා තියෙනවානේ. ඒක ගැළපෙනවද? අපි තුම අපි දෙන්නම අවුරුදු 35 කාණ්ඩයේ තමයි නියෝජනය කරන්නේ. එතකොට බිරිඳට නිර්දේශ කරපු බෙහෙත් ටික ස්වාම පුරුෂයාට පාවිච්චි කරන්න පුළුවන්ද? ඒකේ තියෙන සාධනීය හෝ එහෙම නැත්නම් ගැටලුකාරී තත්ත්වය මොකක්ද පැහැදිලි කරගන්න.
2: කොහෙත්ම නැහැ මේ වෙලාවේ අපි දෙපාර්ශ්වයේම වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඇත්තටම ෆාමසියෙන් බෙහෙත් ලබා ගන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ තියෙන අනිත් ගැටලුකාරී තත්ත්වයක් එක්ක. ඉතින් අපි ෆාමසියෙන් පැත්තෙනුත් වගකීමක් තියෙනවා. එහෙම වෙලාවක ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා ඒ අදාළ පරීක්ෂණ වලට යොමු වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන්න. ඒ වගේම අපි මහජනතාව විදිහට අපිට වගකීමක් තියෙනවා එහෙම නොකර ඉන්න.
1: මේ අපිට දුරකථන ඇමතුම් දෙකක් තියෙනවා, දෙකම එන්නේ කෑගල්ලෙන්. මොදුශංක මේ මුලින්ම අපි අවස්ථාව දෙමු රණවීර මහත්තයාට. රණවීර මහත්තයා ඔබේ අදහස ඉදිරිපත් කරන්න, ඊට පස්සේ වෛද්‍යතුමෙක් සම්බන්ධ වෙනවා සනත් වෛද්‍ය සනත් එතුමත් කෑගල්ලෙන් සනත් ෆනෑන්ඩු මහත්මයා. අපි මුලින්ම රණවීර මහත්මයට අවස්ථාව දෙමු දුරකථනයේ.
0: අයිබෝන් සුබදාසනක් ඔබතුමාගේ අදහස කියන්නකෝ.
3: ඔබතුමියට රෝග මීටර් 75ක්වත් නෑ මේ වෙන්නේ අය. දැන් මේක අවුරුදු 20කට වැඩිය මේක පුරන් කරලා තියෙන්නේ. මේක ගොවිතැන් කරපු මිනිස්සු ඉන්නදී. ඉතින් මෙතන පසු මේ DHI මාතෘ මහජන සෞඛ්‍ය පරීක්ෂා කාර්යාලයත් මේ ළඟ තියෙන්නේ. ඉතින් මේක ලෝකෙටම ඩෙංගු මදුරුව දෙන්න පුළුවන් මේ වෙලාවේ අක්කර 7ක් දිනනවා. ලොකු විශාල කැලෑවලා. රෝහලේ වද්දානවා, පාර යන කට්ටියත් මේකට පාර්ශව ජනාල විසි කරනවා. ඉතින් මේකට ඔබතුමිය පරිපාලන නිලධාරීන් හින්දා මේක ගැන විශේෂ අවධානය යොමු කරලා මේකට උත්තරයක් ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ.
0: හොඳයි. මට කියන්නකෝ මේ හරියටම කොතනද ස්ථානේ ඔබතුමා ඔය කියන ස්ථානේ?
3: ඩාගල් රෝහලේ ඉස්සරහා.
0: හොඳයි. බොහොම සුදී. අපි මේ ඊළඟ අමුතුමට ඉක්මනටම ගිහිල්ලාම වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න අපි.
1: වෛද්‍ය සනත් නැඩුවා. වෛද්‍යතුමනි අයිබෝන් කතා කරන්න.
4: අයිබෝන් මම සුබ උදෑසනක්.
0: සදසනක්.
4: මට ඔයගලගේ ඉද්දත් කතාවට මේ තව කාරණා දෙකක් එකතු කරන්න ඕනේ. එකක් තමයි ඉස්සර පලාත්තාල ආයතනවල තිබ්බා පරිසර කමිටුව කියලා කමිටුව. ඒ කමිටුවට සෞඛ්‍ය වෛද්‍යලාරී සහ ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරිශුද්ධතුමා එකතු වෙනවා. මේ කමිටුවේ තමයි මේ ඔය ඉදිකරන බිල්ඩින් සම්බන්ධව ඇප්‍රූවල් එක දෙන්නේ. නමුත් දැන් අපි දැකලා තියෙනවා පළාත් පාලන ආයතනවල එවැනි කමිටු රැස්වීමක් කරන්නේ නැහැ. එතකොට මේ ඉදිකරන බිල්ඩින් නීත්‍යානුකූල නොවන අවස්ථා තමයි ඉදි වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් වහලවල් දෙකක් එක ළඟ. එතකොට අවශ්‍ය කරන පරතරය නැහැ නිවාසවල් දෙක අතර. එතකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම වැහි පීලි දාන්න අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙමම ජනගහනය වැඩි නාගරික ප්‍රදේශගත උදාහරණයක් වශයෙන් මාවනල් ප්‍රදේශය ගත්තොත් ළඟ ළඟ ගෙවල් තියෙනවා. ඒතර වැහි පීලි දාන්න නැතුව බෑ. ඉතින් මේක ගැටලුවක් වශයෙන් මම දකිනවා. පළාත් පාලන ආයතන වලට අනිවාර්යයෙන්ම මේ පරිසර කමිටුව නැවත ස්ථාපිත කරලා මේ ඔස්සේ අනුමැතිය යුතු මේ අනුමැතිය සහිත මේ ඉදිකිරීම කරන්න ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න කියලා. දෙවෙනි එක තමයි මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වලා දෙන්න කියලා කීර්ති විද්‍යා සහකාර මහතුරුන්ට. අපිට ළඟාවියේ නොහැකි තැන්වලට කීටියෝ මදුරු කීටියෝ ඉන්නවද කියලා සහ මදුරු කීටියන්ට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍යසීමට මෙන්න මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා දැන් නවීන ලෝකයේ හැමම ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කරන දේවල් වලට අපිට මේ ඩෙංගු මර්ධනයටත් මේක එකතු කරගන්න පුළුවන්. මම මේක යෝජනාක් වශයෙන් ඉදිරිපත් කරනවා. අවස්ථාව ලබා දී වෙන සුදී.
0: බොහොම සුදී ડોક્ટર ඔබතුමාගේ අදහස් දක්වීම පිළිබඳව වෛද්‍යතුමනි අපි ප්‍රතිචාර දක්වන ප්‍රශ්න දෙකක් එකක් ප්‍රශ්නයක් අනිත් එක තමයි වෛද්‍යතුමාගේ අදහස් දක්වීම.
2: ඔව් මෙහෙම ස්තුති වෙනවා ස්තුතිවන්ත වෙනවා මේ අමුතුම් වලට. අර කැගලින් කතා කරපු මහත්යට බොහොම ස්තුති. අපි අදාළ දැනුවත් කිරීම සිදු කරලා අවශ්‍ය කටයුතු කරන්නම්. වෛද්‍ය සනත් මහත්මයාටත් මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණය ගැන කතා කරොත් ගිය සතියේ පැවති සාකච්ඡාවකදී අර ඉදිකරන ගොඩනැගිල්ල මදුරු කීටයෙන් හඳුනා ගන්න ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවරක් ආරම්භ කළා. ඉතින් මෙහෙම ස්තුතිවන්ත වෙනවා. අතරම කිව්වා වගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් ආයතන අමාත්‍යාංශත් සමග එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් පරිසර කමිටු හරහා ඒ අධිකිරීම් ගොඩනැගිලි වලට ඒ අවශ්‍ය නිසි පිළියම් යෙදීම ගැනත් එතුමා සඳහන් කරා. ඒ පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා.
0: දීර්ඝකාලීන විසඳුමක් ගැන යෝජනා කරන මේක දීර්ඝකාලීන යෝජනා තියෙනවා. දීර්ඝකාලීන තියෙනවා. ඇත්තම ක්‍රියාත්මක වීම වටිනවා. දැන් අපි ওই දිගිරීම හරහා ගමන් මාර්ග ටික අවහිර වෙලා සමහරට මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීමේ හැකියාවක් නැහැ. එහෙම ප්‍රශ්න ගොඩක් වෙනවා ලෝකයේ විවිධ රටවල. ඒ දිගිරීම සඳහා අවසර ලබා දීමේදී සලකා බලන සාධකයන් ගණනාවක් තියෙනවා. පහුගිය කාල පරාසය තුළින් අපි දැක්කා මුදලට මේ අවස්ථාවන් ලැබෙනවා. මෙහෙම ප්‍රශ්න ගොඩක් විවිධ හේතුන් නිසා සිද්ධ වුණා. ඉතින් ඒ සියල්ලත් අපි කළමනාකරණය කර ගැනීම ඇතුළේ ඩෙංගු වගේ උවදුරු වලින් අපේ රට නිදහස් කරගන්න පුළුවන් කියලා වෛද්‍යතුමා යෝජනා කළේ. බොහොම සුදී යෝජනාවට.
1: ඔව් අපිට දැන් WhatsApp message කිහිපයක් ඇවිල්ලා තිනවා. අපි ඒවත් වෛද්‍යතුමිට යොමු කරමු. අපිට බොරලස්කමෙන් විජේසිංහ මහත්මිය ප්‍රශ්නයක් යොමු කරන වෛද්‍යමනි, මේ වැසිකිළි වලින් වායුව පිටවෙන බටේ මේ අස්සේ වතුර වල ඉන්න මදුරුව එළියට එන එක වළකා ගන්න එම බටේට net කොටසකින් වහන්න කියලා යම් දනක එයා දුටුවලු. මේ වගේ ඒවා එහෙම පිළියම් යෝජනා කරලා තියෙනවද කියන ප්‍රශ්නය අහලා තිනවා. ඊට පස්සේ ප්‍රියන්ත චන්ද්‍රසේකර මහත්තයා අහලා තිනවා මේ අර ඩෙන්ගු ආසාදනය සම්බන්ධයෙන් කියන්නේ මදුරුවේ ආසාදිතෙක් දෂ්ට කරලා අපි ගැන ඇත්තම පිළිතුරු ලබා දුන්නා. ඊට පස්සේ මේ තව යෝජනාවක් තියෙනවා ග්‍රාම නිලධාරි කොට්ටාෂයේ ඩෙන්ගු ව්‍යාප්ත වන නම් එහි වගකීම මෙම කොට්ටාෂයේ රාජ නිලධාරීන්ට පැවරිය යුතුයි කියලා යම් යෝජනාවක් තියෙනවා. හරි, කොහොමනත් අපි මේ ප්‍රශ්නේ අර දැන් අර වැසිකිළි වලවල් වලින් මදුරුව පිටතට එන එක බහුලව සිද්ධ වෙන දෙයක්. එතකොට ඒ සම්බන්ධයෙන් මොන හරි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න පුළුවන්ද මේ අර වායු පිටවන බට සම්බන්ධයෙන් මේ අහන්නේ?
2: ඔව්, ඒක ඇත්තටම මේ වැසිකිළි වලවල් වල කියන්නේ විශේෂයෙන්ම ඉව භාවිතා නොකරන ඒවත් වැඩි වශයෙන් අපි මතුරු කීටෙන් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒකට ඒ වගේ දලක් පාවිච්චි කරලා මේ කියන්නේ විශේෂයෙන්ම මතුරු කීටෙන් හඳුනාගත්තොත් ඒක විනාශ කරන්න ඕනේ. ඒවට අවශ්‍ය ඒ අදාළ බලධාරීන්ට දැනුවත් කරලා ඒ කීට විනාශක අපිට යොදන්න පුළුවන්. ඒ වගේම භාවිතා නොකරන වැසිකිළි වලවල් තියෙනවා නම් සහ රෙසිස්ටන් එකේ වතුර පිරෙනවා නම් ඒවා පිටපත් කරන්න පුළුවන්.
0: දැන් අපි ඔය පිරිසිදු කිරීම ගැන ටිකක් කතා කරමු. වෛද්‍යතුමනි, දැන් මේ හැමදේම කතා කරලා අපි ඩෙන්ගු වල තියෙන බරපතලකම කතා කරනවා වගේම මේකින් මිදෙන්න නම් අපි අපේ පරිසරයන් පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. එතකොට අපි විශේෂ අවධානයක් යොමු කළා පිරිසිදු කරන්න ඕන කොටස් තියෙනවා. අපිට ඒක නිකමටවත් හිතෙන්නේ නැති. මෙතන ඩෙන්ගු මදුරුව හැදෙයි කියලා අපිට නොහිතෙන තැන් ගණනාවක් ඔබතුමිය ඇතුළු මේ ඩෙන්ගු මර්ධන කණ්ඩායම හඳුනාගෙන තියෙනවා. අපිට උඩ පැහැදිලි කරන්න ඕන ගයක් ඇතුලේ මොනවද අපි අවධානය යොමු කරන්න ඕන තැන් සහ පරිබාහිර පරිසරය අපි කොයි වගේ ස්ථාන පිළිබඳ අවධානය යොමු කළා පිරිසිදු කීම් කරන්න ඕනේ.
2: ඔව්, ඩෙන්ගු මදුරුව කියන්නේ ඇත්තටම අපේ නිවෙස් සහ අපේ ගොඩනැගිලි ආශ්‍රිතව සහ එලිමහනේ ජීවත් වෙන මදුරුවෙක්. එතකොට නිවස ගත්තොත් විශේෂයෙන්ම අපි වතුර එකතු කරන භාජන තියෙනවා, බාල්දි තියෙනවා. ඒ වගේම දැන් කලින් කතා කරා වගේ වැසිකිළි. ඒ වගේම අපේ ෆ්‍රිජ් එක පිටිපස්සේ තියෙන ට්‍රේ එක, වතුර එකතු වෙන ට්‍රේ එක. සහ අපි සමහරවිට මල් පෝච්චි තියෙනවා, ඒක යට තැටිය තියෙනවා. ඒක වතුර ටිකක් තිබුණත් එතනත් මදුරුවට බිත්තර දාන්න පුළුවන්. ඊළඟට අපි තිර දැන් මේ මදුරන්ට බිත්තර දාන්න පුළුවන් තැන. ඒ වගේම නිවසේ එනිමහන අපේ ගෙවත්ත ගත්තොත් අපි ඉවතනන භාජන, ඒ කියන්නේ යෝගට් කූප, පොල් කටු, තැඹිලි කූඹ, ඒ වගේ දේවල්. ඒ වගේම ටයර්ස්, සමහරවිට අපි ටයර්ස් නිකන් දාලා තියෙනවා, සමහරවිට ඒවා වහලක් යට ආවරණේ නොවෙන්න පුළුවන්. ඒ වගේම වැහිපීලි වල කොළ රොඩ එක තුලා වතුර රැඳිලා තියෙනවා. ඒ වගේ තැන්වලත් මේ මදුරාට බිත්තර දාන්න පුළුවන්. ඒ වගේම අපි ජලය රැස් කරන ටැංකි තියෙන්න පුළුවන්. සහ අපේ විසිතුරු දැන් නිවස ඇතුළත ගත්තොත් නැවත අපිට විසිතුරු භාජනවල වතුර එකතු වෙන තැන් තියෙනවා. ඉතින් අපි අපි හැමදෙසම අපේ ඇහැ හුරු කරගන්න ඕනේ මේ වතුර එකතු වෙන තැන් පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම ස්ලැබ් උඩ, ඒ කියන්නේ දැන් අපේ ගෙදර උඩ තියෙන්න පුළුවන් සමහරවිට බාගෙට ඉදි කරපු ස්ලැබ් එකක්. එහෙමත් නැත්නම් අපේ එහාවත් තියෙන්න පුළුවන්, අපේ පාසලේ එහා පැත්තේ තියෙන්න පුළුවන්. ඉතින් අපේ අවධානය යොමු වෙන්න ඕනේ, මොකද මෙතන දැන් අපි අර පොඩි තැනක එකතු වෙන මදුරු කීටෙන්ට වඩා ඉතාමත් විශාල ප්‍රමාණයක් මේ ස්ලැබ් එකක වතුර එකතු වුණාම තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් වතුර ටික ඉවත් කළා අර හොඳින් මදි මැදල ඉවත් කරන්න ඕනේ, මොකද මේ බිත්තර ඇලෙන සුළු ස්වභාවයෙන්.
0: සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් දකින දේ තමයි අපි ওই වයිපර් එකක් අරගෙන වයිප් කරලා දානවා මේ වතුර ටික එතනින් ඉවත් කරනවා. ඒක ප්‍රමාණවත් මදි දෙහෙම නැත්නම් ටිකක් අපි ඒක පොඩ්ඩක් අතුල්ලල කරලා හොදලා පිරිසුදු කිරීම ඇතුලේද අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න
2: පුළුවන්. අනිවාර්යෙන්. ඔව්. ඒක නිසියාකාරව බැහැර කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් ටයර් එකක් ගත්තොත් අපි ඒක ආවරණයක් යට තියාන ඕනේ, නැත්නම් වැලි පුරවන්න ඕනේ, නැත්ද යෝගට් කෝප්පයක් හරි ටින් හරි තැඹිලි කොඹ පොල් කටු ඒවා නිසියාකාරව බැහැර කිරීම වැදගත් වෙනවා. අපි දැන් කසල කළමනාකරණය ගැන කතා කරොත් අතිශයින්ම වැදගත් වෙනවා ඒ දේ.
1: මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මදුෂංග. දැන් අර සමහර අය අනුගමනය කරන පිළිවෙතක් තියෙනවා වෛද්‍යතුමීනි, මේ වතුර රැඳිලා තියෙනවා නම් අර අපි ඉස්සරගෙන ලුණු ටිකක් දාන්න, තෙල් තට්ටුවක් දාන්න, බ්‍රේක් ඔයිල් ටිකක් දාන්න, එහෙම නැත්නම් දැවි තෙල් ටිකක් දාන්න. මම මේ මදුරුව බෝ වෙන තියෙන ඉඩකඩ ඇහිරෙනවා කියලා. මේකේ මොකද්ද සත්‍යතාවයක විද්‍යාත්මකද?
2: ඔව්, ලුණු වගේ දෙයක් දැම්මොත් තමයි මදුරු කීටෙන් විනාශ වෙනවා. නමුත් ඒවට වෙනම කීටනාශක අපිට තියෙනවා. අපි ඒ වගේ තැන් අඳුනගත්තට පස්සේ දාන. නමුත් අර වතුර රැඳෙන තැන් අවම කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදු කරන්න ඕනේ. දැන් අපේ වත්තේ හරි අපේ තියෙනවා නම් ජලය රැස් කරන ටැංකියක් හරි භාවිතා නොකරන දෙයක් අපි ඒක දැලකින් වහන්න ඕනේ. මොකද මදුරු රටවිල බිත්තර දාන එක වළක්වන්න.
0: මගින් මේ ප්‍රශ්නයක් අහලා තිබුණා මේ නොදැනුවත්කම නිසා අහන්නේ සමා වෙන්න මං වැරදිනම් කියලාම තමයි ඔහු අහලා තියෙන්නේ. දැන් අපේ ගෙදර ලිඳක් තියෙනවා අපි පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන් මෝටර් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ලිඳ කැලැත්ෙන්නේ කැළඹෙන්නේ නැහැ. මේ වගේ පරිසරයක් ඇතුලේ ඩෙංගු මඳුරුවට ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. බොහොම අඳුරු පරිසරයක් තමයි ලිඳ ඇතුලේ තියෙන්නේ. ඒක තැනකින් විතරයි මේ වතුර බාල්දියක් හරි දාන්න පුළුවන් ඉඩක් තියෙන්නේ. අපි ලිඳ අපිරිසිදු වෙන නිසා වහලා තියෙන අඳුරු පරිසරයක් තියෙන තැනක්. මේ වගේ පරිසරයක එහෙම නැත්නම් මේ වගේ ජල මූලාශ්‍රයක් ඇතුලේ ඩෙංගු මඳුරුවා බිහි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අහලා තියෙනවා.
2: දැලකින් ආවරණය කරලා තියෙනවා නම් ඉතින් තියෙන ඉඩ කඩ අඩුයි.
0: එවන තුන සාමාන්‍ය හැම මේ බිල්ඩින් වතුර උනත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි තාම පරිස්සම් වෙන්න සිද්ධ වෙන කාලයක්. මේ ඩෙංගු වතුර කියන්නේ අපිට කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ සතෙක්. අපි අද හිතන එක නෙවෙයි හෙට වෙනකොට ඒ අනුවර්තන වීම ඔක්කොමත් එක්ක ඩෙංගු වතුරයි තාම එයාගේ පැවැත්ම වෙනුවෙන් මේ වැඩේ හරියට කරගෙන යනවා. අපි තමයි අපේ වැඩේ හරියට කරලා නැති බලදිරන්නේ. අපිට එමතුමක් ලැබිලා තියෙනවා. කවුද රනිල් නේලේ?
1: මෞටි මාත්මය රත්නපුරෙන්. අයිබුවන්. අයිබුවන්.
4: පද. අයිබුවන්. අපිට මේ තියෙන්නේ කියන්නේ මේ සික්ක කිරිය මේ අපේ රබර්ගස් වැඩි නේ. ඒ ඉඳලා ඒ කිරි කපලා මේ ඒක පොල් කොටි ඒකට ඇත්තටම කිරිය දානවා. දැක්සොත් එහෙම කැපෙන්නේ නැහැ දවස් දෙක තුනක් යනකම් මදුරියෝ ලොකෝටි ගන්න හැදේ.
0: හොඳයි, පැහැදිලි තුමගේ අදහස. දැන් ડોක්ටර් මේ අපි නොහිතන පොඩි පොඩි දේවල් මේ මහජනතාවගේ පැත්තෙන් එන්නේ. මට අර රණිය ගියද්දි මතක් වුණේ රමුණංගලෙල්ල අපි රමුණංගෙඩිය කාලා පාරට විසිකරපුවම ඒ ටික ඇති නේද? ඩෙංගු වඳුරුවට තමන්ගේ කාර්යභාරයට කරන්නේ.
2: ඔව්, ඇත්තටම දැන් මේවා අපි මේ මාධ්‍ය මෙහෙම කතා කිරීම තුළින්ම අපිට ඒක බුද්ධි කලම්මණයක් වගේ ඇත්තටම මේ මඳුරු බෝ වෙන තැන් ගැන අනිත් අය මේ දැනුවත් වෙන ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මහත්මයාට. ඉතින් ඇත්තටම ඒක ඒ කියන්නේ දිවින පුරා ගත්තාම එක එක තැන් වලට ආවේනික වූ තැන් තියෙනවා. එතකොට දැන් මේ මහත්මය රත්පුරේ දොර රබර් කපන තැන. එතකොට ඒ පිළිබඳව අපි අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කරලා ඒ පිළිබඳව දැනුවත් වෙලා මර්ධනය කිරීම වැදගත් වෙනවා.
0: ඩෙංගු මර්ධනය කිරීම ජාතික වගකීමක්. ඩෙංගු මදුරුවාගෙන් වෙන්න තියෙන ව්‍යසනය මේකේ මිනිස්සු ටිකක් රෝගී තත්ත්වයට පත් වීම විතරක් නෙමෙයි ජාතික ආර්ථිකයට ඍජු බලපෑමක් කියලා කරනවා. මේ සඳහා දැවැන්ත මේ ජීවිතයක් වේරා ගැනීම වෙනුවෙන් විශාල මුදලක් රජයට කැප කරන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතාම සීමිතයිනේ අපිට. දැන් ඩෙංගු විතරක් නෙවෙයි තව බෝනවන රෝගවලට ප්‍රතිකාර ලබන ස්ථීරසාරව ප්‍රතිකාර ලබන අනුතුරු වලින් දවස ගානේ රෝහල් ගත වෙන පිරිස් මේ හැමෝම ගැන බලන්න ඉන්නේ ඉතාම සීමිත කණ්ඩායමක් නිරණිල්. ඒ නිසාම රෝහලට ආපුවම දැන් මේ තියෙන චෝදනාවක් තමයි අපි මේ රටේ පුරවැසියෝ අපි ගියාම රෝහලෙන් බාරගන්නේ නැහැ. ඩෙංගු තියෙනවා හරි කමක් නැහැ ගෙදරට එලා ඉන්න කියනවා. අපේ ජීවිතේට මොනව හරි වුණොත් කවුද වගේ කියන්නේ? එතකොට මේ ඇත්තටම මොකක්ද මේ හැම රෝගියම වරණ ගන්න හේතුව සහ කාටද ප්‍රයොරිටි දෙන්නේ කියන කාරණේත් පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි.
2: ඇත්තටම ඒක ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අරන් තියෙනවා. මොකද දැන් රෝහල් ධාරිතාව ඉක්මවා යන්න ගිහින් තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වේ අපි දැන් ඩෙංගු රක්තපාතයේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් අපි ඇතුළත් කර ගන්නවා. නමුත් ඩෙංගු අපි උණ තත්වයේ තියෙද්දී රුධිර පට්ටිකා ප්‍රමාණය වෛද්‍යවරයෙක් හරහා සහ ඒ රුධිර පරීක්ෂණ හරහා මොනිටර් කිරීම පරීක්ෂාවකට ලක් කරනකොට අපි කියනවා නිවසේ ඉඳන් මේ දේවල් කරලා නැවත එන්න කියලා. මොකද සෑම ඩෙංගු උණ හැදිච්ච රෝගියෙක්ම අපි ඉස්පිරිතාලට ඇතුළත් කරගන්නේ නැහැ. ඒ රුධිර පට්ටිකා ප්‍රමාණය අණුව සහ අනිකුත් රෝග ලක්ෂණ මත ඒක රඳා පවතින. නමුත් මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ විශේෂිත වූ අයස්කාණ්ඩ තියෙනවා. කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ නිදන්ගත රෝග තියන අය සහ වැඩිහිටියන්. විශේෂයෙන්ම අපි ඒ වගේ අයට අවධානය යොමු කරනවා වැඩි. ඒ වගේ අයව අපි මුල් තැන දෙනවා. ඉතින් අර වෛද්‍ය උපදෙස් දැන් අපි රෝහලට ගියාට පස්සේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලලා අපි කිව්වොත් නිවසේ ඉඳන් මේ දේවල් කරලා නැවත එන්න කියලා ඒක කරන්නේ විද්‍යාත්මකව හේතුන් සහ ඒ අවශ්‍ය පිළියම් අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා. මොකද සෑම කෙනෙක්ම රෝහල් පද්ධතියට ඇතුළත් කර

0: පොඩි දේවල් කරන්න පටන් ගන්නවා. මේක අවදානමක්ද ડોක්ටර්?
1: ඔව්, දැන් අර මේ ඩෙංගු රෝගය වැළඳුණාට පස්සේ අපි කායික වශයෙන් විවේක ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක නිසා ඒ දවස් කිහිපය විවේකයෙන් ගත කිරීම ඉතාමත් වැදගත්.
0: ගෙදර ඉන්න කිව්වනේ මට වැඩි අමාරුවක් නැතුව ඇති. ඒ නිසා මම ওই වැඩක් කරලා ගමන්නේ. මට දැන් ගියපති අමාරුවක් නැහැ. නේද? මම බෙරසට මෝල් එහෙම අරගෙන දින්නේ, දුන්නු දේවල් ටික අරගෙන දින්නේ. ඒ නිසා දැන් මට සෝමෙමින් දින්නේ නිකන් ඉන්නත් බෑනේ. අපි දින්නේ නේද? මහන්සිච්ච මිනිස්සු එහෙම පොඩි එහෙම එකක් ගෙනවනේ අපිට. අපි ගමේ මිනිස්සු. ඉතින් ඒ නිසා අපි මොනවා හරි කරන්න ඕන කියන හැඟීම ආවට කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ ඔබ සම්පූර්ණ සුවතාවයට පත් වෙනකම් වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරනවා. හරි, දැන් ඔබ සම්පූර්ණයෙන් සුව තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියන දැනට එනකන් ඉන්න. සමහර වෙලාවට මේ විශේෂම කාරණේ තමයි අපි නොහිතන වෙලාවක තමයි මේ බ්ලඩ් කවුන්ට් එකේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. අපි සමහර වෙලාවට දැන් උදේ බලනකොට තියෙන එක නෙමෙයි, නොකට හවස වෙනකොට තියෙන. අපි ඒක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඒ කියන්නේ කෙනෙකු බය කරන්නේ නෙමෙයි, හැබැයි ඇත්තටම බය වෙන්න නතුනනේ මේ වෙලාවේ.
1: ඔව්, ඒ කියන්නේ රුධිර පටිකා ප්‍රමාණය අඩු වීම අපිට මේ එක් එක් පුද්ගලයාට විශේෂිතයි. එතකොට ඒක හින්දා තමයි දැන් දිනකට දෙවරක් හෝ තුන්වරක් අපි කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ අඩු වීම, අඩු වෙන පරාසය අනුව වෛද්‍යවරයා ඔබට කියන්න පුළුවන් දැන් රෝහල් ගත වෙන්න කියලා. ලොකු අඩු වීමක් තියෙනවා නම් ඒ උපදෙස් ලබා දෙනවා. නමුත් අඩු වීම කියන අඩු වෙන පරතරයේ අඩුයි නම් අපි කියනවා මේ නැවතත් රුධිර මේ වාර ගානේ රුධිරේ පරීක්ෂා කරලා නැවත පැමිණෙන්න කියලා. ඉතින් ඒ දෙන උපදේශ අනුව ඒක කිරීම වැදගත් වෙනවා.
0: ගෙදර ඉඳලා මේ පානය කරන පාන වර්ගවල යම්කිසි කවුන්ට් එකක් එක්කද සාමාන්‍ය අපි පාවිච්චි කරනුන කියන මිලිලීටර මෙච්චර ප්‍රමාණයක්?
1: ඔව්, අනිවාර්යයෙන් මේක ශරීර ස්කන්ධය අනුව තමයි කියන්නේ. දැන් විශේෂයෙන් අපි උදාහරණයක් විදියට කිලෝග්‍රෑම් 50ක වැඩි හිටි පුද්ගලයෙක්ට අපි කියනවා පැයකට මිලිලීටර 100ක තරල ප්‍රමාණයක් ලබා ගන්න කියලා. ඒ වගේ තෙන් කෙනේ කුඩා දරුවන්ට නම් ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට මුත්‍රා යන ප්‍රමාණය මනින්නේ කියලා කියනවා. එතකොට එහිදී දැන් මේ කිලෝග්‍රෑම් 60ක පුද්ගලයෙක් නම් පැයකට මුත්‍රා මිලිලීටර 60ක් වහනේ වෙන්න ඕනේ. පැය 4ක් ගත්තොත් 240ක් වහනේ වෙන්න ඕනේ. එතකොට දැන් දවසේ ඉඳන් අපි මේක කරන්න කියලා කියන පුද්ගලයෙක්ට අපි පැයකට වරක් තරල ප්‍රමාණය මනින කියන, පැයකට වරක් මුත්‍රා පිට වෙන එක මනින කියන. එතකොට එහි යම් කිසි අඩුවීමක් තියෙනවා නම් වහාම අපි වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. ඒත් මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ දියවැඩි
0: ආරෝග්‍ය 100ක් බීලා 60ක ප්‍රමාණයවත් මුත්‍රා පිට නොවනවා නම් යම් කිසි ගැටලුකාරී තත්වයක් තියෙනවා.
1: ඔව්, ඒ කිලෝග්‍රෑම් 50 60 අයට. ඔව්.
0: ඒ නිසා වෛද්‍යවරයාට වඩා ඉහළින් යන්න හිතන්න එපා. මේ වෙලාව අපි ගොඩක් වෙලාට ඕක හිතනවනේ, මට තාම හයිය තියෙනවා, මම කවදාවත් එහෙම තමයි වගේ පොඩි මොරල් එකක් තියෙනනේ අපිට අපි ගැන. ඉතින් ඒක මේ වෙලාවේ ඔබ කොයිතරම් තර්ක කළත් ගැලපෙන්නේ නැති කාරණයක්. වෛද්‍යවරයා යම් කිසි උපදේශයක් ඔබට ලබා දීලා දෙනවා. ඒ උපදේශ අනුගමනය කරන්න, බොන්න කියන ප්‍රමාණයන්ගෙන් මේ තරල ප්‍රමාණය ලබා ගන්න, ඒ වගේ මුත්‍රා පිට කිරීමේදී ඒ මන බැලීම අනිවාර්යෙන් කරන්න, ඒක පොතක සටහන් කරගන්න. මේ වෙලාවේ ඔබ අනිවාර්යෙන් ඒක තමයි ඔබේ ප්‍රථම රාජකාරී වියුත්. මොකද ඔබේ ජීවිතේ වටිනා, ඔබට හෙට දවසේ කරන්න තියෙන හැම වැඩක්ම කරන්න අද දවසේ ඔබ සුවපත්ව ඔබේ ජීවිතය ආරක්ෂා කරගෙන සිටිය යුතු. ඒ නිසයි අපි මේ මාධ්‍ය මෙහෙම දියත් කරන්නේ. අපි ඉතාම ගෞරවයෙන් අද මේ කතාබහට ආරාධනා කළා අපේ වෛද්‍යතුමියට, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය නදීෂා නිවල්
2: මහජන සම්පත ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 8744438 ආර් 8744438 ගොවිසෙතේ ක්‍යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4810122 ක්‍යූ 4810122 මෙගාපව ලොතරැයියේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 12 වාසනාවන්ත අංක 1632 සහ 74 ටී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 12 වාසනාවන්ත අංක 1632 සහ 74 දන නිදානේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 334359 සහ 81 දන නිදානේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 334359 සහ 81 හඳහනේ උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 311449 සහ 56 හඳහනේ උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 311449 සහ 56 අද සම්පත උත්තරයේ අංක රටාව 3834844348 3834844348 NLB ජයලොතරයියේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2514 ජී 251 සහ 4 NLB සුබ දවසක් ලොතරයියේ කටක ලග්නයේ වාසනාවන්ත අංක 346 සහ 62 කටක ලග්නයේ වාසනාවන්ත අංක 346 සහ

0: 62 විශේෂාංකය 6628 විශේෂාංකය 6628 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ උදේ 9 විනාඩි 36 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ඔබි බැංකුව සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬහඬ බුද්ධ රශ්මිශ්මේ
1: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු හයසිට පල්ලි පැත්ත ශ්‍රී සංකපාල රජමහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමරතිස්සක ඇල්හේන පාරමහරගම

0: රටම දකිනා නාගත
1: සර්ච් ලයිට්
0: හෙට දිනන්නේ මම් බිමයි අපගේ
2: උදේනාවේයි විනාඩි 43යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අපි කතා කරමින් ඉන්නේ ඩෙංගු මදුරුව අපේ ජීවිතය බිලිගන්න බලාගෙන ඉන්න වෙලාවක පුරවැසියා විදිහට අපි මොනවද කරන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ ලේකක අධිකාරී වෛද්‍ය නදීෂානි වල්පිට වෛද්‍යතුමියට. එතුමිය සමගින් අපි කතා කරමින් ඉන්නේ. තවදුරටත් අපි ප්‍රශ්න කිරීම වෙනුවෙන් 011-275-766-1-212-275-285 දුරකථනාංක විවෘතයි. වෛද්‍යතුමිය අපි දැක්කා මාධ්‍ය එකක් මේ වෙලාවේ මේ වැඩේට දායකත්වය ලබා දෙන ළඟ සියලු මාධ්‍යවලට අපි අපේ ගෞරවය පුද කරන්න ඕන. මොකද ඔවුන්ගේ කාර්යභාරය මේ සමාජයට පණිවිඩ ගෙන යාම වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දෙමින් ඉන්නවා. ඒ තුනම අපි දැක්කා පරීක්ෂා කිරීම වලට එනකොට ඔබතුමියන් ලගේ කාර්ය මණ්ඩලයට දැවැන්ත තර්ජන ඉල්ල වෙනවා. හරි, විවිධ කතන්දරගෙන එහෙම වෙන්න බෑ. මේ ඩෙංගු මදුරුව නෙමේ අපේ ගෙදරට කොහොමද ඉන්නේ. අපි පරිස්සමට මේ පරිශ්‍රය තියාගෙන ඉන්න බෑ. ඒ කියන තැන්වලින් සමහර වෙලාවට කීටියෝ ලැබෙනවා. මේ බාධා කිරීම මැද්දෙ කොහොම හරි නොනවතී මේ මෙහෙම බුදුමෙන් ලදියත් කරමින් ඉන්නවා. පොඩ්ඩක් කතා කරමු මිනිස්සු විදියට අපි වගකීමනේ කතා කරන්නේ. එහෙම මේ වෙලාවේ ඩෙංගු මර්ධන ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක් පරිශ්‍රයකට ඇතුල් වෙනවා නම් ඔහුට බාධා කිරීම යුතු නැහැනේ. අපි මිනිස්සුන්ට පණිවිඩයක් එකතු කරන්න ඕනේ.
1: ඔව්, මොකද මේ රෝගේ අපි ඕනම කෙනෙක්ට වැළඳෙන්න පුළුවන් මදුරෙක් දෂ්ට කරලා. ඉතින් ඒක නිසා අපේ වගකීම තමයි දැන් මේ අපේ නිවසේ හැදෙන මදුර එහා පැත්ත ගෙදර මිනිස්සුන්ට දෂ්ට කරන්න පුළුවන්. ඉතින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ අනිකුත් කාර්ය මණ්ඩලය මේ වෙලාවේ අපේ නිවෙස් පරීක්ෂා කරන්න එනවා. ඉතින් ඒ සඳහා ඔබ උපරිම සහයෝගය ලබා දෙන්න කියලා විශේෂයෙන් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද දැන් අපි වගකීමක් තියෙනවා අපේ පරිශ්‍ර පිරිසිදු තබා ගන්න. ඒත් එක්කම මේ පරීක්ෂා කරන්න ඇවිල්ලා කීටින් බොවන තැන ඔබට හඳුන්ලා දීලා ඒව පරීක්ෂා කරලා අඳුර ගැනීමත් වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබේ උපරිම දායක
0: අපි උපරිම දායකත්වය ලබා දෙන්න බැඳී සිටිනවා. හැබැයි දැන් වෙලාවකට අපිට මෙහෙම සාධාරණ වගේ හිතන තර්ක ටිකක් ඉදිරිපත් වෙන දැන් තියෙනවා. අපේ ගෙදර පිරිමියෙක් නැහැ. ඉන්නේ ගෑනු ළමයි 3 දෙනෙකුයි මම යොන්න කාන්තාවකින් නැගෙන යෝජනාව. මැසිවිල්ලයා කියනදී මම පිට බහලට නැගලා මේ කාණු ටික පීලි පද්ධතිය සුද්ධ කරගන්න බෑනේ. අපි මොනවා කරන්නද? හරි සංවේදී තැනක්. හැබැයි ඉතින් එහෙම සංවේදී කියලා අතහරින්නත් බෑනේ. නේද වෛද්‍යතුමනි?
1: ඔව්, ඒක තමයි. දැන් මේක අපි පාලනය කිරීම ඇත්තටම අර කලිනුත් මහිතර ප්‍රශ්නකුත් යමුනා ග්‍රාමීය කමිටු අපේ ඉන්නවා අපේ ගම්මට්ටමේ. ඉතාමත් හොඳ අපිට ඉන්න තියෙනවා කමිටු තරුණ කැලව වැඩිහිටි සමිතිය. ඒ වගේම අපිට මේක ගම්මට්ටමින් ග්‍රාමීයධාරී මට්ටමින්ම අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් අපිට සහයෝගය ලබා ගන්න පුළුවන් පිරිස් ඉන්නවා. ඉතින් මේක හැමෝම එකතු වෙලා කරන්න පුළුවන් ඇත්තටම.
0: මේ සැරේ අර දන්සල් වලට අපි එකතු වුණානේ. ගමේ හැමෝම තරුණ ටික එකතු වෙලා දන්සල් සංවිධානය කළා, අවුරුදු උත්සවයේ සංවිධානය කළා, වෙසක් තුරුණ සංවිධානය කළා. ඒ වගේ යම් කිසි පිරිවැයකුත් අපිට යොදන්න සිද්ධ වුණා. හැබැයි මේකට ශ්‍රමය විතරයි අවශ්‍ය වෙන්නේ. ගමේ ඇත්තටම මේ දේවල් කරගෙන බැරි වයසක අම්ම කෙනෙක්ගේ ගෙදරක් තියෙනවා නම්, ගමේ අසරණ පවුලක් ඉන්නවා නම්, රෝගී ප්‍රමාණයක් වැඩිපුර ඉන්න ප්‍රදේශයක් තියෙනවා නම්, මේ ගෙදර ආසන්න කලාපේ ඩෙංගු රෝගීන් 4 දිනක වාර්තා වෙලා තියෙනවා නම්, ඒ ආසන්නයේ අවදානමක් තියෙනවා කියලා ඔබට දැනනවා. තරුණ කණ්ඩායමට විශේෂයෙන් මේ රටේ යම් කිසි වෙනසක් අවශ්‍යයි කියලා හිතපු තරුණ නංගිලට මල්ලිලට අපි මේ කතා කරන්නේ. ගමේ අය ඉක්මනින්ම සංවිධානය වෙලා මේ පරිශ්‍රයේ සුද්ධ පවිත්‍ර කරන ශ්‍රමදානේ පටන් ගමු. හැබැයි එතෙන්ට යද්දිත් ඔබට මඳුරු ඉක්දෂ්ට කරන්න පුළුවන්. ඒ සඳහා උපක්‍රම ඔබ පාවිච්චි කරන්න ඕනේ. පිළිබඳව යම් කිසි දැනුමක් ලබාගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලව සම්බන්ධ කරගෙන එහෙම තමයි මේ වැඩේට බහින්න ඕනේ. අර පාසල් යන දරුවන්ට එහෙම අපි දැක්ක සමහර අම්මලා මේ බැංගිරි තෙල් වගේ දේවල් ආලේප කරනවා. මේක මඳුරු විකර්ෂකයක් විදිහට ක්‍රියාත්මක කිරීම සාර්ථක කයිද වෛද්‍යතුමනි? එහෙම නැත්නම් වෙනත් මොන හරි දේවල් අපිට පුළුවන් ද පාවිච්චි කරන්න?
1: ඔව්, ඇත්තටම දැන් මදුරුවා දෂ්ට කිරීමෙන් වැළකෙන එකත් අපි කරන්න ඕන දෙයක්. ඉතින් මේ සඳහා වදුරු විකර්ෂක විදියට අපිට පැංගිරි තෙල් අපිට අපේ කෙලිම සමට ළමයින්ට ගැහුවොත් ඒක ටිකක් සර වැඩි. ඉතින් ඇඳුමේ වාටියට වගේ අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම සමේ ගල්වන්න පුළුවන් රෙජිස්ටර්ඩ් මදුරු විකර්ෂක වෙළඳපොලේ තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් පාසලට යන්න කලින් දරුවාට ආලේප කරන්න පුළුවන්. එතකොට සීමිත පැය ගානකට විතරයි මේක ආරක්ෂාව තියෙන්නේ. නමුත් ඒකෙන් ආරක්ෂා වෙනවා යම් දුරකට. ඒ වගේම හවස ගෙවත් සෙල්ලම් කරන්න යනවා නම් අපිට දිගට ඇඳුම් අද්දිග සහ කකුල් වැහෙන විදියට ඇඳුම් අඳින්න පුළුවන්. මදුරු විකර්ෂයක් ආලේප කරන්න පුළුවන්. ඒ වගේම දවල් විශේෂයෙන්ම දවල් කාලයේ නාත්‍ය කාලයේත් අනිවාර්යයි. දවල් කාලයේ විවේක ගන්නවා නම් යම් කිසි පුද්ගලයෙක් මදුරු දලක් භාවිතා කිරීමත් වැදගත්. මෙහිදී තවත් ආයිත් කියන්න ඕනේ ඩෙංගු රෝගය වැළඳිලා ඉන්නවා නම් නිවසේ පුද්ගලයෙක් අනිවාර්යෙන් ඔවුන් මදුරු දලක් යට විවේක ගන්න ඕනේ.
0: මඳුරු දෙලක් පාවිච්චි කරන එක මේ වෙලාවේ අනිවාර්යයි. කියන්නේ විශේෂයෙන්ම ඩෙංගු රෝගියෙක් නම් ඔබ අනිවාර්යෙන් දෙලක් පාවිච්චි කරන්න. මොකද වෛද්‍යතුමිය කලින් ඔබ මේ අතරමඟදී වැඩසටහන ශ්‍රවණය කරනවා නම් ආරම්භයේදීම සඳහන් කළා, එහෙම ඩෙංගු රෝගියෙකුට දෂ්ට කරපු මඳුරුවෙක් ඔබට දෂ්ට කිරීම ඇතුලේ සමහර වෙලාවට ඔබට මේ බොහෝ ඉඩ කඩක් තියෙනවා ඩෙංගු රෝගය මේ ආයෙම ව්‍යාප්ත වෙන්න ඔබට හැදෙන්න. ඒ නිසා ඔබ පරිස්සම් වීම අනිවාර්යයි. අපි අවසාන මිනිත්තු කීපය තුළ රැඳලින නිසා
2: මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. මේ දමයන්ති මහත්මිය කඩු ගන්නාවෙන් ඇයි අහනවර කොම්පෝස්ට් වලට එකතු කරපු කොළ රොඩු ඒ වගේ තෙතමනයක් රැඳිලා තියෙන අවස්ථාවක මදුරුවන් බොහොමිය අවස්ථාව දෙනවා. මොකද ඒ හැරි අර අපිට වෙන අර කොළ රොඩු තෙතමනේ තියෙන තැන්වල හුඟක් අර මදුරුව නිකන් අර බුරුතු බුරුතු ඉන්නවා වගේ අපි දැකලා තියෙනවා. ඒතකොට ඩෙංගු මදුරුවා බොහොමිය අවදානමක් තියෙනවද කොම්පෝස්ට් වලට ගන්න කොළ රොඩු වල තෙතමනේ රැඳිලා තියෙන අවස්ථාවල කියලා අහනවා.
1: ඔව් ඒ කියන්නේ ඇත්තටම ඩෙංගු මදුරුව ඒ කියන්නේ මේ මදුරුවාට මම කලින් කිව්වා වගේ තේ හැන්දක ප්‍රමාණයක වතුර තිබුණත් දිත්තර දාන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ පරිශ්‍රයක් පිළිබඳ අපේ අවධානය යොමු කරන්න ඕනේ. තෙතමනාවම පමණක් තිබ පමණ නෙවෙයි වතුර ඒ කියන්නේ දැන් කොළ රොඩු කීපයක් එකතු වෙලා ඇතන වතුර එකතු වෙන්න පුළුවන්. ඒ වගේ තැන් අපි ඉවත් කරන්න ඕනේ.
0: දැන් මේ කතාබහ ඇතුලේ අපි බොහෝ දේවල් කතා කළා වෛද්‍යතුමනි. අවසාන වශයෙන් සමස්තයක් මේ සමාජයේට අපිට මගහැරුණු කාරණා මොනවා හරි දිනනවා නම් මේ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් උදෑසන 8 ඉඳන් මේ වැඩසටහන ශ්‍රවණය කරන්න කෙනෙක්ට බැරි වුණා නම් අපි පොඩි සමරි එකක් විදියට සමස්තයක් මේක තමයි මේ කතාවේ වැදගත්ම කතාව කියලා මම විශ්වාස කරනවා. විනාඩි දෙක තුනකින් අපි පැහැදිලි කරමු. අපි ඇත්තටම ඩෙංගු මේ වෙලාවේ හැදිලා තියෙනවා නම් ඔබ රෝගියෙක් නම් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි. ඒ කටයුතු සිදු කරන්න. හැබැයි ඩෙංගු මදුරුවා බෝවීම පැලැක්වීම සඳහා අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි තාම කෙටියෙන් මතක් කරමු යලි වතාවක්.
1: මේදී ඇත්තටම අපිට දැන් ඔබතුමා කිව්වා වගේ රෝගය වැළඳිලා තියෙනවා නම් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒකට අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාරම ගන්න වෛද්‍යවරයෙක් හම් වෙන්න රුධිර පරීක්ෂණය සිදු කරලා ඒ අවශ්‍ය ඒ දෙන උපදෙස් අනුව පිළිපදින්න අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ වගේම ඊළඟ වගකීම තමයි අපේ පරිශ්‍ර ගැන අවධානයෙන් ඉන්න එක. අපි යන එන තැන් ගැන අපේ දරුවෝ යන්නේ කොහෙද? එතකොට මේ තැන්වල මදුරුව බෝ වෙන තැන් තියෙනවද? තියෙනවා නම් ඒ අදාළ පාර්ශව දැනුවත් කරලා ඔබගේ සහයෝගයත් ලබා දීලා ඒ පරිශ්‍ර නිසියාකාරව පිරිසිදු කරලා නිසියාකාරව කසල පැහැර කරන එක අපේ වගකීමක්. ඒ වගේම සතියකට වරක් දැන් මේක මේ වසංගත කාලයේ විතරක් නෙවෙයි විශේෂ ඩෙංගු මර්ධන සතිවල විතරක් නෙවෙයි අපේ පුරුද්දක් විදියට අපි වසර පුරාම මේ දේ කරගත්තොත් අපිට මේක වසංගතයක් දක්වා යන එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපේ අපිට ඒක අපේ ජීවන රටාවට පුරුද්දක් විදියට අපි ගන්න ඕනේ. මේ මදුරු බෝ වෙන තැන් අපේ ඇහැට හුරු වුණාම අපිට ඒක හොයා ගන්න පුළුවන්.
0: අපි මේ වෙලාවේ ජාතික වගකීමක් ඉටු කරමින් ඉන්නේ. අපිට වගකීමක් තියෙනවා අපේ ජීවිත ආරක්ෂා කරගන්න. විශේෂයෙන් දරු බැටවුන්ගේ වෛද්‍යතුමිය විශේෂම කරලා කියපු කාරණාවක් තියෙනවා. මේ වෙනකොට මීට පෙර ඩෙංගු වසංගතයන්ට මූණ නොදුන්නු දරු පැටවු ටිකක් දැන් සමාජයේ ජීවත් වෙනවා. අන්නේ දරුවන්ට ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් එව නැත්තම් ප්‍රතිදේහ වර්ධනය වීමක් සිදු වෙලා නැති දරුවෝ ටිකක් ඉන්නවා. ඔවුන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. ඒක තමයි දෙමව්පියෝ විදිහට වැඩිහිටියෝ විදිහට ඒ කියන්නේ ගෙදර ඉන්නව නම් අලුත් ඉපදිච්ච බබෙක් නේද ડોක්ටර්? ඒ වගේ කෙනෙක්ට මේ අදහස් කරන්නේ 2017 අවුරුද්දේදී තමයි අපිට ටිකක් දරුණු තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඩෙංගු වල. එතනින් මෙහා පැත්තේ කියන්නේ 2018 පස්සේ වගේ ඉපදිච්ච දරු පැටවෝ ඉන්නව නම් ඔවුන් විශේෂයෙන් පරිසම් කරන්න ඕනේ. එහෙමයි කියලා දැන් අනිත් දරුවන් ගැන අවධානය අඩු කරන්න කියනනේ. හරි. මේක මේ අපි හරියට පැහැදිලි කරගන්න ඕනේ. සියලු දෙනාට අවධානමක් තියෙනවා. නමුත් විශේෂ අවධානයක් අර කුඩා දරුවන්ට වැඩිහිටි ප්‍රජාවට විශේෂයෙන් දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්ම කෙනෙක් ගෙදර ඉන්නව නම් ටිකක් විශේෂ අවධානයක් සහිතව ඇය පරිසම් කරගන්න වෙනවා. ඇය සහ දරුවාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙලාව ඉතාම වටිනවනේ. ඉතින් ඒ කියන සරල කාරණා ඔබ දන්නවා. ඒ හැමදේම අස්සේ ඔබ දවසේ පැයක් වෙන් කරගත්තොත් වටිනවා කියලා අපි යෝජනා කරනවා මාධ්‍යකරුවෝ විදිහට. අපිට දවස ගානේ අපිට ලැබෙන අපි ඉලක්කම් වලින් කතා කළේ නෑනේ. මොකද ඒ ඉලක්කම් අද සමාජයේ ඕනෝටත් වඩා මේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉලක්කම් වලට මිනිස්සු බය වුණා නම් මේ වෙනකොට ඩෙංගු ලංකාවේ නැති වෙන්න ඕනේ. ඒ දවස ගානේ ආහාර ආරංචින ඉලක්කම් ප්‍රමාණය දැක්කම හැබැයි මිනිසුන් දෙක තවමත් නොදැනෙන්නේ. තමන්ගේ ගෙදරට ඩෙංගු ඇවිල්ලා තමන්ට මේ වේදනාව අපහසු තමන්ගේ කෙනෙක් ජීවිතයෙන් සමුගත්තම දැනෙන වේදනාව එනකන් මිනිස්සු හැරි දාර්ශනිකයි තාර්කිකයි එක එක කතන්දර කියගෙන ඉන්නවා. මේක ආණ්ඩුවට බනිනවා, විපක්ෂයට බනිනවා, විපක්ෂයේ කණ්ඩායම ආණ්ඩුවට බනිනවා. ඔහොම එකක්න දීන් හැබැ එතනින් එහාට ගිහිල්ලා අපි මේ වෙලාවේ අපේ ජාතික වගකීම් වෙනුවෙන් එකතුම අපි දේශපාලනය කරන සියලු දේශපාලන නායකින්ට කියනවා විවේචන කරගන්න පුළුවන් බලය ලබා ගන්න පුළුවන් හෙටින් පස්සේ මිනිස්සු ජීවත් වුණොත් ඡන්ද දියන්න පුළුවන් ඒ නිසා තමන්ගේ කණ්ඩායමට ආදරය කරන රට ආදරය කරන නායකයෝ නම් එන්න තමන්ගේ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා අපි ශ්‍රමදානයක් හරි කරමු මේ වෙලාවේ ඒක තමයි වෙන්න ඕනේ එක පරිශ්‍රයක හරි ඩෙංගු මඳුරෙක් බොවෙන තන විනාශ කළා මේ ඩෙංගු වඳුරෙන් රට මුදා ගන්න දායක වෙන්න පුළුවන් නම් ඔබ ඇත්තටම ජාතික වීරයෙක් වෙයි හෙට දවසේ ඒ පණිවිඩය තමයි රණිල් අපිට මතක් කරන්න දෙන්නේ එවනම් අපිට ලැබිලා තියෙන කාලය අවසන්
2: ඔව් අපි මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අපිට කතා කරා මැසේජ් දාලා තිබ්බ සමහර ප්‍රශ්න අපි වෛද්‍යතුමියට යොමු කරා මං හිතන්නේ මේක මෙතනින් අතර වෙන්න ඕන එකක් නෙමෙයි අපේ සමාජ වගකීම අපි ඉදිරියට දිගටම කරගෙන යනවා අපි හැම පැයකටම සැරයක් මනුසංග අපේ වටිනා ගුවන් කාලෙන් අපි මේ ඩෙංගු ගැන පණිවිඩයක් දැන් මාස ගානකට ඉඳන් අපි වැඩසටහන පටන් ගන්නකොට ඩෙංගු ගැන කියලා පටන් ගන්න සමහර අය ඒ කාලේ නිකන් විහිළුවටත් ගත්තා ඇයි අපි මේ උදේ පාන්දර ඩෙංගු ගැන කතා කරන්න කියලා හැබැයි මේ මාස ගානේ ප්‍රතිඵලය අද වෙනකොට ඇවිල්ලා තිනවා ඒක ඇහුවනම් ඒක සමාජගත වුණා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට අද දවසේ මේ වටිනා කාලය කැප කරමින් අපි දැනුවත් කරන්න එකතු වුණු වෛද්‍ය නදීෂානිවල් පිට මහත්මිය ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේක අධිකාරීතුමියට අපි තවත් දවසක ඔබතුමිය සම්බන්ධ කරගෙන මේ ඉදිරියට මේ වැඩසටහනට සම්බන්ධ කරගෙන ඉදිරියට කරගෙන යන්න කියන ආරාධනයත් කරන ගමන් ඔබතුමියට ස්තුතිවන්ත වෙන ගමන් අදට අපි අපේ වැඩසටහන අවසන් කරනවා ලබන සතියේත් අපි හමු වෙමු මම රනිල්
0: මම වඳුශාන්ක

0: වෙලාව පෙරවරු 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හශීෂ් හා කුෂ් බද්‍රව සමග සැක්කරුවන් පස් දෙනෙකෝ කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පරයන්තයේදී අත්අඩංගුවට තිබෙනවා. පොලිස් බද්‍රව කාරාශයෙන් ලැබුණු තොරතුරුකට අනුවයි වැටලීම සිදු කළේ. සැක්කරු එකුසත්තකයේ තිබේ හශීෂ් බද්‍රව කිලෝ 3 ග්‍රෑම් 8ක් හා කුෂ් බද්‍රව කිලෝ 1 ග්‍රෑම් 826ක් සුවා කෙරුණා. තවත් සැක්කර කුලක තිබේ කුෂ් බද්‍රව කිලෝ 3 මිලිග්‍රෑම් 960ක් සුවාගත් අතර අනික් සැකරු ළඟ තිබේ හෂීෂ් මද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 310ක් සහ කුෂ් මද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 952ක් සුවගෙන තිබෙනවා. අතරංගුට ගැනු සැකරුවන් අවුරුදු 27, 30 සහ 34 යන වයස්වල පසුවන හෙට්ටිමුල සහ දඟුවිට ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. දකුණු දික ලෙබනඩි ඉලක් කර ගනිමින් ඊශ්‍රායලයේ දෙවත වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අකණ්ඩ සටන් විරාමයක් වෙනුවෙන් ඊශ්‍රායලයේ සහ ලෙබනඩිය ඊයේ දිනේදී මූලික කිවිසුමකට අත්සන් තැබූ පසුබිමකයි යළි ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ඇමරිකාව බැදිහත් වීමෙන් ඊශ්‍රායලයේ සහ ලෙබනඩිය මූලික කිවිසුමකට අත්සන් තැබුවා. ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් දකුණු දික ලෙබනඩිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලයේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පුද්ගලයා දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. තබා ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. මේලද ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. මුසිකරාජාගනින වෙලාව උදේ 10:04.

0: and Ravi.
1: Good morning. අද අලුත් දවසක්. අද ජූනි මාසයේ 28 වෙනිදා. ඉරිදා දවසනේ මේ ලොง වීකෙන්ඩ් එකක් තමයි යන්නේ. ඉතින් අද මට හිතනවා අද මොනවා හරි ස්පෙෂල් ප්ලෑන්ස් ගොඩාක් ඇති. හෙට පොයත් එක්ක නිවාඩුවකුත් තියෙනවානේ. අදත් නිවාඩුව අනිවාර්යෙන්ම. ඉතින් මේ ලොง වීකෙන්ඩ් එකේ සමහරට කොහේ හරි යන ගමන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගිදුරට වෙලා සමහරට ගිදුරස් පස් කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි වගේ වැඩ කරනවා වෙන්නත් පුළුවන් නේ. අපි හිතමු කොහේ මාල් තැනක ඉඳන් සද්දෙටම ලක්කඩ අහගෙන ඉන්නවා කියන කාරණාව විතරයි මන් දන්නේ. ඒමදයි යන්නේ මට ඔයත් එක්ක කතා කරන්න නේද? ඉතින් ලංකාවේ හිට්ම සින්දු අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ දවස්වල ට්‍රෙන්ඩින් සින්දු ඒ වගේ මේ දවස්වල වැඩිපුර අහන්න කැමති සින්දු, වැඩිපුර ඇහෙන සින්දු තමයි ඔන්න අද පැය දෙක පුරාම මට ආන chance එකක් තියෙන්නේ. ඉතින් මේ පටන් ගන්නේ මියුසික් ගාෂ් නේද? ඕකේ. ඉතින් සින්දු වල මොනවා හරි රෙපයා කරන ප්‍රශ්න අරෝ මේව තියෙනවා නම් මේ පැත්තට එන්න කතා කරන්න, මැසේජ් කරන්න ඔයාලට chance එකක් තියෙනවා. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ඔයාලට chance එකක් තියෙනවා. මේ හැවදීම කරන්න පුළුවන් විදිය මම මතක් කරන්න ඕනේ නේද? හැබැයි මේ නම්බෙක නම් මේ වෙනකොටත් ඔයාට ඔයාගේ නම්බෙකට වැඩි කටපාඩම් කියලා දන්නෝ. ඒත් ඉතින් මම මතක් කරන්න පෙනේ ආදරේ 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ වට්ස්ඇප් නම්බර් එක විවෘතය වෙනුවෙන්ම. එවාගේම ෆේස්බුක් පැත්තේ නම් මේ වෙලාවේ ඉන්නේ ෆේස්බුක් පැත්තේ තමයි කියලා මම දන්නවා. අනිවාර්යයෙන්ම යන ලකඩ අපේ පේජ් එක පැත්තට ගිහිල්ලා අපේ වෝල් පෝස්ට් එක මගේ වෝල් පෝස්ට් එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකටත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ආදරේ හිතෙන කට්ටියව එකතු කරගන්නත් ඔයාලට අවස්ථාවක් තියෙනවා කියලා ඔන්න මම මතක් කරනවා. ඕකේ, එහෙනම් ලස්සන සින්දු ගොඩක් අහන chance එකක් තියෙනවා. තාම එක සින්දුවයි අපි අහුවේ. මම පටන් ගත්තේ යෝහානිගේ මන්නුඹ මැනිකා song එකේ. ඉතින් කාලයක් තිස්සේ මේ සින්දුවත් ඔයාලා වැඩිපුර අහන නිසාම තාමත් අපි chart එකේ අපි තියාගෙන ඉන්නවා. මොනවා හරි වෙනසක් කරන්න ඕනි නම් දැන් මේ සින්දුව ඇහුව ඇති කියලා හිතනවා නම් නෑ, අපි තව කාලයක් අහමු කියලා හිතනවා නම් ඒ හැම comment එකක්ම ওই message ඇතුලේ එවන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අලුතෙන් songs මොනවා හරි add කරන්න ඕනි නම් ඒකත් message එකකින් දාන්න අමතක කරන්න එපා. ඕකේ, අපි ළඟට අහන්න යන්නේ ජෝ ගැලුත්ම song එක. අලුත්ම නෙවෙයි, අලුත්ම මම දැක රටකන ලස්සන song එකක් කරලා තියෙනවා. අපි ඒකත් add කරගමු ඉස්සරහට chart එකට. මේක මේ වාහේකේ tamil version එක ජෝ කරපු. මොකද අපේ chart එකෙන් මේ වාහේ song එක අයින් කරන්න දෙන්නේ නැහැ හගෙන ඉන්න. ඉතින් මම හිතුවා ඒ වෙනුවට මේක replace කරන්න ඕනි කියලා. ඒ නිසා තමයි මම මේ මානේ song එක add කරලා තියෙන දැන් මේ අපේ chart එකට. ඕකේ, එහෙනම් ඉතින් music garage හගෙන ඉන්නේ රවින්දයා තමයි මේ පැත්තෙන් ඉන්නේ. ඉතින් ලස්සන සින්දු ගොඩක් අහන්න, ආදරය කරන කට්ටිය එකතු කරගන්න මේ පැත්තට එන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. දවල් 12 වෙනකන් ආදරෙන් මාව අහගෙන ඉන්න ඕනි. හරිද? මං රවින්දයා.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මහජන හිස පැලඳූ කිරුළයි අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: පාට පොදක් තිලකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන උබයමියන තුරු
0: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජීවිතය
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
2: ආදරණීය ජීවිතේ ඉරිදා රාත්‍රී 7ට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176479
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දහය විනාඩි 20යි මියුසික් ගරාජ් අහගෙන වෙලාව නේද? ඉතින් අපේ ලංකාවේ හිට්ම සින්දු අහන ගමන් තමයි මේ ඉන්නේ. ඒ ඉන්න ගමන් අපි අහගෙන ආදරණීය කට්ටියක් එකතු කර ගන්නත් ඕනේ. ඉතින් ඔයාලට චාන්ස් එකක් තියෙනවා මෙපිටර මැසේජ් එකක් දාන්න 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක විවෘතයි. ඔන්න ඉතින් ඔයාලට පුළුවන් මෙපිටර මැසේජ් කරන්න. අද ලොง වීකෙන්ඩ් එකේ ගෙදරට ලයින් එක මං වෙන්න පුළුවන්. එමත් නැත්නම් කොහේ හරි යන ගමන් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන තමයි අපි සින්දු අහන්නේ නේද? ඕකේ, කට්ටියක් ඉන්නවා එකතු කර ගන්න. අපි බලමු කවුද chat එක පැත්තේ ඉන්නේ කියලා. හැඟුණා කියලා සින්දුවක් අපේ හැඟුණා. ඕකේ, මම බලන්නම්. කවුද මැසේජ් එක දාපු කෙනා? රුවන්. රුවන්ව මම මතක් කරන ඕනේ. ඒත් එක්කම hi good morning මට ප්‍රගිත් පෙරඩා ගැලුත්ම song එක දෙන්නකෝ කියලා කියන මම බලන්නම්. ඕකේ, ඔන්නෝම request කියන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් ඒක දිගටම ඔයාලට play කරන්න අහන්න දෙන්න. මොකද අපි දැනට අහන්නේ ලංකාවේ හිට්ම සින්දුනේ නේද? ඒ ගමන් අය අහන ගමන් ඉන්න ගමන් ඔයා කැමති සින්දුවත් අනිවාර්යෙන් අපි play කරන්න අපේ පැත්තෙන් full try එක දෙනවා. ඕකේ. Hello, good morning, Ravindra. ආට සුපුරුදු ආදරෙන් ලෙංගතු කමින් අදත් අහගෙන අපි වැඩ. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා ආන්නේ අපේ නිෂු තමයි message එක දාලා තියෙන්නේ. මැලේසියා වල ඉඳන් හැමදාම අපි අහන කෙනෙක්. ඉතින් ආවත් මතක් කරනවා. ඒත් එක්කම ආන්නේ අපිට කට්ටිය ගොඩක් ඉන්න එකතු කරගන්න මෙතන. හරිද? අද ස්පෙෂල් බර්ත්ඩේ ගර්ල් කෙනෙක් ඉන්නවා. ඒව ස්පෙෂල් මතක් කරන්න ඕනි. ශේතනී අපූර්වි. අද යාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි ගොඩාක් ආදරෙන් wish කරනවා. ඔයාට happy birthday. ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් මිෂ්ට වෙන්න ඕනි. ඔයාගේ අම්මායි අප්පච්චි අයියායි ගොඩාක් ආදරෙන් wish කරනවා. ඊට ගොඩාක් අමතරව මේ ඔයාගේ චූටියක් කියවට ගොඩාක් ආදරෙන් wish කරනවා. happy birthday patio. හරිද? ඉතින් අසුබ පන්දනයක් වෙන්න ඕනි. හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් මිෂ්ට වෙන්න ඕනි. ඔයාගේ සුදු අම්මි ආච්චි මෙන්න මේ හැමෝමත් ඔයාට ගොඩාක් ආදරෙන් wish කරනවා. ස්පෙෂලි ඔයාට ආදරෙන් wish කරන කෙනෙක් ඉන්නවා. ඔයාගේ නම තමයි චූටි තියෝන්. තියෝනුත් ඔයාට ගොඩාක් ආදරෙන් wish කරන්න ඕනි කියලා කියනවා. ඉතින් එයාත් wish කරනවා. ඒත් එක්කම ගයිෂි නවෝත් මෙන්න මේ හැමෝමත් එකතු කරන් තමයි ඔයාට බර්ත්ඩේ විශ් එක අපි අරගෙන ඉන්නේ. හැපි බර්ත්ඩේ අපූර්වි. ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් මිෂ්ට වෙලා ඔය ඉගෙන ගන්න වැඩ කටයුතු ඔක්කොමත් හොඳට කරගන්න පුළුවන් ශක්තිධාරී වාසනාව ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඕකේ, එහෙනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න සින්දුවක් අහන්න කැමති නම්. දැන් අපි ළඟට අහන්න යන්නේ මේ දවස්වල හිට්ම හිට්ම හිට්ම හිට්ම හිට්ම සොංග් එකක්. වැඩිපුරම අපිට TikTok වල අහන්න දකින්න ලැබෙන සංක. ඉතින් මේක බ්ලාස්ට් එකක් කරලා තියෙන මේ සින්දුව නේද? මාර ලස්සනයි. හින්දි ඇන් සිංහල පොඩි කම්බිනේෂන් එකක් කියන්නේ අපි ආය හමු වෙලා සංකේ ගලුත්ම සොංග් එක. ඉතින් දිගටම දැන් අද ඉඳන් ලක්කණෙන් අපේ මියුසික් ගරාජ් වලින් අහන්න අහන්න පුළුවන්.
1: And Ravi

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඕකේ, සංකේගේ අලුත්ම song එකයි මේ අපි අහන්න දෙන්න හදන්නේ. අපි ආයේ හමු නොවෙන මේ දවස්වල වැඩිපුරම ඔයාට අහන්න දකින්න ලැබෙන සින්දුවක් මේක. මේක මාර ලස්සන, මේකේ combination එකත් මාරම ලස්සන. ඒ නිසා අපි මේ සින්දුව අහලා තව කතා කරමු. දිගටම music garage වලින් ආට මේක අහන්න පුළුවන්.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: හින්න
3: FM 93.5
2: හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Charu.
2: සම අනුග්‍රහය.
1: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Good morning music garage agnina velawa ude 10 vinadi 30
6: velawa obaveta gena aave atasiya wasak pura jatiya kweshwase debo lotarai nove kiruna mahajana sampada den satiye dina hatema mahajana sampada rat

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779579
2: Music Garage with Kavi and Ravi.
3: 10:37 වෙලාව මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ රවින්දයත් එක්ක. ඕකේ, එහෙනම් ඉතින් මම පැතර මැසේජ් කරපු කට්ටිය මම මතක් කරන්න ඕනි. දැන් normal messages කියවන්නේ නැහැ කියලා ගොඩාක් තියෙනනේ මට චෝදනා නේද? ඒ නිසා normal messages පැත්තෙන් මේ පැත්තේ වැඩ ටික මම පටන් ගන්න කියලා හිතුවා. හලෝ ඔක්කේ, මට මල් කුමරිය song එක දෙන්නකෝ කියලා සනුකි message එකක් දාලා තියෙනවා. මල් කුමරිය වැඩිය මතකද මේට? අපේ ඩැෆි චූටි ගෑනු ළමයා මට මතකයි මෙතන ඉස්සරහ වාඩිලා අහිංසක විදිහට හිටපු හැටි. අනේ ඩැෆිගේ අලුත් songs ගොඩාක් මේ ඊට පස්සේ release වෙලා තියෙනවානේ. හැබැයි මල් කුමරිය තරම් මට හිතෙන්නේ නැහැ මොන song එකක්වත් hit කියලා. අර ඩැෆි කියොම් මතක් වෙන ඒක සින්දු තමයි ඉතින් මල් කුමරිය කියලා කියන්නේ. ඕකේ, එතකොට රවි වාට උතුම් පොසන් පොය මංගල්‍යයක් වේවා කියලා කියන බොම ස්තුතියි. එසේම වෙන්න ඕන හිටිනේ පොසන් පොය. ඉතින් නුවරින් සංජීව තමයි මැසේජ් එකක් දාලා තියෙන. හැමදාම අපි ආදරෙන් අහන කෙනෙක් කියවත් මතක් කරනවා. ඒත් එක්කම රත්නපුරේ පැත්තට යනකොට තමරා කුමාරි අපි අහගෙන ඉන්නා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන ආදරණීය මැසේජ් එකක්, බොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ඒත් එක්කම හායි රවින්දයා කී මට ලස්සන සින්දුවක් දෙන්න. මම මලිති පබසරා මත්තේ ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මලිති, මම ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම සුබ දවසක් රවි ලකඬහගෙන ඉන්නේ මම චින්තක කොරියන් වලින් ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා කෙනා මගේ යාළුවා දුමියා. දුමියාවයි ඔයාවයි ඔන්න දුර රටක හිටියට මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඕකේ ඕකේ, තිකම තව කවුද චැට් එකේ ඉන්නේ කියලා බලමු. මාත් ඉන්නවා. හලෝ රවි, ඉටලි වලින් ආවහගෙන බලන්න නම මෙන්ඩිස්. ඉටලි වලින් මෙන්ඩිස් තමයි. ඔන්න මෙන්ඩිස් මම ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. ඒ තිකම මමත් ඉන්නවාද පහගේ ටිකෙම ටිකක් බිසි වුණා කියලා කියනවා. ලස්සන සින්දුවක් එකතු කරගන්න පුතාලා දෙන්නා ලක්ෂිත හිම්සරත් එක්කම මට මැසේජ් එක දාලා තියෙන වත්තිගමින් ශාමා. ශාමා ඔන්න ආයි ඔයාගේ පුතාලා දෙන්නවයි ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නවා ඊළඟ සොම් එකට. සම්පත් එක්ස් ඉන්නෝ මේ පැත්තෙන්, ආවත් මතක් කරනවා. එතකොට අප්සෙල් බොක්ස් ඕ නේද? ඉතින් තැන්ක් යූ ආලාව මතක් කරනවා. ඒත් එක්කම මේ පැත්තේ විනු ඉන්නවා, එතකොට සිල්වා ඉන්නවා, තරිඳු ඉන්නවා, ඒ වගේම නිමල් ඉන්නවා, නිර්මලා කියලා කෙනෙක් ඉන්න. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරන් තමයි අපේ ළඟ සින්දු අහන්න යන්නේ. මං ඊළඟට රෙඩි කරගත්තේ අශාන්‍යගේ ලංවියාව සොන් එක. මේ සින්දු අහලා අපි තව චුට්ටක් කතා කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0705 93 7 0705 93 7 ට දවල් 12 වෙන්න කලින් මැසේජ් එකක් දාන්න ඕනි. හාද

0: මියසික් රාජාගනන වෙලාව දේ 10යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන රේඩියෝ ITN

0: දන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: ඕනද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: දෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකම්. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක?
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන්ද ඇහුවා.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒ තිතුවේ නෑ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. ඔබ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක බොරු වැඩ.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

දහය වෙනා ඩී පනස් හය වෙලාව තව පුංචි වෙලාවයි තියෙන මේ පැයිවර වෙන්නේ. ඒ කියන්නේ අපි දෙන්නට තව පැයක් වගේ පොඩි කාලයයි තියෙන නිසා මේ පැයේදී ඊළඟ පැයේදී මේ පැයත් තවලා නැහැ නේද? මේ පැතර මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා 07.03 935 937 අපේ WhatsApp නම්බර් එකට. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ටග් ගලන්න Facebook පැත්තට ගිහලා සර්ච් කරන්න අපේ Facebook page එක ලක්කන. එතකොට අපේ wall post එක වලට බලා ගන්න පුළුවන්. ඒකටත් like කරන්න comment කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ආයෙත් හම්බෙන්නේ ඊළඟ පැයේදී. අනිවාර්යයෙන්ම ඊළඟ පැය නම් මේ පැත්තට message එකක් දාන්න අමතක කරන්න එපා. හොරාවගේ අහගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ. හරිද?

0: වෙලාව පෙරවර 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ලක්කඩ ප්‍රවතේ සමගේෙන් මම සුලක්ෂණ යුදේශකයි තිරිවීර. ප්‍රවති සංස්කරණය සපුන් දිලංකලි නාරච්චේ.
1: දයින් පැයපුුවත් සම.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වීරකෙටියේ පොලිස් වසමේ කිංචිගොඩේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට වීරකෙටියේ පොලිස් ස්ථානයේ ලැබුණු පරිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදී හකුරුවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇතිව ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ආරවුල අතරතුර සැකරුකේ බවද තුවාල ලබා විරකටි රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙදමූලන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකරු අත්තරගොඩක නැති බවයි පොලිසිය පවසන්නේ. මෘත ශරීරය විරකටි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විරකටි පොලිසිය විමර්ශන සිදු කරනවා. ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හිස්බුල්ලා සංවිධානයේ නායක ඩයිම් කාසිම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ගිවිසුමට අත්සන් තබා පැය 24ක් ගත වීමට මත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම එක්කතාවය ලෙබනනයේ විසින් ඊශ්‍රායලයේ හමුවේ සිදු කළ යටත්වීමක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව කලාපීය ස්වෛරීභාවයට සාරක්ෂාවට මෙමගින් බලපෑම් එල්ලවන බව පවසමින් හිස්බුල්ලා සංවිධානය මෙම එකතාවයට සිය දැඩි විරෝධතාවය පළ කර සිටින බව විදේශ මාධ්‍ය පවසනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: අලුත් පැයක් පටන් අරගෙන තියෙන මියුසික් රාශියගෙන ඉන්න වෙලාව 11:04යි.

0: V and Ravi.
1: එකල 6 විනාඩි 7යි වෙලා ඔය කියලා කියන අපි දෙනගේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. මම මේ කල්පනා කරේ දැන් චුට්ටකට කලින් මට මතකයි නිකන් මම ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන ගුඩ් මෝර්නින් අරකයි මේකයි අද පටන් ගන්න එම් කියලා කිව්වා වගේ. දැන් බලද්දි පළවෙනි පැයක්, ඒ කියන්නේ පැයක් ඉවර වෙලා, එතකොට විනාඩි 8ක් ඉවර වෙලා, එතකොට පැයකුත් ඉවර වෙලා, තව දැන් අලුත් පැයක් තමයි පටන් අරගෙන තියෙන. තව තියෙන පුංචි වෙලාවයි. දැන් මන් දන්නා එහෙල මෙහෙරති මට යන්න වෙනවා කියලාත් කියන්න වෙනවා නේද? අර කාලේ කියන දේ අපිට මේ නතර කරලා අල්ලලා තියාගන්න බෑ. ඒක මාර අපිට හිතා ගන්නත් බැරි ඉක්මනින් යනවා. හරිද? දැන් ඔයා හිතලා බලන්න අද ජුනි මාසෙ 28 වෙනිදා. ඒ කියන්නේ ජුනි මාසෙ ඉවර වෙන්න තව හරියටම දවස් ගත්තොත් 2යි තියෙනවා. 2යි තව අද දවසේ භාගයක් විතර තියෙනවා කියලා අපි හිතමුකෝ නේද? එතකොට එහෙම ගත්තොත් එහෙම දැන් 2026 අවුරුද්දේත් මාස 6ක් අතිසාර්ථක ලෙස අපි ඉවර කරලා ඉවරයි. හොඳින් හෝ නරකින් ඉවර කරලා ඉවරයි නේද? ඒ කියන්නේ අවුරුද්දෙන් භාගයකුත් ඉවරයි. තව ඔය තියෙන ඔය අවුරුදු භාගයක් දැන් මේ ආව වගේ මාස ගණනක් තමයි තව ඉවර වෙන්න තියෙන්නේ. මට හිතෙනවා ඔක අවුරුදු භාගයට සමාන දවස් භාගකින් වගේ වෙලාවකින් ඉවර වෙයි කියලා නේද? ඒ නිසා හොඳට මතක තියාගෙන මේ යන්නේ වාගේ ජීවිතේ වටිනා කාලය, මේ වටිනා කාලෙන් මොකක්ම හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න, කැමති දෙයක් කරන්න, ආස දේවල් කරන්න. මොකද මේ කාලේ අපේ ජීවිතය ආයි කවදාවත්ම ආපස්සට ගන්න බෑ. දැන් වෙලාව 11 විනාඩි 9යි. අද 20 අද ජුනි 28 මේ වෙලාව මේ දවස ආයි කවදාවත් මට මගේ ජීවිතේ ගන්න බෑ. ඒ නිසා හැම තප්පරයක්ම, හැම විනාඩියක්ම, හැම පැයක්ම, හැම දවසක්ම, හැම මාසයක්ම මගේ ජීවිතේ වටින දේවල් achieve කර ගන්න, ඔයා වෙනුවෙන් දේවල් කරන්න අමතක කරන්න එපා. මොකද මම ආයෙත් මතක් කරනවා මේ දවස්, මේ වෙලාවල් ආයවට ජීවිතේ කවදාවත්ම එන්නේ නෑ නෑ නෑමයි. ඔකේ හරියනම් ඉතින් අපේ චාට් එක අහගෙන ඉන්නේ මේ දවස්වල ළඟව හිට්ම සින්දු අහන එක මං තමයි මේ ඉන්නේ. ඉතින් මෙසේජ් කරපු කට්ටියත් ඉන්නවා, එතකොට පෝස්ට් එකට කමෙන්ට් කරපු කට්ටියත් ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්නත් ඕනි. අපේ චාට් එක පැත්තට යන් ඉස්සෙල්ලාම ජීව්ස් ඉන්නවා, ෆරීඩා, දීප්ති සිල්වා, ශරින් ඩයර්ස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රාණි මාරසිංහ, මෙන්න මේ කට්ටිය නූරින්දන් තමයි අපේ සද්දට මහගෙන ඉන්නේ කියලා කියන බොම ස්තුතියි. කට්ටිය ඔක්කොම මම මතක් කරන්න. ඒත් එක්කම පූර්ණිම සේවන් දිනවා සඳ ලංකාවෙන් දැන් අපි වහගෙන හැමදාම ලක්කඳහන කෙනෙක්. බොහොම ස්තුතියි. ආවත් මං ගොඩාක් ආදරෙන් අපි ළඟට රොඩි කරගත්ත සෞන් එකට එකතු කරගන්නවා. ඒත් එක්කම වත්තිකම පැත්තට යනකොට තරංග පතිරණ, ඒ වගේම කළුආරච්චි, පියදාස, චන්දන කුමාරත් එක්ක ප්‍රසන්න අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ඔය කට්ටියවත් මම මතක් කරනවා. ඒත් එක්කම අපිවත් සෙන්දෝකට එකතු කරගන්න මහත්තයා ජූඩ්, අය කුමාර, පුතා මිනෝල්, දුව දිසනි, මම අනුෂා, කොයිද කංජුක්කුලියෙන් මැසේජ් එක දාලා තියෙනවා. ඔන්න අනුෂා වායි වගේ ෆැමිලි එකේ හැමෝමවයි මං එකතු කරගන්නවා. ඔයාව කිව්වනේ අනේ ඔයා හංගිටියේ නෑ මෙන් දිස්, මට කරන්න දෙයක් නෑ, මං ඔයාව කියලා ඉවරයි. ඔයාගේ මැසේජ් එක සීන් කියලා කියන මං අනිවාර්යෙන් ඔව් මතක් කරලා ඉවරයි. ඕකේ. සේරුවාවල පැත්තට යනකොට කෙඩි සමරසිංහ එක්ක පවුල හැමෝමත් එකතු කරන් සිද්ධාක් ගන්න ඕනේ කියලා කියන. ඕකේ. කටි ඔක්කොම එකතු කරගන්නම්. එතකොට ඉන්දුවර පොරගේ ඉන්නවා, ප්‍රියන්ත සඳකලුම් ඉන්නවා, හෙට්ටි ආරච්චිගේ රන්දිකේ ඉන්නවා, සඳුන් ඉන්නවා, අචි ඉන්නවා, මිනු සෙනායා ඉන්නවා. මෙන්න මේ කට්ටියවත් මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා. අපේ ඊළඟට රෙඩි කරගත්ත සෝන් එකට මේ දවස්වල ට්‍රෙන්ඩින් තියෙන සෝන් එකක් තමයි මේකත්. කංචනාගේ අලුත්ම සෝන් එක කිරිකෝඩු. මාර ලස්සන අමුතු වයිබ් එකක් මේක. ගැන මේ අපිට කියන දේවල් නෑ, ඔයාට අහන්න තියෙන, ඔයාට දේවල් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන සින්දු අහන්න නම් ඔයාට සිද්ධනවා ඊට දවසේ 10ට රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහන්න. 11 විනාඩි 11යි. විශේෂයක් කරන්න මේ වෙලාවේ ටයිම් එකත් හොඳයි. ඔය විදිහටම දවල් 12 වෙනකන් රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්න ඕනි. හරිද?

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: සම අනුග්‍රහය.
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

11 විනාඩි 21 හායි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හගනින්න වෙලාව. දැන් ඉතින් කට්ටිය මතක් කරන්න ඕනේ නේ, මැසේජස් ගොඩාක් තියෙනවා. මෙයාලව ඉතින් මිස් වුණොත් මට ඉතින් ලබන සතිය එන්න වෙන්නේ නැහැ. ඕකේ, අපි බලමු කවුද ඉන්නේ කියලා. පත්තිකම් පැතර යනකොට තරංග, පතිරණ, ඒ වගේම කළුආරච්චි, පියදාස, චන්දකුමාර් එක්ක ප්‍රසන්නව තමයි එකතු කරගෙන සිංදුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඕකේ, මම එකතු කරගන්න. ඒත් එක්කම අපිවත් එකතු කරගන්නවද? අනිවාර්යයෙන්ම එකතු කරගන්නවනේ. මහත්තයා සුමිත්, දුවසියාරා, පුතා දිල්, චතුරංග මල්ලි, රාජෝ අයියත් එක්කම දිලානේ තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. දිලානි ඉන්නේ ඇල්ලගාවේ ආය මඩහපොළ මැන්සිරිපුර. ඉතින් මම ආව මතක් කරනවා ගොඩක් ආදරෙන්. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා අපි බලමු. ශාමි වික්‍රමසිංහ, මං හිතා ජපාන් වලින් දැන් තමයි අපි අහගෙන ඉන්නේ. මම මතක් කරනවා. ඒ වගේම ශාලික ලක්මාල් ඔබත් එකතු කරගන්නවා. නිෂා ඉන්නවා. ඒ වගේම සිරි කුමාර, මෙලා, ඉන්දර පෝරගේ මම මතක් කරා. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්න ඕනි ගොඩක් ආදරෙන්. අපි ඊළඟට රෙඩි කරගෙන තියෙන සින්දු අහන්න මම කල්පනා කරේ. ඊළඟට අපි මොන සින්දුවද අහන්නේ කියලා අපිට ඊළඟට අහන්න පුළුවන් නිලන් හෙටිආරච්චි ගලත්ම සොංග් එක, අඬලා හිනා වෙලා. ඉතින් මේකත් මේ දවස්වල ට්‍රෙන්ඩින් තියෙන සොංග් එකක්. නිලන්ගේ මං හිතන්නේ කාලට පස්සේ තමයි සින්දුවක් මේ මාවේ නේද පොඩ්ඩක්. නිගමයික පොඩ ඩාන්ස් එකක් හෙව දානවලා.

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: පියුමල් දෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
3: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
2: මං එක්ක.
1: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
3: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැහුවා.
4: මොකද කිව්වේ?
3: එන්නම් කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. ඔබ කිව්වා හරි බා. ජීවත් වෙන ටික කාලය සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
1: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: රවින්දත්තක මියසික් ගරාචාගනින වෙලාව 11යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: Music Garage with Kavi and Ravi.
0: එකලහයි විනාඩී 32යි මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව දැම්මන් යන හදන්නේ අපේ Facebook page එක පැත්තට මම ඔයාලට කිව්වා wall post එකට ඔයා comment එකක් දාලා තිබුණොත් මම ඔයාව අනිවාර්යෙන් මතක් කරනවා කියලා ඉතින් මම wall post එක පැත්තට තමයි යන්න හදන්නේ. ඕකේ අපි බලමු කවුද ඉන්නේ කියලා ඒ පැත්තෙන් එකතු කරගන්න. ඒත් එක්කම ඔයා කවුද ඒත් එක්කම නේ දැන් පටන් ගන්න. මාපලිගම් පැත්තට යනකොට මේ කවුද නම PL PLJ හිරිමුතුගොඩ අපේ හගිනේ නැකලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. Thank you so much. ඒත් එක්කම මේනක සඳ කෙළුම්. Hi, good morning. මාත් මනරාගලින් ආව හගිනේ රවින්ද. Thank you. ඒ වගේම දිල්හාරා එස් ජයසිංහ ආවත් මතක් කරනවා. ඒ වගේම සුමනා ගුණතිලක රවින්දයා කොමුද මැනික හොඳින් ඉන්නවා. වාටත් හොඳවත් හොඳින් ඇති කියලා මං හිතනවා. ඔන්න ආවත් මම මතක් කරනවා. ඒත් එක්කම සංසලාව එකතු කරගන්න ඕනි, නිරෝව එකතු කරගන්න ඕනි, පුෂ්ප කුමාර ඉදමේගම දන්නේ. ආවත් මතක් කරන දිලහානි ආවත් එකතු කරගන්න. මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගන්න ඉන්නේ මේ පැත්තෙන්. එතකොට ඔයාලට තවත් වෙලාවක් තියෙනවා. දවල් 12 වෙනකන් තව පැය භාගයක්කුත් නැහැ. ඒ වගේ චූටි වෙලාවක් තියෙනවා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම 07.03 935 937 කියන අපේ නම්බර් එකට. අනේ මැසේජ් එක කියුවා. Thank you කියලා මැසේජ් එක දාලා. බලන්න ඉතින් යාදරේ නේද? අබම් පිටින් රේණුකා මැසේජ් එකක් දාලා තින පවුල හැමෝමත් එකතු කරන් ලස්සන සින්දුවක් දෙන්න. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියන බොහොම ස්තුතියි. ඒත් එක්කම තව කවුද මේ? මාත් ඉන්නවා හයකි චානු රත්තරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හෙට යාළගේ අයිස්ක්‍රීම් දන්සලක් දෙනලු. හරිද? ඒ නිසා කට්ටිය අහගෙන ඉන්න කට්ටියට කියන්නලු වෙන්නේ කියලා. ඔන්න යන්න අයිස්ක්‍රීම් දන්සලක් කොහෙද මේ තියෙන්නේ බලමු. රත්තරට තමයි තියෙන්නේ රිවෙස්ටර්න් පාරේ. ඔන්න ඔයාලත් යන්න ඉතින් දන්සලකට යන්න කැමැත්තෙන් හිත ඉන්නවනම් අයිස්ක්‍රීම් දන්සලට යා සුහද ආරාධනා හැමෝටම මේ කරන්නේ ආදරෙන් නේද? බලන්න ලක්කඩාගෙන ඉන්නට තියෙන ආදරේ. හරි ඉතින් දැන් මට මැසේජ් එකක් දාන්න. තව පොඩි වෙලාවයි තියෙන්නේ. දවල් 12 වෙන්න කලින් මයා හොගේ මයා තමයි දැන් මම දෝරගත්තේ මගේ අර ප්ලේලිස්ට් එකේ තියෙන එකම හින්දි සොන් එක නේද? මේක අහලා අපි කතා කරමු. මේකටත් ඉතින් TikToks මේ දවස්වල වැඩිපුරම කට්ටිය කරන අපිට බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඔත් අහලා මේ සින්දුව සමයට අර පොඩි කැලේ ඇහුවට සම්පූර්ණ අහලා නැතුවත් ඇති. මේකත් ඉතින් දිගටම මියුසික් කරා ශ්‍රලින් තමයි අහන්න හම්බෙන්නේ ඔයාලට. 11 විනාඩි 34යි රවින්දත් එක්ක ඉන්න වෙලාව.

0: BB Benguer.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙ

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Leads with Jamie.

0: the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: රවින් දත්තක මියුසික් ගරාජ් ආගමින වෙලාව 11යි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

එකලහයි විනාඩි 48යි. තව පොඩි වෙලාවයි මට මේ පැත්තෙන් ඉන්න තියෙන ඉතින් කට්ටියක් මතක් කරන්න ඕනි යන්නත් කලින්. හිතවත් රවින්දේ අයිය මගේ මැසේජ් එක කියවල බොහොම ස්තුතියි. ඉතින් අද මැසේජ් එකක් කියවන්න කියලා කියන අනිවාර්යයෙන්ම අද උපන්දිනය කියලා කියනවා. අනේ හැමෝටම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිටිගල බරළුහිණෙන් සුසන්ත සම්පත්ත මම මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම අක්කේ මම දුලින්ද බුලත් සිංහලෙන් අපි අහගෙන ඉන්න අපි අහගෙන ඉන්නේ කියලා කියන මේ සීනි සම්බල් පාන්දන්සලක් තියෙනවා. ලේ පැත්තේ ඉන්න නම් ඔයාලත් යන්න අනිවාර්යයෙන්ම ඇල්ගඩෝවේ මන්සන්දිය තමයි තියෙන්නේ. ඒත් එක්කම මේ අනුරාධපුරේ පැත්තේ නම් ඉන්න ස්පෙෂලි මතක් කරන අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. රමංගත රජට කැම්පස් එක ගාව වෙන්න ඕනේ මේක දෙන්නේ අපි. ඉතින් ඒ පැත්තේ නම් ඉන්නේ අනිවාර්යයෙන්ම හෙට හවස නෙවෙයි හෙට උදේ 10ට වගේ වෙන්න ඕනේ මට මතක විදිහට. ඔව් ඒ වෙලාවට අනිවාර්යයෙන්ම යන්න. ඒ පැත්තේ නම් ඉන්නේ හෙලෝ රවි මැනික මම මාතලෙන් දිලිනි ඔන්න මම ආවත් මතක් කරනවා. Thank you so much අපි වහගෙන ඉන්නවට. ඒත් එක්කම රවින්ද මැනික good morning අයාලේ song එක යන්න කලින් දෙන්නකෝ. හෂිනී බණ්ඩාරගමින් තමයි මැසේජ් එක තියෙන්නේ. හායි අක්කි මටත් සින්දුවක් දෙන්න. මං දේවිකා මොනරාගලින්. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරන් තව සින්දු දෙකක් අපිට අහන්න තියෙනවා යන්න කලින් අහන්න. මේකත් අහලා ඒකත් අහලා යන්. මං යන්න කලින් තව එන එක පාරක් කතා කරන්න හරිද? 11:49යි. අපි කතා කරමු දැන් අපි අහන්නේ දිමංකගේ අලුත්ම song එක බෙන්තර පාලමේ. මට මේකේ තියෙන ප්‍රශ්නේ අර කොල්ල බොරු කියන්නේ නැහැ කියලා කැලක් තියෙනවා. ඒක පොඩක් එකක නම් මාරි දිමංක හරිද?

0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: Music Garage with Kavi and Ravi.
2: එකලහයි විනාඩි 54යි වෙලාව වයි කියලා කියන්නේ. ඉතින් රවින්දයාට යන්න වෙලාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මද මට අපු මැසේජස්, එතකොට කෝල්ස් ඒ වගේම කමෙන්ට්ස් ලයික් මේ ඔක්කොම මම මතක් කරා. ඉතින් ආදරෙන් මං කාවත් අද මිස් කරේ නෑ. දැන් ඊට පස්සේ දානවට මං ඔක් කියන්නේ මේ තප්පරේ වෙනකන් හැම මැසේජ් එකක්ම හැම එකෙන ගැන මම මතක් කරා. ඉතින් thank you so much. සමහරු ඇති මේ මැසේජ් එකක් දාන්න නැතු හොරාට අහගෙන ඉටපය තියායව කරන්න දෙයක් නැහැ. මම යන්න කලින් ඉතින් ගොඩාක් ආදරෙන් මම පය දෙක පුරාවට මහගෙන ඉටපය හැමෝම මතක් කරනවා. thank you so much. ඒ වගේ මැසේජ් කරපු, කෝල් කරපු, ඒ වගේ මගේ පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටමත් බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් යවින්ද යන්න තමයි හදන්නේ නේද? ඕකේ, එහෙනම් ඔයා මතක තියාගන්න දෙයිනේ කියලා මාස 6ක් ඉවරයි අපි ආයෙත් හම්බෙන අලුත් මාසෙක අලුත් දවසක. මං හිතාගන්න චුටි ගෑල් ළමයෙකුත් එක්කගෙනම ලබන සතිය එන්න. ඔයාට ගෙස් කරන්න පුළුවන් මං කවද එක්කගෙනන්නේ කියලා. අපේ අද චාට් එකේ තිබුණ සින්දුවක් කියන චුටි ගෑනු ළමෙක්. චුටි එක්කෙනෙක්, අහිංසක එක්කෙනෙක්, ඩැෆි වගේ ඊටත් වඩා අහිංසකයිද මං දන්නේ නැහැ. එහෙනම් අපි හම්බු මෙයාත් එක්ක ලබන සතියේ ඉරිදා. මං අනිවාර්යෙන් මෙයා එක්කගෙන කොහොම හරි මොකක්වත් කරදරයක් ප්‍රශ්නයක් වුණ නැත්තම් එයයි මම අනිවාර්යෙන් මෙනවා ලබන සතියේ තේරෙන අනිවාර්යෙන් මහන්න ලක්කඩ දෙකට මහගෙන ඉන්න ඔයාලට දැනගන්න පුළුවන් කවුද ලබන සතියේ මියුසික් ගරාජ් එකේ රවින්දත් එක්ක එන්නේ කියලා. ගෙස් එකක් තියෙනනේ නිකේසස් කමෙන්ට් එකක් විදිහට අපේ Facebook page එකේ දාන්න. ගිහින් එන්න. මං රවින්දයා. ආදරේ ආදරේ ආදරේ. පරිස්සමෙන් ඉන්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: ඩෙංගු මරණ 31යි රෝගීන් 52,000යි. මහනුවර ඩෙංගු මර්ධන ශ්‍රමදාන දහසක්. පොසොන් සැමරීමට රටම සූදානමින්. ජාතික සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වන නැගෙනහිර සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය. ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින ආරච්චි. ඩෙංගු රෝගය අධි වසංගතයක් දක්වා මෙවැනි විට වර්ධනය වී තිබෙනවා. මෙවැනි විට රෝගීන් 52,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකයේ පවසන්නේ. සිදුව තිබන්න සංඛ්‍යාව 31ක්. මෙම වාසයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 18,227ක්. බස්නාහිර පළාත් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් හඳුනාගෙන තිබෙනවා. මාතර, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, නුවර, කෑගල්ල, කුරුණෑගල, මඩකල්පුයර දිස්ත්‍රික්වලින්ද රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 1325 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ පවසන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ ආවදෙවන පරිදි ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහන් දහසක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. මහනුවර කඩවත් සතර සහ ගඟවට කුරලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාළව ඩෙංගු මර්ධන වැඩසටහන් අද උදෑසන ආරම්භ කෙරුණා. මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය අසලින් ආරම්භ වූ එම වැඩසටහන් සඳහා නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා දෙක්වුණා. පොලිසිය, රාජනිධාරීන්, ග්‍රාමීය ප්‍රජාශක්ති කමිටු සහ ග්‍රාම නිලධාරි වසම්වල අනියුක්ත සිල් නිලධාරීන් ඒකාබද්ධවයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා අදහස් පළ කළා.
2: මේ මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් තියෙනවා. ඒ ඉහළ යෑම කොයිතරම්ද කිව්වොතින් ජාතික මට්ටමේ අපි ඩෙංගු රෝගීන් 51,000ක් හම් වෙනකොට එයින් 17,000ම හම් වෙන්නේ මේ මාසේ. ඒ වගේම අපි මහනුවර දිස්ත්‍රික්කයේ රෝගීන් 3,000ක් හම් වෙනකොට ඒ 3,000න් භාගයක්ම හම් වෙන්නේ මේ මාසය තුළ. ඒතර අපිට පැහැදිලි වැඩිවීමක් මේ මාස තුළ පෙන්නුම් කරනවා. ඒකට හේතුව තමයි මේ නිර්ද්ධික මෝසම් සුළං තත්ත්වය නිසා ඇතිවන කඩින්කඩ වැසි ඇතිවීම. ඒකෙදී ඩෙංගු මතුරවන්න බෝ වීමට අවශ්‍ය පාරිසරික තත්ත්වය නිර්මාණය වෙලා තිනවා. එතකොට අපි සහ ගන්නෝ ඒ පාරිසරික තත්ත්වයන් නිර්මාණය වෙලා තිබුණත් ඔවුන් බෝවන ස්ථාන ප්‍රමාණය අවම කිරීමෙන් මේ ඩෙංගු පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි විද්‍යාත්මක සත්‍යය. අපි ඒක නිසා ප්‍රදේශයේ ජනතාවත් එක්කතු වෙලා, ඒ කියන්නේ මේක ලොකු ප්‍රමාණයක් අද සමදාන කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අද සමදාන 1071ක ප්‍රමාණයක් කරනවා. ප්‍රජාශක්ති කමිටු තමයි ඒවන් නායකත්වය දෙන්නේ. ඊට අමතරව මධ්‍යම පළාත් සභාව, ඒ වගේම ප්‍රාදේශ ලේකම් කාර්යාලය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වගේම ශ්‍රී ලංකා පොලිසිය, අනිකුත් සියලුම රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ මේ සඳහා උර දීලා ඉන්නවා. ඉතින් අපි හිතනවා මේක හොඳ ප්‍රවණතාවයක් වෙයි කියලා, ලංකාවටම හොඳ ආදර්ශයට ගන්න පුළුවන්.
1: හෙටට යෙදී ඇති පොසොන් පුන් පොහේ වෙනුවෙන් ජාතික පොසොන් උත්සවය මෙහිතලිය, අනුරාධපුර සහ තන්තිරිමලී රජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඊට සමගාමීව අද රාත්‍රියේදී ඓතිහාසික මිහිඳු පෙරහර විදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. පෙරහර විදි සංචාරය කරන අවස්ථාවේදී පමණක් මහනුවර සිට යාපරේ දක්වා ඒ නවය මාර්ගයේ සහ අනුරාධපුර සිට ත්‍රිකුණාමලයේ දක්වා දිවෙන මාර්ගයේ මිහින්තලේ නගරය හරහා ඇති කොටස තාවකාලිකව වසා තිබෙනවා. මෙම දින කිහිපය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. එවෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,000කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා. 2026 පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය පළමු වරට සංවිධානය කරන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ලේක් හවුස් වට්ටෝමේ සිට පොලිස් බුලස්ථානේ වට්ටෝම දක්වා පැවැත්වෙනවා. අද ආරම්භ වන පොසොන් කලාපය හෙට දිනේද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පොසොන් කලාපයේ පැවැත්වෙන කාල සීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරනවා. රීගල් හන්දිය, ජස්ටින් අක්බර් බාවත, බාලදක්ෂ බාවත යන මාර්ගවල රථ වාහන සීමා කියන බවයි පොලිසිය පවසන්නේ. රතවහන් නතර කිරීම සඳහා විශේෂ ස්ථාන කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඩී.ආර්. විජේවර්ධන බවත රත නැවතුම්පොළ කුමාරරත්නම් පාර කිවි පාර වෝක්ෂෝල් වීදිය පැරණි එම්.ඕ.ඩී. භූමිය ශැංග්‍රිලා අසල භූමිය යුනියන් ප්‍රදේශ ඇක්සස් ටවර් ලේක් හවුස් ඉදිරිපිට රථගාල පැරණි මැනින් වෙළඳපොළ රථගාල හා වාමස් රථගාල යන ස්ථාන පමණක් රථවාහන අතර කළ හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ. මේ අතර පොසොන් පොහේ වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දන්සැල් පැවැත්වීම අනිවාර්ය වන අතර සියලු දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරනු ලබනවා. අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සැල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සැල් සඳහා අනුරාධපුර නගර සභාව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
0: එළඹෙන පොසොන් උත්සව වෙනුවෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් මේ වෙද්දි සෞඛ්‍යන්දාරි කාර්යාලවල ලියාපදිංචි වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෙසක් පෝයට සාපේක්ෂව තා විශාල ප්‍රමාණයක් දන්සල් ලියාපදිංචි වෙලා තියෙනවා. වැඩිම දන්සල් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙනුත්, ඒ වගේම අනිකුත් දන්සල් විශේෂයෙන් වයඹ පළාත, නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවලනුත් දන්සල් විශාල වශයෙන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොළඹින් බැහැර ප්‍රදේශවල දන්සල් වැඩි ප්‍රමාණයක් තමයි අපිට ලියාපදිංචි වෙලා තියෙන්නේ. කොහොම වුණත් දන්සල් ලබා දෙන බැතිමතුන්ට විශේෂයෙන්ම අපිට කියන්න තියෙන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතා කරලා දෙන උණුසුම් පාන වර්ග, සිසිල් පාන වර්ග සහ ආහාර වර්ග පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂා කරලා බලනවා. ආහාර ගබඩා කළ හැකි ප්ලාස්ටික් පමණක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගන්න කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම පොලිතීන් භාවිතය ගැන තාමත් සැලකිලිමත් වෙන්න උණුසුම් සහ සිසිල් ආහාර වර්ග පොලිතීන් තුල ගබඩා කිරීම ඉතාමත් අවදානම් කටයුත්තක්. ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න කියනවා.
1: නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පීවර ගෙන තිබෙනවා. ඒ වත්මන් තත්ත්වයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසලගුණවර්ධන මහතා නිරීක්ෂණය කළා. අමාත්‍ය වෛද්‍ය නලිත ජාතිස්ස මහතාගේ උපදෙස් හා බගපෙන්වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ රජයේ යටතට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු මෙවැනි විට සිදුවෙමින් පවතිනවා. මෙම මධ්‍යස්ථානයේ නිවාසික පහසුකම්, සම්පත් මධ්‍යස්ථානයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ව්‍යායාම ශාලාවක්, තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් සහ සම්බන්ධන ශාලාවක් ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විතව සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ස්වාධීන රූපවාහිනිය එක්ව දීප ව්‍යාප්තව සංවිධානය කරන පාසල් වැඩමුළු මාලාවේ දෙවන අදියර සාර්ථකව පැවැත්තුණා. ඒ නූරෙලිය හොලි ත්‍රිත්ව බද්ධ මහවිද්‍යාලයේදී පාසල් දරුවන්ගේ සන්නිවේදන කුසලතා වැඩිදුණු කිරීම මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණෙන් දීප ව්‍යාප්තව මෙම මාධ්‍ය වැඩමුළු සංවිධානය කරනවා. මෙහිදී වෘත්තීය සන්නිවේදකකු සතු ගුණක මෙන්ම තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගිකව අවබෝධය පිළිබඳ දැනුම දරුවන්ට ලබා දෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර මහතා සහ ස්වාධීන රූපවාහිනී සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ සංකල්පයකට අනුවයි මෙම මාධ්‍ය වැඩමුළු සංවිධානය කෙරෙන්නේ. MMC ITN කැම්පස් මෙම මාධ්‍ය වැඩමුළු සඳහා අනුග්‍රහකත්වය දක්වනවා. පසුගියදා සාර්ථක අවසන් වුණු තුන්වන මාධ්‍ය වැඩමුළුවට සහභාගී වූ දරුවන් ඉතාමත් උනන්දුවෙන් ඒ සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. මෙහිදී දරුවන් තම අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කළා.
3: මං නූනාවලර් කොලෙජ් එකේ ඉන්නේ. අපිට නම් මීඩියා ටීචර් කෙනෙක් නෑ. ඒ නිසා මේට ආවේ. ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේක. අපි ස්කෝලේටත් මේ වගේ එකක් ඕනි. අයලා එන්න පුළුවන් නම් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
4: මම රාගල ස්කූලේ ඉගෙන ගන්නේ. අද දිනේ එවිත් ඉන්නේ වසඳම් ටීවීට. මුලින්ම මම ස්තුති කරනවා. මට නම් ගොඩක් ආසයි මේ මීඩියා එකට යන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මෙතන ආපු ඉන්නේ ඔක්කොම ළමයින්ට ආසයි. කොටම ඔයාලට ගොඩක් ස්තුති.
5: First of all, I am thanking for Vasantan Television because to give opportunity for to speak in front of you all because this is my goal and dream. It is very beneficial for all students who have participated in it, and also they were providing a certificate. It is very advantage when going for even a university.
3: In the media sananda kadatharangaanadi migum
1: payana hari aasai maadishestrayata api nodanna godak dewal api adi igena gatta swadina rupavahiniya kiyanne hemadaamath hondama de daruwanta dena naalikawak mage heenaya tamai kavada hari dawasaka maadishestrayata pivisena eka
6: හෂීෂ් හා කුෂ් බද්‍රව සමග සැකරුවන් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පරයන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මද්‍රව කාර්යාලයෙන් ලැබුණු තොරතුරුකට අනුවයි වැටලීම සිදු කළේ. සැකරුවෙකු සන්තකයේ තිබේ හෂීෂ් බද්‍රව කිලෝ 3 ග්‍රෑම් 8ක් හා කුෂ් බද්‍රව කිලෝ 1 ග්‍රෑම් 826ක් සුව කෙරුණා. තවත් සැකරුවෙකු ළඟ තිබේ කුෂ් බද්‍රව කිලෝ 3 මිලිග්‍රෑම් 960ක් සුවගත් අතර අනෙක් සැකරුවෙකු ළඟ තිබේ හෂීෂ් මද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 310ක් සහ කුෂ් මද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 952ක් සුවකෙණ තිබෙනවා. අත්තරංගුට ගැන්නු සැකරුවන් අවුරුදු 27, 30 සහ 34 වෙනි වයස්වල පසුවන හෙට්ටිමුල්ල සහ දඟුවිට ප්‍රදේශවල පදිංචි කරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. එප්පාවල කිරියමුඩු කුලේ මාර්ගයේ රදුම් බැම්බ ප්‍රතිසංස්කරණය කිරීම අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දික්වාසුලිකුණ අටවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම බැම්බ කැඩී යාමට ලක් වුණා. ඒ හේතුවෙන් ඇල ඉවුර සිදී යාමේ අවදානමක් සමග මාර්ගයටද හානි සිදුවීමේ අවදානමක් පැවතුණා. ඒ අනුව නව පැති බැම්බ ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මෙහිදී අමාත්‍යවරයා මාධ්‍යට අදහස් පළ කළා.
7: මාධ්‍යතාව අපෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙච්චේ අපි ඉස්සර කරලා තියෙන දැන් තියෙන රටේ සම්බන්ධය. රටේ සම්බන්ධයෙන් ගත්තනම් මහා පරිණාම සම්බන්ධයෙන් ගියාපු කෙසේද? ගමන සම්බන්ධයෙන් ඕනේ. කෘෂි කර්මාන්තයේ දිනුන දේවල් ඕනේ. ඒ නිසා අපි දැන් කෘෂි කර්මාන්තයේ දිනුන කරන්නේ බීමිල ස්ථාපන කරනකට අපි තමයි අත ගහලා යමක් කරේ. අපි දැන් මහා වෙලේ ව්‍යාපාර කරා මේ මහා වෙලේ ස්කලපේ ගෝසන්දාන 28 වෙනි අපි ඩ්‍රයිවර් දෙනවා. ගොවියන්ගේ බීවේල ගන්න ගොවියන් උදව් කරනවා. ගොවි සංවිධාන නදා සිටියුන් සඳහා ගොවි සංවිධාන ව්‍යාපාර ආරම්භ කරන්න ගොවි සංවිධාන 520,000 දාන දෙනවා. සම්පකරණජාලය ගොවි සංවිධාන බී අලෙවි මණ්ඩලය මහා වෙලිය සතුස මේ ඔක්කොම අරගෙන අපි වී මිල දී ගන්න කුෂි කර්මාන්තයේ තාක්ෂණය වැඩි කරන්න වී මිල ස්ථාපන කරන්න හාල් වෙළඳ පොළොන් නිකුත් කරන්න පිළසයන් අඩු මුදල් ලබා දෙන්න හොඳ පොඩි කියේවා ඔන්න ඔක්කොම වැඩ ගන්න වැඩ කරපු ගන්න අවශ්‍ය කරගෙන යනවා මම හිතන තව වුණත් සමාරක් කරනකොට අපිට සැලකිලිමත් මට්ටමක දේවල් ටික කුෂි කර්මාන්තයේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කියලා.
6: තද සුලන් සහ රළු බුදු ප්‍රදේශ පිළිබඳ අවබෝධාත්මක නිවේදනයක් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. උදෑසන 11 නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන දක්වා ඉදිරිපැය 24 තුල බලත්මක බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව කන්කසන්තුරේ සිට බණ්ඩාරම, කොළඹ, ගාල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන බුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම බුදු ප්‍රදේශවල සුළඟිය වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාව පවතිනවා. හලවත සිට කොළඹ, ගාල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙළිරොබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස දිවරහ ඩාවික ප්‍රජාවට කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඇමරිකාව ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරානයේ දෙවන භාණ්ඩ ප්‍රවාහ නෞකාවටත් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි ඇමරිකාව ඉරානයේ ඉලක්ක වෙත පහර දී ඇත්තේ. පැනම දජ යටතේ යාත්‍රා කළ නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්තියේදී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කළ බවටයි ඉරානයට චෝදනාව වන්නේ. පසුගිය සතියේදීද භාණ්ඩ ප්‍රවාහ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ හේතුවෙන් ඉරානයේ ස්ථාන රැසක් ඉලක්කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකා මධ්‍යම අණදෙන මධ්‍යස්ථානයේ නිවේදනය කරනවා. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය කුවේටී සහ බහරේනයේ ඇමරිකා ඉලක්ක වෙත පහර දීමට කටයුතු කළ බවයි ඉරාන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුන දින තරගය අද ආරම්භ වීමට නියමිතයි. තෙවන දිනේ සඳහා තරගයෙන් අතර කඳ විට සිය දෙවරිනිම වෙනුවෙන් පන්දුර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15ක්. එය අනුව ඔවුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමිට වඩා ලකුණු 303කින් පිටුපසින් සිටිනවා. තරගයේ කාසිය වාසිය දිනු කොදෙව් කණ්ඩායමේ ආරාධනෙන් ප්‍රථමින් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 308ක් ක්‍රොස් කරගත්තා. අනතුරුව පන්දුර පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කල්ලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
8: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
6: ඩෙංගු මරණ 31යි. රෝගීන් 52000 ඉක්මවයි. මහනුවර ඩෙංගු මර්ධන ශ්‍රමදාන දහසක්. පොසොන් සැබරීමට රටම සූදානමේ. ජාතික සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වන නැගෙනහිර සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය. ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර. මේනක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
9: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම.
10: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩා පිටියේ උණුසුම ඔබට සමීප කරන ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් වැඩසටහන අපි ආරම්භ කරන සූදානම් වන්නේ අදත් සුපුරුදු විදියට. අද අපි ආරම්භ කරන සූදානම් වන්නේ LPL තරගාවලියෙන්. LPL තරගාවලිය තමයි අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ළඟ එන තරගාවලිය බවට පත්වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන LPL තරගාවලිය මෙවන විට සියලු සංවිධාන කටයුතු අවසන් කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. අපි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරලා තිබුණා මාධ්‍ය හමුවක් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා. එයිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා LPL තරගාවලිය පිළිබඳව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ඉරාන් වික්‍රමරත්න මහතාගෙන්. එතුමා එවිට සඳහන් කළේ LPL තරගාවලිය ඉදිරියට ගමන් කරනවා තාම හොඳ සංවිධාන ශක්තියකින් යුතුව එය පවත්වන්නට සියලු කටයුතු සූදානම් බව තමයි එතුමාත් සඳහන් කළේ. අපි LPL තරගාවලිය ඉතිහාසය ගත්තාම 2020 වසරේ කොවිඩ් වසංගතයත් එක්ක ආරම්භ වන්නේ LPL තරගාවලිය පළමු අදියර ආරම්භ කළේ. දැන් 2020 වසර 2021 22 24 මේ සියලු වසරවල ජයග්‍රහණ හිමි කරගත්තේ අපි දැක්කේ ජැප්නා කණ්ඩායම තමයි. 2023 වසරේ පමණයි කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කර ගැනීමට සමත් උනේ. දැන් මෙවර තරගාවලිය ජූලි මාසේ 17 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. මෙවර තරඟ බදින කණ්ඩායම අතර අපි දන්වා විශේෂයෙන්ම ජැප්නා කණ්ඩායම, ඒ වගේම කලම්බෝ කණ්ඩායම, කැන්ඩි කණ්ඩායම, ගෝල් කණ්ඩායම සහ ඒ වගේම දමුල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලියට ඇතුළත් වී තිබෙන කණ්ඩායම් පහ. ඉතින් කොළඹ සහ දමුල්ලේ ක්‍රීඩාංගණවලදී තරඟ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ කණ්ඩායම් වල ඉන්න ක්‍රීඩකයන් විශේෂයෙන්ම ජැප්නා කණ්ඩායමේ බානුක රාජපක්ෂ ඉන්නවා, අවිෂ්ක ප්‍රනාන්දු, දිනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මදුෂංක වැනි ප්‍රවීණ දක්ෂ ක්‍රීඩකයන් රැසක් ජැප්නා කණ්ඩායම නියෝජනය කරනවා. ඊට දෙවනි නෑ කොළඹ කණ්ඩායමත් කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ඒ වගේම බිනුර ප්‍රනාන්දු, සදිර සමරවික්‍රම, ඒ වගේම මේ ප්‍රවීණ දක්ෂ ක්‍රීඩකයන් මේ කණ්ඩායමේ තින්නවා. කැන්ඩි කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස්, ඒ වගේම වානිදු හසරංග, කුසල් ජනිත් පෙරේරා වගේ ක්‍රීඩකයන් කැන්ඩි කණ්ඩායමට ශක්තිය ලබා දෙන්නේ. ගෝල් කණ්ඩායමේ දසුන් ශානක ඉන්නවා, චරිත අසලංක, චාමි කරුණාරත්න, ප්‍රමෝද් මදුෂංක, ඒ වගේම දමුල සික්සර්ස් කණ්ඩායමේ දිනේෂ් චාන්දිමාල්, දුෂ්මන්ත චාමීර, ඒ වගේම මහේෂ් තීක්ෂණ, රමේෂ් මෙන්ඩිස් මේ ආදී ක්‍රීඩකයන් නියෝජනය කරනවා. පළමු තරගයේ ජැප්නා කණ්ඩායම සහ ගෝල් කණ්ඩායම අතර ජූලි 17 වෙනිදා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව අපි ඔබට මතක් කරන්න කැමැතියි. LPL තරගාවලිය පිළිබඳව ලෙස තොරතුරු වාර්තා කරද්දී ඊළඟ අපේ අවධානය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දවසේ වන විට දෙවන දිනේ නිමාවට පත් වුණා. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ තමයි තරගය ආරම්භ වී තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 308ක් ලබා ගත්තා. එහිදී අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ධනංජය ද සිල්වා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරනවා, ශතකයක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. දෙවන දිනේ නිමාව වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ලබාගෙන සිටියා. දෙවන ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව වෙන්නේ ජූලි මාසේ 3 වෙනිදා බව ක්‍රීඩා ලෝලින්ට මතක් කරන්න කැමතියි. ඉලාට මේ දිනවල පැවැත්වෙන T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගයේ පිළිබඳවත් බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මොන වගේ තැනකද දැන් ඉන්නේ කියන ප්‍රශ්නය තමයි තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා කණ්ඩායම නියෝජනය කළේ B කාණ්ඩේ 3 වැනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින්නේ. විශේෂයෙන්ම ඉංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 87කින් කාන්තා කණ්ඩායම පරාජිත පත් වුණේ. නවසන්ත කණ්ඩායම හමුවේ කඩු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. බඩරිද්ද කොදෙව් කණ්ඩායම හමුවේ කඩු 5කින් පරාජිත පත් වෙනවා. අයර්ලන්ත කණ්ඩායම හමුවේ කඩු 9ක පහසු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නවා. ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ කඩු 3ක තියුණු ජයග්‍රහණයක් ලබාගෙනයි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අටේදී B කාණ්ඩේ 3 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පිළිබඳවයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී උස්බෙකිස්තානයට එරෙහිව තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදී විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් ලෝක පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත්වීමට 41 කැවරිදි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වෙනවා. ඔහු 2006 වසරේ, 2010, 2014, 2018, 2022, 2026 මේ වසරේ විශේෂම මේ තරගාවලි 6ේදීම එක ගෝලය බැගින් හෝ රැස් කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා බවට මේ පෘතුගාල ක්‍රීඩකයා වාර්තා පොත් අතර තමන්ගේ නම ඉහළින් රඳවා ගන්නට සමත් වුණා. ඒ තොරතුරත් එක්ක අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමුගන්න යලි ලබන සතියේ මේ වගේ උණුසුම් වන ක්‍රීඩා තොරතුරු සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නේ මම සමීර කාර්යවසම්.
9: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලක්කඩ හගෙනන වෙලාව දවල් 10:24යි.

0: ලක්කඩාගනින වෙලාව දවල් 12:00 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ලක්කඩහගනින්න වෙලාව දවල් දොළහයි විනාඩි හතලයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.

ඇතැම් ගල්ලන්වල මධ්‍ය ශිලා යුගයට අයත් බලන්ගොඩ මානවයා විසු බවටද සාධක දැකගන්නට පුළුවන්. ක්‍රිස්තුපූර්ව 161-137 කාලයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දසමහා යෝධීන්ට ගම්වර ප්‍රධානය කළා. එහිදී මොනරාගල මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණි යෝධයෙකු වූ පුස්සදේවත හිමි වූයේ පල්ලිබැද්ද ගම්වරයයි. පුස්සදේව යනු දුටුගැමුණු රජුගේ හමුදාවේ හත් පිඹීමේ හා දුනු ශිල්පයේ අති දක්ෂ සැණවියෙක්. මෙම ගම්වරය පිළිගත් පුස්සදේව යෝධයා තම හිතවතුන් සමග එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනගා ගත්තා. සංකපාල විහාරයේ ගොඩනගනු ලැබූ පුස්සදේව ඉන් ටික කලකට පසුව ජීවිතය ගැන කලකිරි පැවිදි දිවියට එළඹුණා. පුස්සදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවටද ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. එළාර දුටුගැමුණු යුද්ධයේදී පුස්සදේව යෝධයා විසින් එහි ජයගොස නංවන ලදැයි කියන දක්ෂිණාවෘත හක්ගෙඩිය මෙම ගලමුදුනේ නිධන් කර ඇතැයි විශ්වාස කරනවා. මීට අමතරව ඔහුගේ ජය සංකේතයේ වශයෙන් පැවති හක්ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරයේ පිහිටි ගල්ලනේ කොටා තිබෙනු දක්නට පුළුවන්. හක්ගෙඩියට සංකේ යන නම භාවිත කිරීම නිසා මෙම විහාරයට සංකපාල යන නම ලැබුණු බව ජනප්‍රවාදී සඳහන් වනවා. සංකපාල විහාර භූමිය තුල ඇති කටාරම් සහිත ගල්ලෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ භාවනා යෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියවෙනවා. සංකපාල කඳුපාමුල පිහිටි පැරණි ගල්ලෙන් කීපයකින් තුනක් මේ වන විට බුදුමැදුරු වශයෙන් සකස් කර තිබෙනවා. පුස්සදේව රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදි කළායයි සැලකෙන දාගමක් විහාරයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල්තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට පුළුවන්. මෙම ස්ථානය අද පුස්සදේව සොහොන නමින්

0: රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
2: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක්‍රස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබරදායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහාගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. රිද්ම් ලයිව් බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තලනහි නහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: වෙලාව පස්සර එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: තොරතුරින් සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙත වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: පුද්ගලික කැම්රතික ගැටි අරතුරක් සිදුව තිබෙනවා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය ධාවනි කර ඇති කැම්රතය පදික මාරුවකදී පුද්ගලික ගැටි වෙනුයි අරතුර සිදුව ඇත්තේ. ඒ ඇය රාජකාරී ගමනක් ගොස් ආපසු හක්මන පිටි දිවස බලා යමින් සිටියදී සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව පොලිස් ඇප නියම කර ඇති අතර අනතුරට ලක් වූ කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් ආරක්ෂී ඉරාකයේ බලපිටත්ව ගොස් තිබෙනවා. ඒ තම රට තුල පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. මෙම සංචාරයේදී ඔහු එරට ජේෂ්ඨ නායකින් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී ද්විපාර්ශ්වික සම්බන්ධතා සහ කලාපීය වර්ධනයන් ඇතුළු අනිකුත් කරුණු කෙරෙහි අවධානය යොමු කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේනිද ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාප එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙවලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: නොබලා නොවේ චංචල දැස අරගෙන නොවේ ආදරෙන් ඇය එනවා වේදිකාවට රයිනි චාරුකා කුණතිලක
5: ෆ්ලෑෂ්බැක් රහටට

මගේ ආදරේ ඔබේ ආදරේ එකම තැනකට අරගෙන අප්පුඩියා දෙමුද රයිනි චාරුකා වෙනුවෙන්. රයිනි චාරුකා වේදිකාවට ආවම හරියට මහා කළුවර රාත්‍රියේ හිරු පායල වගේ උණුහුමයි. එහෙමනම් හිරු ගිලෙන්නට දෙන්නට බෑ අප්පුඩිය ඇයට. රයිනි චාරුකා ගුණතිලක ෆ්ලෑෂ්බැක් රහට රයිනි චාරුකා.

0: ada G. Rashmi. Are you ready?
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අයිබන් කොහොමද හැමෝටම මත ජුනි මාසයේ 28 වෙනි ඉරිදා. ඉතින් අද ඉරිදා දවසේ ගෙදරට වෙලා ඉන්න වැඩ කරන ඔක්කොම යාළුවෝ එකතු කරගෙන ලංකාවේ ප්‍රසංග වේදිකාවේ අවුරුදු 19ක අපේ බ්‍රෑන්ඩ් එක ලකන ගී රශ්මිය අරගෙන ඔන්න ප්‍රසංග වේදිකාවට යාළුවෝ ටික එක් කරගෙන යන්න අපි අවිල්ලා ඉන්නවා. ඉතින් ඔයා දන්නවා සතියගේ ගී රශ්මිය අහන්න ලංකාවේ වගේම ලෝකේ ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා හැමෝම එකතු කරගෙන ලස්සන ප්‍රසංගයක අද්දගීම ඔබට ලබා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ. ඔයා දන්නවා නේද රෑ ඉඳලා එළි වෙනකම් ප්‍රසංග වේදිකාවේ තිබ්බ රිද්මය දහවල අරගෙන ඉන්න ලංකාවේ එකම රේඩියෝ වැඩසටහන ලකඩ ගී රශ්මි අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් යාළුවනේ වැඩි වෙලා ගන්නේ නැතුව ලස්සන සෙෂන් එකක් අහන්න යන්න දෙන්න හදන්නේ. ඒ අතරේ ඔයාලට පුළුවන් ඔයා ඉන්න තැනක ඉඳලා මට මැසේජ් එකක් තියන්න 0703 935 937 අපේ WhatsApp නම්බර් එකට. රයිට්. එහෙමනම් දහවලේ රිද්මය ලකඩ ගී රශ්මි රෝණ ඇතුළු අපේ කණ්ඩායමගේ මහන්සි අවුරුදු ගානක මහන්සිය වන ලස්සන ප්‍රසංගයක් විදිහට අදත් ඔයාලට අහන්න පුළුවන්. ඔයාගේ අදහස් යෝජනා ඔක්කොම එකතු කරගන්න ගමන් ඔයා ආදරය කරන ඔක්කොම එකතු කරගෙන අපි ඉන්නවා හවස 4 වෙනකන් ප්‍රසංගයත් එක්ක.
1: නියම ගායකයාගේ හඬින් අහන්නට මෙන්න ටිමංක වෙල්ලාලගේ

0: එකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
3: ලොකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ පුන්නේ අයියා සීමි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
2: සමූහ ව්‍යාපාරයකින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
4: පාට පොතක් තිලකලා කලල් කලාවේ
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
4: මගේ නොවදිනී සුරු තරුපත් සහතන උබයමියන සුරු
3: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජීවිතය
5: ආදරණීය ජීවිතය
4: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
3: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී 7ට හිමාලික
3: ජෝතිරාජය
6: 1:45 වෙලාව.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
8: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
9: Lakhana G. Rashmi.

0: රයිගේ රශ්මිය අහගෙන එකයි විනාඩි 45යි වෙලාව අපි යාළුවෝ ටික ඉක්මනට එකතු කරගමු සුබ දහවලක් රනිල් අපිත් වහගෙන ඉන්නේ අලවි සුභාෂිනී සහ ප්‍රභාෂිමට මැසේජ් එක එවන්නේ ගබා රත්නසිරි යක්කල ප්‍රියන්ත හෙට්ටිආරච්චි මාතලේ කුමාරි එරමුදුගොල්ල පළවෙල නයනි රදාවඩුන්නේ ගාමිණී වීරසිංහ මුංහේනේ වසන්ත කුමාර හෙටි තන්ත්‍රි මාතර කින්ස්ලිද සීල් වයල්පිටිය සමන් ගාල්ලගේ තප්පරයක් නෑර එක්කම ලක්හනත් එක්ක තමයි ඉන්නේ කියලා ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තිනවන සුභාෂිනී සහ ප්‍රභාෂි තමයි එහෙම එවලා තින්නේ වව් නයිස් අපිත් වහගෙන ඉන්නේ කියලා සම්ම මට මැසේජ් එකක් දාලා දිනු සම මම ඔයවත් එකතු කරගන්නු රයිට් සුබ දහවලක් වේවා ලස්සන සෙෂන් එකක් දෙනවද මගේ ෆැමිලි එකේ හැමෝමයි ගිරෂ්මී අහගෙන ඉන්න හැමෝමයි ඔයව ආදරෙන් එකතු කරගන්නවා කියලා ප්‍රියංකා පලිපාන නුවර ඉඳලා මට මැසේජ් එකක් දාලා දිනු ප්‍රියංකා එහෙම කියනකොට සුබ දහවලක් මම පින්නවල චන්දි මේ වෙලාවේ පුතාලා සිතු නෙතු හස්බන්ඩ් සමි එතකොට අමාෂා අකිල අයියා අක්ක තාත්තා හැමෝම ඉන්නවා අපිට ලස්සන සෙෂන් එකක් දෙන්න කියලා යා කියලා තිනවා පවුලේ හැමෝම එකතු කරගෙන අනිවාර්යෙන් එහෙම යාළුවෝ තව ගොඩක් ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් අපිට මැසේජ් එකක් තියන්න 0670393 5937 ඔය ඉන්න තැනක ඉඳලා ලංකාවේ කොහේ හරි ලෝකේ කොහේ හරි ඉන්න තැනක ඉඳලා ලස්සන සෙෂන් එකක් අහන්න ගිරෂ්මීට එකතු වෙන්න එහෙමනම් අපි අහමු ඉක්මනට ඊළඟ සෙෂන් එක
1: අයෝමි පෙරේරා
2: රස්සසනක

0: වෙලාද පසර දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ජාතික හැඳුනුම් පතක් නොමැතිකම නිසා වැඩිහිටි දෙමළම අහි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞඛ්‍ය බලකැන්වීම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් වැඩිහිටි දෙමළම ලබා දෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5000ක මාසික දෙමළාවක් මේ අනුව ලබා දෙනවා. රුපියල් 3000ක් පැවති එම දෙමළාව 5000ක් දක්වා නැන්වීමට සහ දෙමළාව හිම් පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමට වත්මන් රජය තීරණය කළා. ඒ අනුව මේ වන විට අසසම ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698790කට සහ තැපැල් කාර්යාල මගින් 232496කට වැඩිහිටි දෙමළාව ලබා දෙනවා. එහෙත් ජාතික හැඳුනුම් පතක් නොමැති වීම හේතුවෙන් ඉන් 76710 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇති බවටයි හෙළිව තිබෙන්නේ. ඒ අනුව එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩබින් ජාතික හැඳුනුම් පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. තාප තරංගවල බලපෑම හේතුවෙන් යුරෝප කලාපීය ජනතාව දැඩි පීඩනයට පත්ව සිටිනවා. මේ දිනවල යුරෝපයට බලපා ඇති තාප තරංග හේතුවෙන් ඊයේ දිනේදී ජර්මනිය, ඩෙන්මාර්කයේ හා චෙක් රාජ්‍යයේ වැඩිම උෂ්ණත්වය පිළිබඳ වාර්තා බිඳී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ජර්මනියේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ දිනය ලෙස ඊයේ දිනය ඉතිහාසයට එක්වුණා. ඊයේ ජර්මනි උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 41.5ක් ලෙසයි. චෙක් රාජ්‍යයේද වැඩිම උෂ්ණත්වය වාර්තා වුණා. එහි අගය දැක්වූයේ සෙල්සියස් අංශක 40.8ක් ලෙස. යුරෝපයේ මිලියන 150කට අධික ජනතාවක් සෙල්සියස් අංශක 35ට වැඩි උෂ්ණත්වයකට මේ දිනවල මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සිය ගණනක පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තාප තරංග ගෝලීය සෞඛ්‍ය හා පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි ලෝක කාර්බන විද්‍යා සංවිධාන අනතුරු අඟවන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ සත්කම
1: මුලෙබා ලංකඩ ජී රශ්මි ආයු රෙඩි

ரைட், தெகாய் வினாடி ஹாய் பிலாவ். அப்ப இக்மெண்ட் இக்க துக்கறகாமு ரைட் யாலுடிக ஒன்னு அப்பிட முலிம்ப மெசேஜ் கதையில தேனே இஹல ஒட்டுக்குலமே தரிந்து ருக்ஷான் தரிந்து ருக்ஷான் இது ஈரஷ்மி ரெதா இந்த லமக்கரான் நடனைக ஈரஷ்மிய எஹென்னு கோஹித தரிந்து நடனவா இஹல ஒட்டுக்குலமே தரிந்து ருக்ஷான் அவை யாலுவிக் எஹுனு தென நடனவா. අර ඊට පස්සේ සුබ සන්දාවක් වේවා රනිල් පුතා. ලක්ෂණ ගිරෂ්මි සඳුරහගෙන ඉන්නේ අපවත් එකතු කරගන්න විරකුඩි වේකරේ කට්ටිය. ලොකු බොස් උපුල් පොඩි බොස් වර්ණ දිස්නමිස්. එතකොට මදුශාංක ජගත් මාමා ජය මාමා තමයි මට මැසේජ් එක එවලා දෙන්නේ. ජය මාමා එහෙම එකතු කරගන්න ගමන්. ඊට පස්සේ හායි මම චන්දනි චන්දනි ඉන්නේ ෆින්ලන්ඩ් වල. හැමදාම වගේ අහනවා ඔයාලව. තෑන්ක්ස් ඔයාලට කියලා දාලා දෙනවා. අනිවාර්යෙන් ඔයා කොච්චර දුර හිටියත් අපි ආව නේද එකතු කරගන්න ළඟ ඉන්නවා වගේ. රයිට්, අපි මිනුවන්ගොඩ ජී නෙට් එකේ ඇඩ්වර්ටයිසින් එකෙන් අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. ලක්මල් අයියා, තරිඳු, තුෂාර, රවින්දු, පාලිත, කුමාර, ෂෙහාන්, ලසන්තිකා නංගි, එතකොට ශ්‍යාමලී නංගි, තරිඳු ඇතුළු ටීම් එකම එකතු කරගන්නවා කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම ඇහලිකොට බියලකොඩින් යොහානි, තාතා ලෙස්ලි, අම්මා සීතානි, මල්ලි කවිෂ් අයියා තරිඳු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ඒගොල්ලෝ දාලා තිනවා. ඒ වගේම අපිට මෙසේජ් කරලා තියෙන රුමේනියා වලින් අලවේ කල්පිටියෙන් පුතා තුහින, දුව බිනාර, වයිෆ් ප්‍රියංක, සම්පත් තමයි රුමේනියා වල ඉඳලා මෙසේජ් කරලා තියෙන. සම්පතත් එකතු කරගන්න. ඒ වගේම දිස්නා වාරිය පොලින් මෙසේජ් එකක් දාලා තිනවා. ෂ්‍යා නිමදුවෙන් මෙසේජ් එකක් දාලා තිනවා. තාරක, තාරක ගාල්ලින් මැසේජ් එකක් දාලා තිනවා. අපිවත් එකතු කරගන්න කියලා ෆ්‍රයිඩේ කඩේ මේකතු කරගෙන අපි යන්න හදන ඊළඟ සෙෂන් එක අහන්න. ඔයත් ඉන්න තැනක ඉඳලා ඉක්මනටම මැසේජ් එකක් තියන්න 0.7 0.3 93.5 93.7 සුසාන් ෆ්ලෑෂ්බැක් රහට බාචි.

0: වෙලාවලිමු දෙකයි විනාඩි 23යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: පහන්සිලින් පහන්සිලක් දල්වන්නාමෙන් තම නැනසින් තව මනසක් දල්වමු නිතියෙන්. නැනස දැල්වෙන පොසොන් සමයක් වේවා. RDB බැංකුව. සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: සංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මී

0: දෙකයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මිය.

0: රයිට් ඉක්මනට මා යාළුවෝ ටිකක් එකතු කරගන්න හදන්නේ. සතියක ලකන ගී රශ්මිය අහගෙන ඉන්න යාළුවෝ ටිකක් අතරේ අද තහගෙන ඉන්නවා. අපිවත් මතක් කරන්න ජය වේවා. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සරච්චන්ද්‍ර ඩයස් එහෙම කියනකොට සුබ දහවලක් ලකන ගී රශ්මිය, අපිත් අහනවා ලස්සන සින්දු ටිකක් දෙන්න. සින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩ ඇතුළු පවුලේ හැමෝම ඉන්නවා කියලා ඒ පුංචි බණ්ඩ කියන්නේ. ඒ වගේම සුජිත් විජේසූරිය ඇහැලිය ගොඩ ඉඳලා වන්න අපිට මැසේජ් එකක් දාලා දිනවා. ඉතින් මේ සුජිත් විජේසූරිය මහත්තයල බද්දන්සලක් දෙනවලු. ඔසොන් පෝය දවසේ වගේ බද්දන්සල් නේද? හැමතැනම රට වටේම දිනවනේ බද්දන්සල් වීම. දන්සල් එක එක ජාතියේ දන්සල් නේ. ලෝකෙ නිකන් ලෝකෙ සිටියම උඩින් කාට හරි පේනවා නම් දන්සල් දාන දෙන විසක් කලාප, පොසොන් කලාප, තොරණ, ඒ වගේ සැලසිලි සැරසිලි තියෙන එහෙම දාන මාන දෙන විනෝදෙන් ඉන්න නේද? එහෙම රටක් මේ සිටියම මේ වෙන කොහෙද තියෙන්නේ? හරි, සුජිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ල පැත්ත දන්සලක් තියෙනවා කියලා. හරි, ඉතින් ඒ වගේ රට වටේම දන්සල් තියෙනවා, පින්කම් තියෙනවා. හෙට පොසොන් පුරපසළොස්වක බොහෝ දිනේ අපිත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔබ වෙනුවෙන් පොහොය වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒකෙනත් අපි හෙට දවස පුරාම ඔබත් එක්ක සම්බන්ධ වෙලා නේද ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වෙනුවෙන් පෙළ ගැහෙනවා. අපි ඒකත් මතක් කරන ගමන් තව ඉන්නවනම් යාළුවෝ ඉක්මනටම මැසේජ් එකක් තියන්න 0703 93 5 93 4. ඔයා ඉන්න තැනක ඉඳලා සමහර විට ඔයාගේ පළවෙනි මැසේජ් එක වෙන්න පුළුවන්. හැබැයි අපි ඔයාව අතාරින්නේ නැහැ. ඒ නිසා ඉක්මනට මැසේජ් කරන්න. අපි ඉන්නවා හවස 4 වෙනකන් ලකඩ ගී රශ්මියෙන්.
1: අම්මා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරා. මේකේ පද රචනය කරලා තින්න අපේ ප්‍රභාත් අපේ මිත්‍රයා, ඒ වගේම චාල්ස් රොසයිරෝ සහ ශෂිකර රොසයිරෝ අපේ ඔක්කොම වාදන ශිල්පියා සහ ෆ්ලෑෂ් බෑක් බේස්

0: ලබලමු දෙකයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහකුඩු ගම්මිරිස් සහ කහකුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර්
2: ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි

0: වෙලාව දවස 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

ලක්හඬ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලිනාරච්චි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මස් සඳහා ගවයින් ප්‍රවාහනය කළ සැකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොසොන් පොහේ වෙනුවෙන් හෙටදිනේදී මස් අලෙවි කිරීම තහනම් බැවින් ආපනශාලා සහ හෝටල් වෙත නිකුත් කිරීමට මෙම සත්වයින් ප්‍රවාහනය කර තිබෙනවා. ගවමස් ලෙස හැඟවෙන පරිදි බීගවයන් ඝාතනය කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇති. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ප්‍රාත්මිකයි. භූකම්පන හේතුවෙන් වෙනස්විලාවේ ජීවිතක්ෂිටපත් වූ සංඛ්‍යාව 1430 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය සතියේදී වෙනස්විලාවට රිෂ්ටර් පරිමාණ ඒකක 7.2 හා 7.5 භූකම්පනයක් හටගත්තා. සිද්ධීන් 51,000කට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදන් බවයි බලධාරීන් පවසන්නේ. සුන්බුන් තුල සිරවී සිටින පිරිස් සොයා තවමත් මෙහෙයුම් සිදු කරනවා. පුද්ගලින් රසගේ ජීවිත බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. තවදුරටත් සුන්බුන් තුල සිරව සිටින පිරිස් බේරා ගැනීම කාලය හා සිදු කෙරෙන සටනක් බවට පත්ව ඇති බවයි සහන කණ්ඩායම් පවසන්නේ. ඉදිරි පැය 72 ඉතා තීරණාත්මක බවද ඔවුන් පෙන්වා දෙනවා. ජාත්‍යන්තර සහන කණ්ඩායම් රසක්ද ආපදාවට පත් වූ වෙනිසුලා ජනතාවට සහන සැලසීම සඳහා පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේලද ලකඩ ප්‍රවෘති පස්සරු හතරට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගීරශ්මී
1: කවුරුවත් එවේ අපේ ලෝක රජුරු අපේ තාත්තා ස්ටාර්ට් ඇරෝ ස්ටාර්.

0: වේවා. RDB බැංකුව. සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මි.
1: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලෙපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලෙපැත්ත ශ්‍රී සංඝපාල රාජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න. බැතිබර දායකත්වය පසුම්බියට වාසය කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසය. නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රීද වයි බීට් එකට මික්ස් වෙනවා.

0: නැහේ දොරගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

රයිට් යාළුවනේ 3 විනාඩි 22 වෙනකොට යාළුවෝ ටිකක් ඉන්නවා අපි වහගෙන ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ හිතට සතුට සැනසීම ගෙන දෙන්න ලස්සන සින්දු ගෙනේන එහෙම කියලා ලොකු එකක් කරගෙන මේ ලියලා ඔක්කොම කියන වෙලාවක් නැහැ හැබැයි එහෙම කියලා ඔක්කොම කියලා වැඩේ ලස්සනට යනවා කියලා තියෙනවා මේ එහෙම කියලා තියෙන්නේ අම්පාර මහයියෙන් නදී රාජපක්ෂ එයා තමයි එහෙම ලස්සන දිග මැසේජ් එකක් කියවලා තියෙන්නේ හරිද හරි ගොඩක් ස්තුතියි ඔයාව එකතු කරගන්න ඒ වගේම මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජවෝර් පුංචි පුතා භාග්‍ය විශ්ක සමග සේරුවා වෙල කේදී සමරසිංහ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා ඒ වගේම ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා එතකොට ශිරීන් ඩයස් නිරෝ ගයනි සිල්වා චන්ද්‍රානි මාරසිංහ එකතු කරගන්න කියලා තියෙනවා රයිට් ඒ කට්ටියම එකතු කරගෙන ඊළඟ සෙෂන් එක අහමු කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඒ වගේම තව ඉන්න ඔයාලෝ ටිකක් හවුද අශ්වින් ශිරන්ත මුන්ටාස් ඉර්ෆාන් සුදාර රුවන් මෙන්ඩිස් රොකී ප්‍රින්ස් කඩීන් එතකොට ෂාන් ෆස්ලන් නිරෝධ ගමගේ ඔන්නොම කට්ටියක් ඉන්නවා කියලා තියෙනවා ඒ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ රයිට් අපි අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ මහානාම වෙල්ලවායේ මැසේජ් එකක් දාලා දිනවා මට ලස්සන සෝන් එකක් දෙන්න කියලා ධනුෂ්ක අපිට මැසේජ් එකක් දාලා තිනවා දිනුෂ්කනේ දිනුෂ්ක මැසේජ් එකක් දාලා තිනවා රයිට් එහෙම තව යාළුව ගොඩක් ඉන්නවා ඒකටවත් එකතු කරගන්න ඊළඟ සෙෂන් එකට ගිහිල්ලා ඒ අතරේ ඒ වගේ මැසේජ් එක තියන්න ඕනේ ඔය ධන නම්බර එක 0703 93 5 93 7ට

0: 个喊你输了哟。阿皮布罗布古鲁，
1: 说对呀，后来阿皮就没压力了呀，俺那可不知道，将来不能给他。

0: රශ්මි අනතර වෙලා බලමු 3 විනාඩි 31 කයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 වෙනි මහජන සම්පත රටටම සම්පත.

0: තුනයි විනාඩි 37 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
2: හරියටම කියලා තියනවානේ.
1: හිනා වෙවි සිංදු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
3: Evening Drive with Chamit and Charu.
1: Sama Anugrahaya.
3: Rasayenut ihala, gunayenut ihala, Vijaya Tose Mishranaya.
1: Vijaya Products, ape rasaya rate samata.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අද මවතන්න බිතුව එකැකයි හැයි හයිසේ හත්තනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0871 711 711 1
3: පාට පොඩක් පිළකලා කලල් කලාවේ
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිමී සුරු කරුපත් සහතන උබයමියන තුරු
5: ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය
6: චෝදිරණීය චෝදි
3: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
5: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
5: ජෝදි රාත්‍රිය

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Lakhanda Girashmi. Are you ready?

0: flashback,
1: feedback,
0: sunflower,
1: all right,
0: see to the sakura,
1: sahara flash,
0: bio,
1: sanidapa, එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මි

0: තහනෝලීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: රුපියල් බිලියන 32ක් වැය කරමින් අනුරාධපුර නවනගරයේදී වන බහුවිධ ප්‍රවාහන බස්ථානයේ දුරගමන් සේවා බස් රථ නැවතුම් පොළ විවෘත කෙරුණා. ඒ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ පළාත් ආණ්ඩුකාර වසන්ත ජිරදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයට පිවිසෙන ජනතාවට සියලු පහසුකම් එමගින් ලබා ගැනීමට අවස්ථාව සැලසෙමින් අනුරාධපුර බහුවිධ ප්‍රවාහන බස්ථානයේදී කෙරෙනවා. එහි මේ වන විටදි කිරීම අවසන් කර ඇති දුරගමන් සේවා බස් නැවතුම් පොලේ ඉදිරිපාරයන්තයයි විවෘත කෙරුණේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ අතරමඟ නතර කර ඇති ව්‍යාපෘති 1900ක් නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි. සර්බියාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. ඔහුට සිදුරෙන් ඉල්ලා අසුන ලෙස බල කරමින් පසුගිය කාලේ පුරා එරට තරුණ කණ්ඩායම් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්තුවා. 2024 වසරේ නොවැම්බර් මාසයේදී එම විරෝධතා ආරම්භ කෙරුණා. ඊයේ දිනේදී බෙල්ග්‍රේඩ් හි රැලියක් අමතමින් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් සඳහන් කළේ ඉදිරි සති කිහිපය තුළදී තමා දුරෙන් ඉල්ලා අසුන බවයි. ඒ ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බව සඳහන් කරමින් ලක්ඛණ්ඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:00 ට
3: 24 පෑම සිරුවෙන් ලක්

සුබ සති අන්තයක්. හවස 4 විනාඩි 10යි දැන් වෙලාව. ඔයා මාව අහගෙන ඉන්න. දැන් සතියේම වැඩ ටික කරලා පොඩක් විතර මහන්සි දොයාට. එහෙනම් මහන්සිය අඩු කරගෙන නිවා ගන්න හොඳම වෙලාව තමයි මේ ඉරිදා හැන්දෑව. ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන කැමතිම සින්දු අහන්න මේ පැත්තට එන්න. අර පරණ මතක හැම තියෙන සින්දු, පරණ මතක අවසන සින්දු හැම තියෙනවා නම් ඔයාට කියන්න පුළුවන් මේ මාවත් එකතු කරගන්න ඒ සින්දුවට කියලා. ඔයා කියන ඕන සින්දුව කදමන් දෙන්න ලෑස්ති. හරිද? ඉතින් ඔයාට හිතට දැනෙනම සින්දුවක් ඉල්ලගන්න පුළුවන් මේ පැත්තට આવතින්. අද ඉතින් පොඩක් පොඩි වැස්සක් එහෙම ගියපු දවසක්. ඔයාටත් වැස්සද? ඔයා ඉන්න පැත්තට එහෙම කියන්නේ බලන්න නේද? විස්තර ටිකක් අහගන්න දැනගන්න. ඔයා ඒ පැත්තේ ඉඳලා කියන දේවල් මම මේ පැත්තට අහගෙන ඉන්නම්. හරිද? ඒ විතරක් නෙවෙයි, ඔයාට දැනෙනම දේවල් කතා කරන්න පුළුවන් මාත් එක්ක. හවස 6:30 වෙනකන් 93.5 93.7 මාව අහගෙන ඉන්න. ඒ වගේම තමයි ඔයාට කෝල් කරන්න, මැසේජ් කරන්න පුළුවන් 0703 93.5 93.7. ඉක්මනට මැසේජ් එකකුත් දාන්න. හරිද? හවස 4:15 මේ සින්දුව මගෙන් ඔයාට. මම යෂ්.

0: ලකඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74

0: Transplantation Private Limited. I'm going to live a new green life.
1: Lukaya, mare vedeni uni. Dotti giwane mare memory loss kila.
2: Memory loss?
1: Call the doctor. Yaar sunnadu?
3: හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.
5: Sama Anugrahaya.
4: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
5: Vijaya Products. Ape Rasaya. Rate Samata.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: දැන් වෙලාව හවස 4:30.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත සතියක ලක්

එරිදා සත්‍යන්තය හගෙන ඉන්න වෙලාව හවස 4:31ක් වෙලා තියෙන්නේ. ඔයා මාව හගෙන ඉන්නකොට දැන් ලස්සනම සින්දු අහන්න පුළුවන් හොඳම වෙලාවක් තමයි මේ වෙලාව. ඔයාට අර පොඩ මහන්සි හැම පොඩක් නැති කරගන්න සතුටෙන් ඉන්න ලස්සනම සින්දු අහන්න පුළුවන්. 93.5 93.7 ඔයා ඉක්මනට මේ පැත්තට ආවොත්. ඒ වගේම තමයි ෆෝන් නම්බර් එක මතක් කරන්නම් 07.03.90 ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔයාට අපි වහගෙන ඉන්න ගම ලස්සනම සින්දු අහනවා විතරක් නෙමෙයි දැන් අලුත් දේවල් පටන් ගන්න කෙනෙක් විදිහට ඔයා ඉන්නවා නම් ඔයාට කසාගල සමූහ ව්‍යාපාරය ගැන මතක් කරන්න ඕනේ. දැන් කසාගල ගැන මතක් කරද්දී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉහළ මට්ටමින් ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වාසනීය නාමයක් විදිහට කසාගල සමූහ ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. එදින ඇත්ත එක්කම අපනයනය මූලික කරගෙන රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අපේ තරුණ පරපුරට රැකියා අවස්ථා ලබා දෙමින් ව්‍යාපාරය හොඳම මට්ටමක පවත්වා ගන්න වටත් උදව් කරනවා වගේම ඔයාලට රැකියා අවස්ථා ලබා දෙනවා කියලත් මතක් කරන්න පුළුවන්. ඉතින් කසාගල ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලය හරහා ඔයාට ලබා දෙන්නේ හොඳම තෝරාගත දේවල් නැවුම් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීම. ඉතින් සරසර අනාගතයක් එක්ක පැහැබර හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වඩත් පුළුවන් කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න මේ මතක් කිරීමත් කරන ගමන් අපි බලමු සත්‍යාගේ ලක්ෂණ අහගෙන ඉන්නේ කවුද කියලා. මේ වෙලාවේ තමරා කුමාරි අහගෙන ඉන්නවා රත්නපුරේ ඉඳ බිරිඳ වගේම හරිම ආදරේ. ඔයාවත් එකතු කරගන්නම් තමරා කුමාරි. ඒ වගේම ලස්සන මැසේජ් එකක් එවලා තියෙනවා යාට. හරිම ආදරණීය එකක් තමයි එවලා තියෙන්නේ. ඉතින් ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නම්. ඒත් එක්කම මාත් ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඒක එහෙනම් රනිල් අයියට තමයි කියන්න ඕනේ. වීරශ්මීකට මැසේජ් එකක් දැම්ම කියෙව්වේ නෑ. එයත් එක්ක බලාගන්න හරිද? අද උපන්දිනයේ යදන් ප්‍රවීණ රංගන ඉන්ද්‍රජිත් දොළමුල්ල යාටත් සුබ උපන්දිනයක් ලෙස ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන ප්‍රවීණ රංගන ශිල්පිනි කාංචනමාලා මහා විතානට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි තියන්නේ. පිටිකල බරළුහෙනි සුසන්ද සම්පත් තමයි මට මේ විතර මැසේජ් එකක් දාලා තියෙන්නේ. කලින් මැසේජ් එක කියවේ නැතුණට කමක් නෑ. ඔන්න මම දැන් කියවුවා. හරිද? සුබ සන්ධ්‍යාවක් යෂ් ගර්ල්. කොහොමද ඉතින් ඔයාට? මම ගොඩක් හොඳින් ඉන්නවා. ඔයාත් ගොඩක් හොඳින් ඉන්නවා නේද? ඔයා වහගෙන ඉන්නේ අපිත්. මට මගේ හස්බන්ව එකතු කරගන්න කියන කුමාර දුවෝ ශීවයි මාවයි එකතු කරගන්න කියන හරිම ආදරෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ ප්‍රියංකා. ඔන්න වෙනද වගේම හරිම ආදරෙන් නෝරින් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ.

නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ബാങ്കുവ වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
2: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින

0: පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැබිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ஆர்பி பெங்குவ
1: ක්‍රෂික්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

දවස හතරයි. ඒ කියන්නේ හවස පහට කිට්ටුවනේ ළඟයිනේ. තා චූටි වෙලාවක් තුමයි තියෙන්නේ. ඉතිනවා මම වහගෙන ඉන්න ගමන්. ඕ ලස්සනම සින්දු අහන්න පුළුවන් මේ ලාවේ හවස 6:30 වෙනකන්. දැන් අපිට හීන කියන දේවල් තියෙනවනේ. මේ හීන අපිට ලෝකෙන් එහාට ඕන තැනකට යන්න පුළුවන්නේ. ලංකාවෙන් එහාට පෘථිවියෙන් එහාටත් යන්න පුළුවන් නේද? අපි ජීවත් වෙන්නේ දැන් පෘථිවිය කියන මේ ලස්සන ලෝක ග්‍රහලෝකේ වුණාට දැන් මේ හීන එක්ක ජීවත් වෙනකොට අපි මේ පෘථිවියෙන් එහාටත් යන්න පුළුවන්නේ. ඉතින් මිනිසුන්ගේ මේ හීන හැම වෙලාවෙම මේ සීමාවන් එහාට තමයි ගමන් කරන්නේ නේ. තරු අතරට, හඳ අතර, හඳ අතරට වත් හඳට යන කෙනෙක් විදිහට බලාගෙන ඉන්නවද කවදා හරි දවසක ගමනක් යන්න පුළුවන් වෙයිද කියලා. මේ වගේ ගමනකට මිනිසුන්ට කොයිතරම් කාලයක් ලංකාවෙන් පෘථිවියෙන් එහාට ඈත් වෙලා ජීවත් වෙන වෙයිද නේද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දැන් පෘථිවියෙන් එහාට ගිහිල්ලා කොයිතරම් කාලයක් ජීවත් වෙන්නේ වුණොත් ඒ තියෙන කිසිම දෙයක් නැතුව ඉතින් දින 437ක් මේ විදිහට කෙනෙක්ට ඉන්න වුණොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද නේද? හැබැයි මේ අභ්‍යවකාශ ජීවිතයේ සුන්දර දසුණක් නෙවෙයිනේ. අපි හිතන තරම් ඒක ලේසි පහසු වෙන්නේ නැහැ. දැන් ගුරුත්වාකර්ෂණයේ අඩු නිසා මිනිස් සිරුරට ගොඩක් වෙලට වෙනස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම තමයි දැන් මාංශපේශී දුර්වල වෙනවා, ශාරීරියේ වෙනත වගේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා, ගොඩක් වෙනස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අභියෝගත් එක්ක දැන් එහෙම ගියපු අය ඉන්නවා නේද? සුනිතා විලියම්ස් ඒත් එක්කම තමයි බච් විල්මෝර් මේ කියන දෙන්න තබ්බේ අවකාශයට මේ වගේ මෙහෙයුමකට ගියපු දෙන්නේ. හැබැයි ගියේ දින 8ක් වගේ වුණාට ඊට වඩා වැඩි කාලයක් රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. දැන් මේ ගියපු යානේ තාක්ෂණික දෝෂ ඇවිල්ලා ඒ ටික හදාගෙන ආපහු එන්න ලෑස්ති වෙනකම් නේද? හැබැයි දින 371ක් කෙනෙක් රැඳිලා හිටියා මේ විදිහට අභ්‍යවකාශය. ඇමරිකානු වාර්තාවක් මේ විදිහට තියලා තියෙනවා. වැලේරි කියන කෙනා 437ක් දින අභ්‍යවකාශය රැඳී සිටීම ලෝක වාර්තාවක් මෙයා නිර්මාණය කරනවා. හැබැයි දැන් අභ්‍යවකාශය කියන තරු බලන තැනක් විතරක් නෙවෙයිනේ. ඒක මිනිසුන්ගේ ධෛර්යය ඒත් එක්කම තමයි දැන් විද්‍යාව, අනාගතේ මේ හැමදේම එකට එකහ වුණ තැනක්නේ. ඉතින් කවදා හරි දවසක දැන් මිනිසා සඳෙන් එළියට ගිහිල්ලා අඟහරු වෙතට ගමන් කරයි නේද? ඉතින් බලාගෙන ඉමු මේ වගේ වෙනස්කම් එක විද්‍යාවත් එක්ක කොයිතරම් ලෝකයේ දේවල් අලුත් වෙනවද කියලා. වෙලාව හවස 5 විනාඩි 1 ඉලක්කඳ අහගෙන ඉන්න වෙලාව. මේ වෙලාවේ අපි බලමු කවුද මාව අහගෙන ඉන්නේ කියලා. 93.5 93.7 වෙනද වගේ මාදරින් ජයම මම අහගෙන ඉන්නවා බේකරි ඉඳන් කට්ටිය එක්ක. මේ වෙලාවේ බොස්සෝ එකතු කරගන්න, ඒත් එක්කම වැඩ කරන හැමෝමත් එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. අපිත් සද්දල ලක්කඳ අහගෙන ඉන්නේ ලිතුනි, ඒත් එක්කම යශිකා, ශාන්ති, යතුම්, මන්දිල්, මම, ප්‍රියන්තා නේද, ප්‍රියන්තා ප්‍රියන්ත වෙන්න ඕනි, ප්‍රියන්ත විජයසිංහ මේ හැමෝම එකතු කරගන්න කියනවා ඊළඟ සින්දුවට. මේ ලැස්ති කරන් ඉන්නේ ලස්සන සින්දුවක් අහලා බලන්නකෝ.

0: Lakhanda Radio ITN.
1: අලුත් පැයක් මේ විදිහට පටන් ගන්නවා. ඔයාටත් පුළුවන් ලස්සනම සින්දු අහන්න ඔය පැත්තට එන්න. 07:03:93:5:07 ඔය ඉක්මනට මැසේජ් එකක් තියන්න ඔයත්. හවස 5 වෙනිදා 5 දැන් වෙලාව.

0: Lucaia, mare vedeni uni. Tocchi chi vuole, ma le memori lo schila.
1: Memori lo
0: schila? Cosa tutto?
1: Chiaro sono di.
0: Ma me chirica bunne, ya, si mi vedene, muku tata poi vedere, ya, mata.
2: Oh my god!
3: Super doctor ne. Doctor Harietam kiela dienwane.
4: Hina levi sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: සම අනුග්‍රහය
5: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් වාපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176 679 579.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176 679 579.

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යාග ලක්හඬ

සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍යාරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: බැංකුව
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගය ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යග ලක්හඬ

අවසු පහය වෙනනි තිහා ඉතින් අත්තක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද? මටත් හිතෙනවා ඔයාට ගොඩක් දේවල් කියන්න ඇති කියලා. ඒක නිසා තමයි ඔයා නේද 07.03.93.5.7 ඉක්මනට මැසේජ් එකක් කියුවේ මේ පැත්තට. දැන් ඔයා මේ පැත්තට වල සද්දු චුට්ටක් වැඩි කරගෙන අහගෙන ඉන්නවා නේද? මං ආගෙන කියනකම් මට එහෙම හිතෙනවා. හරි නේද? එහෙම කියනකොට මට හිතෙනවා සෝ කෙනෙක් ගැන මතක් කරගන්න කෑගල්ල පැත්තට යන්න. ඔයත් එනවද යන්න? කෑගල්ල මීදනියෙන් තමයි මට උපනන්දු මැසේජ් එකක් දාලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් කියන ඔයාට සුබම සුබ සන්ධ්‍යාවක්. මමත් සින්දුවකට එකතු කරගන්න අනිවාර්යෙන්ම ආව එකතු කරගන්න. ටිකක් වෙලා ගිහින් කලින් තමයි මට මැසේජ් එක දාලා තිබ්බේ. හැබැයි මට දැන් තමයි වෙලාව හම්බුනේ ඔයාගෙන කියන්න. හනේ යෂ්ක් මැනික සුබ සන්ධ්‍යාවක් වේවා. මම හෂිනී කියනවා. අයාලේ සෝන් එක දෙන්න කියලා මම බලන්නම් මේ වෙලාවේ දෙන්න පුළුවන්ද කියලා. ඒ සින්දුරිය ගොඩාක් කැමති කියලා තමයි තියන්නේ. එහෙම තමයිනේ ගොඩක් අය කැමැතිම සින්දු තියෙනවනේ. අපි බලමු මේ වෙලාවේ ආට ඒ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. බණ්ඩාරගම ඉඳලා තමයි යා මම අහගෙන ඉන්නේ. අද ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා තියෙනවා. කැමතිම සින්දු ගොඩක් ගියා කියලා තියෙනවා. ඒ වගේම දේශානි තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. නුවර සංජීව ඔයාගේ සින්දුවත් අපි බලමු නේද ඒක මේ වෙලාවෙන් දෙන්න පුළුවන් කියලා. කමක් නෑ මේ විදිහට බල ලක්කඳ අහගෙන ඉන්නකෝ. දිනුෂා දරණියගලින් ආවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. මන්තිකොඩින් මලිති මැසේජ් එකක් දාලා තිනා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔයාටත් හායි. ඒක පස්සේ තමයි යා මැසේජ් එක දාලා තින්නේ. ආවත් හරිම ආදරෙන් එකතු කරගන්නම්. ඒ අපිට නෝමල් මැසේජ් පැත්තෙන් එවුව ආදරණීය මැසේජ් ටිකක් ඉතින් WhatsApp එක පැත්තෙත් එවලා තින ගොඩක් අය. ඒත් එක්කම මතක් කරන්න ඕනි අනේ මනක් ලස්සන සින්දුවක් දෙන්නකෝ. ඔයා හරිම හොඳයි. එහෙමද ඔයා කියන්නේ? ඔයා කියන එක තමයි අනේ. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. අමන් පිටියේ රේණුක තමයි මට ඒ විදිහට මැසේජ් එකක් දාලා තිනේ. හරි මාද්දුනේ. මට මත් එකයි ඔයා ආව එක දවසක් කිව්වනේ ඔයාගේ මැසේජ් එක කියවෙන්නේ නැහැ කියලා. මාත් එක චුට්ටක් තරහා වෙලා වගේ හිටි. ඔයා නේද? ඉතින් හැම සමයනේ පොඩ්ඩක් ඉතින් කට්ටිය ගොඩක් මැසේජස් එවනකොට පොඩ්ඩක් මිස් වෙනවා. හැබැයි මග හරින්නේ නැහැ නේද? අනිවාර්යෙන්ම කියනවා. කෙනෙක් කියනවා මේ විශාල ආකාශය පුරාවට කොයිතරම් තරු දෙලිසනත් කෙසේනම් පාළුව මකන්නද සඳේනම පායා නැතිකොට. එහෙමද? විදාඹර දැස සොයන්නම නුඹම තමයි. අමාවක දවසක් වුණත් එපා නෑවිත් ඉන්න. දුරින් නිඳ බලා සැනසෙන්න හරි පායන්න ඒ ඇති මට මොහොතකට හරි හිත හදාගෙන සැනසෙන්න.

0: ලකඩ රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment.

0: ITN Max ලක්කන අහගෙන ඉන්න වෙලාව සවස 5 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

පහයි විනාඩි 45යි. ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු අධි අවධානමේ කෝටි පහකට වැඩි මත්ද්‍රව්‍ය කටුනායකදී අතඩංගු වේ. රාජ්‍ය පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානමින් වෙනිසවිලාවේ භූකම්පණයෙන් 1400කට අධික පිරිසක් ජීවිතක්ෂයට
2: ලක්කඳ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

සවස 6 වෙනනි 5යි ඔයා මාව අහගෙන ඉන්න වෙලාව. මට මතක් කරනෝනේ ඕනි මාව අහගෙන ඉන්න ගමන කසාගල සමූහ ව්‍යාපාරය ගැන. කසාගල සමූහ ව්‍යාපාරය කියන්නේ ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනායන ආදායම වැඩි කරන්න පුළුවන්, ඒ වගේම රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දේශීය ව්‍යාපාරයක්. ඉතින් තරුණ පරපුර ව්‍යවසායකයන් බවට පත් කරන වගේම අවශ්‍ය මඟ පෙන්වීමක් එක්ක ආයෝජන අවස්ථා සපයමින් ඇත් එක්කම හෙටට ශක්තිමත් පදනමක් හදන අරමුණින් තමයි කටයුතු කරන්නේ. ඉතින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් රට ලංකාවේ සියලු කෘෂි නිෂ්පාදන ආයතන අපනයනය කරන වගේම කසාගල ග්‍රීන් සුපර් වෙළඳසල් ජාලය හරහා දේශීය පරිභෝගික ඔබටත් නැවුම් අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් නැවුම් දේවල් ගන්න නම් ඔයා කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි ආට ජොබ් එකක් හදාගන්න පුළුවන් රැකියාව අවස්ථා දෙන මේ හැමදේම කසාගල ග්‍රීන් සුපර් වෙළඳසල් ජාලයත් එක්කම තමයි ඔබට හම්බ වෙන එකත් මතක් කරන ගමන් මම යන්නම් කවුද මවාගෙන ඉන්නේ කියලා බලන්න. ඉතින් කොහොමද හරි වගේ හඬ ඇහෙනකොට මැසේජ් එකක් නොදා කොහොමද කියලා තමයි අහලා තියන්නේ. ඒක තමයි නේ අහෝ මගේ හඬ ඇහුන ගමන් ඉක්මනට මැසේජ් එකක් තියන්න මේ පැත්තට ඇවිල්ලා. වැඩ කරන තැන ගොඩක් බිසි, හැබැයි වුණාට මම ඇහුණ ගමන් ඉක්මනට මැසේජ් එකක් දැම්මකෝ ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා රශ්මි සැලොන් එකේ. ආකිය අපි අටියන්තටින් හෙට අපේ දන්සල දෙනවා හැමෝටම එන්න කියන්න. ගෝ මඩුව නේද, ගෝ මඩුවට යටියන්තටින් ඉරේෂ තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හෙට පොසොන් දවසනේ, ඉතින් ගොඩක් පින්කම් මාලාවක් සිද්ධ වෙනවා, දන්සල් සැහෙන ප්‍රමාණයක් ලබා දෙන සූදානම් කරලා දෙනවා. ඉතින් ඔයා දන්සල් වදින්න යනවා වගේම ඔයා පරිස්සම ගැනත් හිතන්නනේ. ඔයාගේ පරිස්සම වාහනයක යනවා නම්, බයික් එකක යනවා නම්, ඉතින් අර වේගෙන් යන්නත් ඔයාගෙන හිතනවා වගේ මගේ පවුලේ අය ඇත්ත එක්කම ඔයාගේ අවට වටපිටාව ඉන්න එක ගැනත් හිතන්න මතක තියා ගන්න නේද. යන පරිස්සමටම ආපහු එන්නත් කියලා මං ඔයාට මතක් කරනවා. අකි මට ලස්සන සින්දුවක් දෙන්න. මම හේනකමෙන් පූර්ණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මගේ පුතාලා දෙන්නවත් එකතු කරගන්න කියන තරුණ දෙවුමිත් එක්කම ලෝචන තුල්මිත් ඔව ලස්සන නම් දෙකක් තමයි තියෙනවාගේ බබාට. අපිටත් දෙන්න ග්‍රේෂන් ආනන්දගේ ලස්සන ගීතයක් අපි බලමු මේ වෙලාවේ දෙන්න පුළුවන් වේද කියලා. ඔවාත්වේ රූපසිංහ සහ සුනන්දනී තමයි මට මේ විතර මැසේජ් එකක් දාලා තියෙන්නේ. දැනට උපේකා නිර්මාණගේ ලස්සන සින්දුවක් ලැස්ති කරන් ඉන්නවා. මේ සින්දුවෙන් පස්සේ අපි බලමු ඉල්ලපු සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. හවස 6 වෙනි අඩියටයි දැන් වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176679
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.
7: ටේකියා සුරකින් මගතොට.
8: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
9: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
10: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක්‍රස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
9: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය
11: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
12: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: прорастала.
1: ඩෙංගු අධි අවධානමේ රෝගීන් 52,000 පනේ මරණ 31ක්. කෝටි 5කට වැඩි මත්ද්‍රව්‍ය කටුනායකදී අත්අඩංගු වේ. රාජ්‍ය පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානමින්. කළුබෝවිල රෝහලේ කැත්ලැබ් රසායනාගාරය අනිද්දා විවෘත කෙරේ. වෙනිසුවෙලාවේ භූකම්පණයෙන් 1400කට අධික පිරිසක් ජීවිතක්ෂයට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලියන ආරච්චි. ඩෙංගු රෝගය අධි වසංගතයක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. මෙවන විට රෝගීන් 52,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකය පවසන්නේ. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 31ක්. මෙම මාසයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 18,227ක්. බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් හඳුනාගෙන තිබෙනවා. මාතර, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, නුවර, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව යන දිස්ත්‍රික්වලින්ද රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 2325 දෙනෙකු වාර්තා වී තිබවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහන් දහසක් පැවැත්වීමට පියවරගෙන තිබෙනවා. මහනුවර, කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අදාළව ඩෙංගු මර්ධන වැඩසටහන් අද උදෑසන ආරම්භ කෙරුණා. මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය අසලින් ආරම්භ වූ එම වැඩසටහන් සඳහා නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතාද එක් වුණා. පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, ග්‍රාමීය ප්‍රජාශක්ති කමිටු සහ ග්‍රාම නිලධාරී වසම්බල අනියුක්ත සීලුම නිලධාරීන් ඒකාබද්ධවයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා අදහස් පළ කළා.
2: මේ මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළෑමක් තියෙනවා. ඒ ඉහළෑම කොයිතරම්ද කිව්වොතින් ජාතික මට්ටමේ අපි ඩෙංගු රෝගීන් 51,000ක් හම්බ වෙනකොට එයින් 17,000ක් හම්බෙන්නේ මේ මාසේ. ඒ වගේම අපි මහනුවර දිස්ත්‍රික්කයේ රෝගීන් 3,000ක් හම්බ වෙනකොට ඒ 3,000න් භාගයක්ම හම්බෙන්නේ මේ මාසය තුළ. ඒත් අපිට පැහැදිලි වැඩිවීමක් මේ මාස තුළ පෙන්නුම් කරනවා. ඒකට හේතුව තමයි මේ නිරිද්දික මෝසම් සුළං තත්ත්වය නිසා ඇතිවන කඩින්කඩ වැසි ඇතිවීම. ඒකෙදී ඩෙංගු මතුරවන බෝවීමට අවශ්‍ය පාරිසරික තත්ත්වයන් නිර්මාණය වෙලා තිනවා. එතකොට අපි සහ ගන්න ඒ පරිසරික තත්ත්වයන් නිර්මාණය වෙලා තිබුණත් ඔවුන් බෝවන ස්ථාන ප්‍රමාණය අවම කිරීමෙන් මේ ඩෙංගු පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි විද්‍යාත්මක සත්‍ය. අපි ඒක නිසා ප්‍රදේශයේ ජනතාවත් එක්කතු වෙලා, ඒ කියන්නේ මේක ලොකු ප්‍රමාණයක් අද සමාදාන කරනවා. මහානුවර දිස්ත්‍රික්කයේ අද සමාදාන 1071ක ප්‍රමාණයක් කරනවා. ප්‍රජාශක්ති කමිටු තමයි ඒවන් නායකත්වය දෙන්නේ. ඊට අමතරව මධ්‍යම පළාත් සභාව, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු දිස්ත්‍රික් ලේකම් වගේම ශ්‍රී ලංකා පොලිසිය, අනිකුත් සියලුම රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ මේ සඳහා උර දීලා ඉන්නවා. ඉතින් අපි හිතනවා මේක හොඳ ප්‍රවණතාවයක් වෙයි කියලා, ලංකාවටම හොඳ ආදර්ශයට ගන්න පුළුවන්.
1: තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. උදෑසන 11ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට උදෑසන දක්වා ඉදිරිපැය 24 තුළ බලාත්මක බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොදුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අවදානම් බවයි එහි දැක්වෙන්නේ. සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාව පවතිනවා. හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොදුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. හෙටට යෙදී ඇති පොසොන් පුන් පොහොය වෙනුවෙන් ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුරයේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඊට සමගාමීව අද රාත්‍රියේදී ඓතිහාසික මිහිඳු පෙරහැර වීථි සංචාරය කිරීමටයි නියමිත. එවිටෙන් අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. පෙරහැර වීථි සංචාරය කරන අවස්ථාවේ

0: අනුවලට සුපුරුදු පරිදි මිහින්තලේ නගරය හරහා ගමන් කළ හැකි. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සහ ජාතික තරුණ සභාව එක්ව සංවිධාන කරන තුරුණු ගම්සර පොසොන් කලාපය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී හෙට ආරම්භ වනවා. ලබන පළමුදා දක්වා පැවැත්වෙන පොසොන් කලාපයට පහන්කෝඩු, බැතිගී ප්‍රසංග, දන්සැල් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ඇතුළත්. AI තාක්ෂණයේ නිර්මාණය කළ ජාතක කතා නැරඹීමට මෙන්ම අටමස්ථානය ඇතුළුව දඹදිව පූජනීය ස්ථාන දෙක බලා ගැනීමටද ජනතාවට අවස්ථාව උදා කර දීම විශේෂත්වයක්. මෙම දින කිහිපය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා. 2026 පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය පළමුවරට සංවිධාන කරන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ලේක් හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා පැවැත්වෙනවා. අද ආරම්භ වන පොසොන් කලාපය හෙට දිනේද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පොසොන් කලාපයේ පැවැත්වෙන කාල සීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙනවා. රීගල් හන්දිය, ජස්ටින් අක්බාර් මාවත, බාලදක්ෂ මාවත යන මාර්ගවල රථවාහන සීමා කෙරෙන බවයි පොලිසිය පවසන්නේ. රථවාහන නතර කිරීම සඳහා විශේෂ ස්ථාන කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව DR විජේවර්ධන මාවත රථ නැවතුම්පල, කුමාර රත්නම් පාර, කිව් පාර, වොක්ෂෝල් වීදිය, MOD භූමිය, ශැංග්‍රිලා අසල භූමිය, යුනියන් පෙදෙස, ඇක්සස් ටවර්, ලේක් හවුස් ඉදිරිපිට රතගාල, පැරණි මැනින් වෙළඳපළ රතගාල හා වාමාස් රතගාල යන ස්ථානවල පමණක් රථවාහන නතර කළ හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ. හෝමාගම බුද්ධරශ්මි පොසොන් කලාපය තුන්වන වරටත් හෝමාගම නගරය කේන්ද්‍ර කරගනිමින් මෙවරත් පැවැත්වෙනවා. හෙට ආරම්භ කෙරෙන පොසොන් කලාපය ලබන පළමුවනදා දක්වා පැවැත්වෙන අතර තොරණ, කූඩු, දන්සල් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් පොසොන් කලාපයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දන්සල් පැවැත්වීම අනිවාර්ය වන අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරනු ලබනවා. අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සැල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සැල් සඳහා අනුරාධපුර නගර සභාව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
1: පොසොන් උත්සව වෙනුවෙන් දිවයින පුරා දන්සැල් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී සෞඛ්‍යාධිකාරී කාර්යාලවල ලියාපදිංචි වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෙසක් පොහොයට සාපේක්ෂව තා විශාල ප්‍රමාණයක් දන්සැල් ලියාපදිංචි වෙලා තියෙනවා. වැඩිම දන්සැල් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙනුත්, ඒ වගේම අනෙකුත් දන්සැල් විශේෂයෙන් වයඹ පළාත, නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවලනුත් දන්සැල් විශාල වශයෙන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොළඹින් බැහැර ප්‍රදේශවල දන්සල් වැඩි ප්‍රමාණයක් තමයි අපිට ලියාපදිංචි වෙලා තියෙන්නේ. කොහොම වුණත් දන්සල් ලබා දෙන බැතිමතුන්ට විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතා කරලා දෙන උණුසුම් පාන වර්ග, සිසිල් පාන වර්ග සහ ආහාර වර්ග පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂා කරලා බලනවා. ආහාර ගබඩා කළ හැකි ප්ලාස්ටික් පමණක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගන්න කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම පොලිතීන් භාවිතය ගැන තාමත් සැලකිලිමත් වෙන්න උණුසුම් සහ සිසිල් ආහාර වර්ග පොලිතීන් තුල ගබඩා කිරීම තාමත් අවදානම් කටයුත්තක්. ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න කියනවා.
0: ජාතික හැඳුනුම්පතක් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වැඩිහිටි පුද්ගලයින් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් වැඩිහිටි දීමනාව ලබා දෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් මේ අනුව ලබා දෙනවා. රුපියල් 3000ක්ව පැවති එම දීමනාව 5000 දක්වා ඉහළ නැංවීමට සහ දීමනාව හිමි පුද්ගලයින් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමට වත්මන් රජය තීරණය කළා. ඒ අනුව මෙවට පිට අස්සසුම ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,799 සහ තැපැල් කාර්යාල මගින් 232,496 වැඩිහිටි දීමනාව ලබා දෙනවා. එහෙත් ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් ඉන් 76,716 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇති බවටයි හෙළිව තිබෙන්නේ. ඒ අනුව එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් සකස් කරදීමේ විශේෂ වැඩසටහනක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්

0: දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම හේතුවෙන් වැඩිහිටිදීමට ආව අයිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හැකියක්මනින් ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සයුබල ගැන්වීමේ නිලධාරීන් හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හමුවන ලෙස වැඩිහිටි මහලිකම් කාර්යාලය දැනුම් දෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සහ ප්‍රජා සංවර්ධන සභා මගින් තොරතුරු රැස්කිරීමද ආරම්භ කර ඇති බවයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සයුබල ගැන්වීම අමාත්‍යාංශය සඳහන් කළේ. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව කැත් ලැබ් රසායනාගාර ඒකකය ඇතුළු නවීන රෝග සත්කාරක පහසුකම් රැසක් අනිද්දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද හෘද කැතීට කරන රසායනාගාරය ඇතුළු පහසුකම් රැසක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට මෙවර පිට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දනීය මහත්මිය පවසනවා. මෙයටතේ ඩිජිටල් එන්ජියෝග්‍රැෆි ඒකකය සහ ලිතෝට්‍රිප්සි ඒකකය ජනතා අයිතියට පත් කරනවා. පොලිස් නිලධාරීන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ඔවුන්ට පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. තඹුත් ඒගම පොලිස් ස්ථානයේ පැවති උත්සවයකදී පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. තඹුත්තේගම පොලිස් සංකීර්ණයේ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රය තුළ ඉදිකළ ඒකක හතක් විවෘත කිරීම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇංගිලි සටහන් ඒකකය, නිලසුනක ඒකකය, කනිෂ්ඨ නිලධාරීන්ගේ නිවසනය, කොට්ටාස ගබඩාව, කොට්ටාස ප්‍රවර්ධනාංශය, විශේෂ අපරාධ විමර්ශන අංශය සහ විශේෂ කාර්යාංශයයි මෙලෙස විවෘත කෙරුණේ. අනතුරුව පොලිස්පතිවරයා උත්සව සභාව ඇමතුවා.
1: ඉතිහාසයේ මම හිතන්නේ මෙතන තිබුණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන්නෝ. ඒක දන්නවා සමහර කාලවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හිටියා. මම විවේචනයක් නෙමෙයි කරන්නේ. මේ රජයට එන මුදල්, වාර්ෂික මුදල් වියදම් කිරීම එච්චර සලකා බැලීමක් කරේ නැහැ. ඒ සම්බන්ධයෙන් වින ආවොත් වියදමක් කරනවා, නැත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් තියුන්නේ. මේ වෙන විට අපි ඒකට ක්‍රමවේදයක් හදාගන්නවා. නැත්නම් සමහර අවස්ථාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හිටියා මේ රජයේ මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඒක රජයට ඉතුරු කරන්න පුළුවන්. ඇත්තටම රජයට ඉතුරුවක් නෙවෙයි වෙන්නේ. රජය වාර්ෂික ප්‍රතිපාදන වියදම් කරන්නේ නැත්නම් ඒක මේ රජයට අගතියක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඇසට් එකක් හැදුවොත්, ස්ථාවර වත්කමක් හැදුවොත් ඒක රජයට ස්ථාවර වත්කමක් වෙනවා. මේවා ආයෝජන සමග. ඇත්තටම මේ ගොඩනැගිල්ලක් අලුතෙන් හදන්න ගියා නම් මම දැන් සෑහෙන විදමක් යනවා. පිළියන අටකින් අපිට මේ සම්පූර්ණ ගොඩනැගිල්ල සියලුම පහසුකම් වලින් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සියලුම සංවර්ධන කටයුතු සඳහා දායකත්වයේ දායකකම තියෙන්නේ මහජන මුදල්. මේ මහජන මුදල් ලබා දීපු වේ ප්‍රතිලාභ මහජනයාට ආයි. මහජනයාට කොහොමද ඉමුනම් මේ ප්‍රතිලාභය යන්නේ. මහජනතාවගේ දුක් ගැනවිල්ල අවශ්‍යතාවය දැනෙන හැඟෙන පොලිස් නිලධාරීන් පිරිසක් බිහි කරන්න අවශ්‍යයි. මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් අපි ඉදිරියේදී තවත් නිලධාරීන්ගේ මානසික ශාරීරික සංවර්ධනය උදෙසා යම් යම් කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඉදිරියේදී පොලිසිය සඳහා විශේෂ ව්‍යාපෘති හතක් අපි ලැබන අවුරුද්දේ ආරම්භ කරන්න උත්සාහ කරන උපරිම උත්සාහය ගන්නවා. ඒ වෙන බලාපොරොත්තු වෙන්නේ සමස්තයක් විදියට පොලිසියේ එන යත්තල පහසුකම් දියුණු කිරීම තුළින් සමස්ත කාර්ය සාධනය ඉහළනගෙන.
0: හෂීෂ් හා කුෂ් මද්‍රව්‍ය සමග සැකකරුවන් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පරයන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. සැකකරුවෙකු සන්තකයේ තිබී හෂීෂ් මද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 8ක් හා කුෂ් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 826ක් සොයා ගැනුණා. තවත් සැකකරුවෙකු ළඟ තිබී කුෂ් මද්‍රව්‍ය කිලෝ 3යි මිලිග්‍රෑම් 960ක් සොයාගත් අතර අනෙක් සැකකරු ළඟ තිබී හෂීෂ් මද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 310ක් සහ කුෂ් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 952ක් සොයාගෙන තිබෙනවා. අතරංගුට ගැනුණු සැකකරුවන් අවුරුදු 27, 30 සහ 34 යන වයස්වල පසුවන හෙට්ටිමුල්ල සහ දංගුවවිට ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීම තුළින් මද්‍රව්‍ය තුරන් කළ රටක් බිහි කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ මහතා පවසනවා. හෝමාගම පැවති මත් විරෝධී පාගමනට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
2: අද අපරාධයකින් උත්පාදිත වූ ධනය පිළිබඳ පනත සක්‍රිය බලගන්නන්න පුළුවන් වෙලාදී හෝමාගම ආසනය ඇතුලේ පරීක්ෂණ කීපයක් ආරම්භ කළ තියෙනවා දන්න විදියට. ඒ අනුව එක පැත්තකින් නීති අපි සම්මත කරලා තියෙනවා, පාර්ලිමේන්තුව ඇතුලේ නීති සම්මත කිරීමක් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මත්ද්‍රව්‍ය ජාවාරම එරෙහි යාන්ත්‍රණයක් රටම එකට ජාතික මෙහෙයුම කියලා අපි නිර්මාණය කළා තියෙනවා. මෙන්න මේ සියලු දේ ඒක රාශිය වුණාට පස්සේ අපි විශ්වාස කරනවා අපි යම් පමණකට මර්ධනය කරපු මේ කළු බිස්නස් එක අපට පුළුවන් වෙයි කියලා සියලු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් මේ සටන ජයග්‍රහණය කරන්න.
0: අකුරැස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය ධාවනය කර ඇති කැබ් රථය පදික මාරුවකදී පුද්ගලයෙකු ගැටීමෙන් අනතුර සිදුව ඇත්තේ. ඒ ඇය රාජකාරී ගමනක් ගොස් ආපසු වූ හක්මනපේටියේ නිවස බලා ජමින් සිටියදී සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අනතුරුව පොලිස් ඇප නියම කර ඇති අතර අනතුරට ලක් වූ කාන්තාව බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අගෝස්තු 10 වන දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නියමිත පරිදිව එම දිනට පවත්වන ලෙස ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. දරුවන් උසස් පෙළ විභාගයේ වෙනුවෙන් මනස සූදානම්කින් කටයුතු කරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
3: විභාගයක් ලියලා අවසන් වුණාම දෙමව්පියෝ තමයි හති ආරින්නේ විශේෂයෙන්. ඒගොල්ලෝ තමයි සනසුම් සුසුම් හෙලන්නේ. යන්තම් විශාල මානසික පීඩනයකින් ගැලවුණා කිය. ඒතකොට දරුවොත් එහෙමයි කියන්නේ. ඒ නිසා මෙහෙම පරිසරයක් තියෙන්නේ. එහෙම පරිසරයක් තුල යම් කිසි සැඟවුණු දුෂ්ට චේතනාවක් පෙරදරි කරගෙන සමාජය තුල මතයක් හදන්න හදනවා. මේ විභාගයේ නිසි කාලයට පවත්වන්න එපා. සිලබස් ඒ විෂය නිර්දේශ ආවරණය කරන්න බැරි වුණා. මේ ආදී ලෙස විෂය නිර්දේශයන් ආවරණය කළ තියෙන්නේ අපි මෙසල බැලුවා විභාග සඳහා ඒ දරුවන් සූදානම් කරන ගුරුවරුන්ගේ පුජ්‍යලික පන්ති කරන ගුරුවරුන්ගෙන් උත් අපි අහලා බැලුවා. ඔවුන් කියන්නේ ප්‍රමාණවත් නිසිකලට විභාගේ පවත්තර සැලසුම් කළ තියෙනවා. ඒක ඒ ලෙසම පවත්වන්න ඕන කියන එක තමයි ඔවුන්ගේ අදහස. ඒ නිසා අපි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමේ හැටියට විභාග කොමසාරිස්තුමියගෙන් ඉල්ලා සිටිනවා කිසිසේත් මේ ප්‍රකාශයට පත් කළ තියෙන දින වෙනස් කරන්නට එපා. මේ කාලසටහන නැවත සංශෝධනය කරන්නට එපා. අගෝස්තු මාසේ 10 වෙනිදා දැන් දරුව මානසිකත්වයේ සූදානම් කරගෙන ඉන්නේ. ඔවුන් විභාගයට සූදානම් වෙනවා මේ කාලසටහන ප්‍රකාශයට කර වෙලාවේ සිටන් සා මොනම හේතුවක් නිසාවත් එක පැයකින්වත් මේ කාලසටහන වෙනස් කරලා විභාගය වෙනස් කරන්නට එපා. එතකොට තමයි දරුවන්ට විශාල පීඩනයක් ඇති වෙන්නේ. මේ කාලසටහනට අවනතව ඔවුන් සූදානම් වෙමින්
4: තියෙන්නේ.
0: භූකම්පණයේ හේතුවෙන් වෙනසිවුලාවේ ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 1400 ඉක්මවා ගොස් තිබෙනවා. 51,000කට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදන් බවයි බලධාරීන් පවසන්නේ. සුන්බුන් තුල සිරව සිටින පිරිස් සොයා තවමත් මෙහෙයුම් සිදු කරනවා. පුද්ගලයන් රසකගේ ජීවිත බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. තවදුරටත් සුන්බුන් වල සිරව සිටින පිරිස් බේරා ගැනීම කාලය හා සිදු කරන සටනක් බවට පත්ව ඇතැයි සහන කණ්ඩායම් පවසනවා. ඉදිරි පැය 72 ඉතා තීරණාත්මක බවද ඔවුන් පෙන්වා දෙනවා. ජාත්‍යන්තර සහන කණ්ඩායම් රැසක්ද ආපදාවට පත් වූ වෙනසිවුලා ජනතාවට සහන සැලසීම සඳහා පැමිණ සිටින බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිවවන දින තරඟය අද ආරම්භ වීමට නියමිතයි. දෙවන දිනේ සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15ක්. එනුව ඔවුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 303කින් පිටුපසින් සිටිනවා. තරඟයේ කාසියවාසයේ දිනු කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කරගත්තා. අනතුරුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියේදී සිය ඉනිම අතිරු වීමට තීරණය කළා.
4: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
0: ඩෙංගු අධි අවධානමේ රෝගීන් 52,000 පණී මරණ 31ක්. කෝටි 5කට වැඩි මත්ද්‍රව්‍ය කටුනායකදී අත්අඩංගුවට. රාජ්‍ය පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානමින්. කළුබෝවිල රෝහලේ කැඩ්ලැබ් රසායනාගාරය අනිද්දා විවෘත කෙරේ. වෙනිසුලාවේ භූකම්පණයෙන් 1400කට අධික පිරිසක් ජීවිතක්ෂයට. ලකඩපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිවාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
2: ශ්‍රී සංඝපාල රජමහා විහාරය සහ ඒ අවට පරිසරය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද ගැනීම් පිළිබඳව මෙහිදී සටහන් කිරීම ඉතා වැදගත්ය. රාජමහා විහාරය පුරා විසිරී ඇති ගුහා 14 සම්බන්ධයෙන් එහි සොයා ගැනීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබේ. මෙම ගුහාවල බ්‍රාහ්මීය අක්ෂරවලින් කොටා ඇති ලිපි, කතරගම දෙවියන් උදෙසා කැප කළ දේවාලයක් සහ බුදු මැදුරක්ද දැකිය හැකිය. රණශූර පුස්සදේවගේ සොහුන් ගල පර්වතේ පාමුල දැකිය හැකිය. මෙම ගුහාව පිහිටා ඇත්තේ සොහුනෙහි බටහිර පැත්තට මුහුණලාය. එය අඩි 45ක් දිග, අඩි 19ක් පළල සහ අඩි 20ක් උසින් සමන්විතයි. පර්වතය දිගේ කුඩා කටාරමක් දක්නට ලැබුණද සෙල්ලිපි කිසිවක් දක්නට නොලැබේ. පුස්සදේව සොහුන්ගලට ආසන්නව පර්වතය හරහා තපස් ගුහාව පිහිටා ඇත. මෙම ගුහාව අඩි 12ක් දිග, අඩි 7යි අඟල් 8ක් පළල සහ අඩි 10ක උසකින් යුක්ත වේ. මෙය ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ වාසස්ථානයක් බවට ඔප්පු කිරීමට සාක්ෂි තිබේ. ප්‍රදේශයේ ජනතාව එය හඳුන්වන්නේ තපස් ගුහාව යනුවෙනි.

0: රජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
0: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරු

0: හය විනාඩි 58යි වෙලාව.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සුම විරහවේ වේතනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝතිරාදාරයයි සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0.76 325 25 අමතන්න
3: රාත්‍රී 7 වෙලාවට

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාව දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: තයිමන් මහල්ලා තනවන් නනේ මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රී 7යි විනාඩි 7යි වෙලාව ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි අරන් ඇවිල්ලා තියෙන තින් ඔන්න පැය දෙකක් තියෙනවා අපිට මේ ආදරේ පෙදා ගන්න. කොහොමද ඉතින් ජීවිතේ? සතියකට පස්සේ ඉතින් ඔන්න ආදරණීය ජෝතිව මේ උණුහුම විඳින වෙලාවේ හැමෝම සතුටෙන් ඉන්නවා කියලා තමයි හිමාල් හිතන්නේ. අලුත් සතියක් පටන් ගන්නවා, හෙට විශේෂ දවසක් නේද? මොකද පළවෙනි දවසම සතියේ නිවාඩු දවසක් වෙලා තියෙනවා. ඒ වුණාට ඉතින් මේ වෙලාවෙ නම් ගෙවල් වල ගොඩක් වැඩ ඇති. කොමුණත් හෙට සීල් ගන්න බලා ගන්න ඉන්න අයත් මේ වෙලාවේ ආදරණීය ජෝතිව ආදරෙන් අහගෙන ඇති. ඔන්න ඉතින් ඒ ආදරේ බෙදා ගන්න අපිට පුළුවන් රාත්‍රී 9 වෙනකම් මේ පැත්තට කතා කරන්න 01 1 2 7 5 7 6 01 1 2 7 5 285 අපේ සුපුරුදු අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි ඉතින් කතා කරන්න බැහැ ඉතින් ගොඩක් වෙලාවට අපිට නේද? ඒ තරමන කෝල්ස් එනවනේ. එතකොට මොකද අපි කරන්නේ? WhatsApp chat එකේ ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න. කවියක් එහෙම ගොතලා නේද? හොඳ නැද්ද එහෙම වැඩක් කරොත්? 0.7.3.93.5.93.7ට ක්‍රියේටිව් මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ආදරණීය ජෝති ගැන කතා කරමු ටිකකින්. ඉතින් කවියකුත් බලාගෙන අහගෙන ඉන්න වෙලාවේ, බලාපොරොත්තුෙන් හිමාල ඉන්න වෙලාවේ, කවියක් එවන්න කියලා අය මතක් කරන වෙලාවේ ලයිව් එකට යන්න පුළුවන්. අපි ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මතක් කරන්න ආදරණීය ජෝති වෙනුවෙන්. මේ හැම දෙම අපි ආදරණීය ජෝති වෙනුවෙන් රැඳෙන්න. මේ ආදරේ ජීවමානයි. ඒ ආදරණීය ජෝතිගේ ආදරේ.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලකඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමලින්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7යි විනාඩි 24යි ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව උනාද දවසේ මුලින්ම අපිට කතා කරේ 50 කඩුවෙන් රුවන් ඉතින් ආදරෙන් එකතු කරගන්නකෝ ඊළඟ ජෝති ගීයට ඉතින් ඔන්න රුවන් ඔයාව අපි ආදරෙන් එකතු කරගන්නවා 50 කඩුවේ ඉඳලා අපි යන්න හදන්නේ බෙලියත්ත පැත්තට අයබෝන්
3: අපේ සීමාන් මාත්මයා
2: කොහොමද ඉතින්
3: මම බෙලියත්ත කහවත්තෙන් කතා කරන්නේ ප්‍රේමසිරි
2: ඉතින් කොහොමද ජීවිතේ
3: සර් වරදක් නෑ ඔබතුමාව අහගෙන ඉන්න මාත්‍ය පෞගිට අවස්සල් ඉතින් කතා කරන්න බැරි වුණා ඒත් ඇහුව මාත්‍ය
2: එහෙම තමයි ඉතින් ආදරණීය ජෝතිව අමතක කරන්න බැහැනේ අපිට නේද
3: ඔව්
2: මේ පැය දෙක කොහොම අමතක කරන්නද අද කවදා අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝතිව
3: මාත්‍ය මුලින්ම මම සම්බන්ධ කරගන්නවා මගේ හිතවත් බන්දු ජයසේකර මහත්තයායි ඒ පවුල සියලුම දෙනාවත් මගේ නෝනා කමලා ලියනගේවත් ඒ වගේම බෙලියත්ත පොස්ට් එක ගොඩින් හැමදාමමට කතා කරනවා මේ කියන්න කියන මගේ නම අරුණ අයියවත් ලයිට් ඉමල් අයියවත් මේ ඒ දිනවත් එක්කව කරගෙන ඒ වගේම මේ මෙලක් හඳහන සීළු දෙනාමත් එක්කව කරගෙන වීරකොන් කල් මහත්තයා පල්ලක් කරින් ඒ සීළු දෙනාමත් එක්කව කරන ඔබතුමාවත් එක්කව කරන ඔබතුමා දෙන ඕනම සින්දුවක් දෙන්න කැමැත්තෙන් ඉන්න මහත්තයා බොහොම ස්තුතියි ඔබතුමා මට පළමුවෙන් නමස්තාව දුන්නට ජය වේවා
2: එහෙනම් ඉතින් ආයේ දවසක නේද අපිට කතා කරන්න මේ ආදරේ බෙදා ගන්න
3: අනිවාර්යම මහත්තයා මේ මට මහත්ත පොඩ්ඩක් අපි සමා වෙන්න ඕන මගේ තව දෙන්නෙක් ඉන්න මහත්තයෙක් කියන්නම් බෙලියත්ත ගල්වැව මහත්තයෝ තමල් බේකරියේ අපේ තමල් බේකරියේ අධිපති ආර්යවංශ මහත්මයාත් ජයසිරි මහත්මයාත් මේ වෙලාවේ සද්දේටම දහන් ඉන්නයි අහන් ඉන්නයි කියලා මහත්තයා මට කිව්වා මේ කතා කරලා ජෝති රාත්‍රිය අහන්න කිව්වා මහත්තයා බොහොම ස්තුතියි
2: හරි ඉතින් එහෙනම් ජෝතිමත් රාත්‍රියක් වේවා එහෙම තමයි ඉතින් නමක් හරි අතපහ වුණොත් නේද ඉතින් අපි යන දෙන චැට් එක පැත්තට සුබ ජෝති රාත්‍රියක් වේවා ගිරිතලෙන් අනුපම තමයි මැසේජ් එක කියලා දෙන්නේ වෙනද වගේ මදත් උන ජෝති රාත්‍රිය අහන ගමන් ඉන්නේ අපි අම්මා චන්ද්‍රලතා මහත්තයා දිනුක ලොකු අක්කා ධම්මිකා එයාගේ උපන්දිනය ඕන අද තියනවලු ඉතින් අපි ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඒ වගේම අනිත් අක්කලා තිරිනි දිරිනි අයියා සමන්ත ඉතින් එයාලා හැමෝගෙන් බබාලා තරුෂ ජමිදු නිමිදු ඒ වගේම නිතුමිලි ඒ වගේම මේ වෙලාවේ ඉන්දිකා නැන්දා කිරියම්මා සහ මාමා දිනු දහම් ඒ වගේම ඩුබායි වලින් අරුණවත් නේද කොහෙත් වලින් සන්ධ්‍යාවත් පවුලේ හැමෝමත් ඒ වගේම මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට අනුපමා කියන්නේ ඔන්න අනුපමා අද දවසේ මුලින්ම කිව්වාගේ මැසේජ් එක යන්නදන්නේ මීරිගම පැත්තට මීරිගමින් මදු තමයි මැසේජ් එක ගන්නේ හිමාලයේ කොහොමද අපිත් සද්දෙනෝ ජෝති රාත්‍රිය අහගෙන ලයිව් එක බලාගෙන ලයිව් එක ෂෙයා කරලා ඉන්න ගමන් කියලා තමයි මීරිගමින් මදු කියන ලයිව් එකේ යාළු හැමෝම ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් එහෙමයි කියලා තියෙන්නේ ඉතින් ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහටම කිව්වේ ඉතින් මීරිගම ඉඳලා යන්නදන්නේ කිතුල් ගල පැත්තට සුන්දර ජෝති රාත්‍රියක් වේවා ලක්කඩ කාර්ය මණ්ඩල ඇතුළු ජෝති රාත්‍රියේ රහස හුඟන් දෙන සියලු දෙනාටම සියදන ලස්සන සින්දුවක් දෙන්න අද ජෝතිපාල මාත්මයා මෙනුවෙන් එකතු කරගන්නවලු කිතුල්ගම ගමේ ලක්කඬ අහන සියලු දෙනාමත් ඒ වගේම ලක්කඬල අන ලෝකවාසී සියලු දෙනාමත් ලක්කඬ කාර්ය මණ්ඩලත් අදරින් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට කිතුල්ගලින් මාලනී ඔන්න කියන්නේ. ඔන්න මාලනී වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා හිමාල්. ලක්කඬ සියලු දෙනාමත් ඒ වගේම ජෝති රාත්‍රිය අහන් ඉන්න සියලු දෙනාමත් කඹරපුල ගමේ ඉඳන් ජෝති රාත්‍රිය අහන් ඉන්න චමල්ෂ දුවයි අම්මයි හරි මාසාවේ ඉතින් ඉරිද වෙනකන් තමයි බලන් ඉන්න අපේ දෝනිට දෙන්නකෝ ලස්සන ගීතයක් එහෙම මැසේජ් එකේ වන්නේ නදි ඔන නදි ඉතින් දෝනි එහෙම බලන් ඉන්නවා කියන එක තමයි අපිට දෙන සතුට නේද අනාගත පරම්පරාවත් ආදරණීය ජෝතිට කොයිතරම් ආදරෙයිද ආදරණීය ජෝති කිව්වහම වයස් භේදයක් නැතුව නේද ආදරේ විරහව ඒ වගේම manussකම සමාජ අසාධාරණය ඒ වගේම තරන්නේ මේ තනිකම මේ ඕනම හැඟීමකට ආදරණීය ජෝතිගේ හඬ ළඟ අපේ හදවත නතර කරගන්න පුළුවන් ඒ තරම් ගීත ඒ තරම් හේතු කාරණා ඒ තරම් අපේ ජීවිතේ වටින ස්ථානවල ආදරණීය ජෝතිගේ හඬින් අපි සතුට වෙනවා අපි දුක් වෙනවා ඉතින් ඒකයි ආදරණීය ජෝති අපි දාලා ගිහිල්ලා අවුරුදු 39ක් වෙන්න ඔන්න මෙන්න තියලා අපි මේ තරම් ආදරණීය ජෝති ආදරේ කරන්නේ ඒ ආදරේ ජීවමානයි ජීවමාන ආදරණීය ජෝතිගේ

0: ලකාණ්ඩ රේඩියෝ ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ටේකියා සුරකින් මගතොට.
1: එයාව දැක්ක වෙලාවේ.
3: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි.
1: එයාගෙන ආදරේ හිතන වෙලාවේ.
3: කයිකයි මහල්ලා කන්නවන්නේ මට.
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

0: රත්වය හතයි විනාඩි 39යි වෙලාව. ඉතින් ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න වෙලාවේ අපි යන්න හදන්නේ පොල්ගොල්ල පැත්තට. අයිබෝවන්.
1: අයිබෝවන් ඉබල්ලි. අම පොල්ගොල්ල බියන්වත්කෙන් එෂම් ගාමිණී රත්නායක.
0: ඉතින් ගාමිණී මහත්මයා කොහොමද ජීවිතේ?
1: ඉමල් මල්ලි ඉතින් මම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරලා ඉස්සම්පිසුවෙන් ඉන්නේ.
0: ඉතින් මේ වෙලාවේ අනිවාර්යෙන්ම ඉරිදා රාත්‍රී 7:09 කියන්නේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාව නේද?
1: ඔව් ඔව් අහන්න. දැන් ඉතින් මේ දැන් ජෝති අපෙන් වෙන වෙලා අවුරුදු 39ක් වුණත් ඉතින් අද ලංකාවේ නොම්බර් එක ඉච්චාර් ජෝති පාල්ම තමයි.
0: ඒ කියන්නේ ඒ මතකයන් අපිට අමතක කරන්න බැරි නේද?
1: ඔව් ඔව්.
0: ඉතින් මේ ආදරේ බෙදා ගන්න අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ?
1: පවුලේ පිරිස ඉන්නවා. ඩාලිනී රත්නායක, ගයාන් චාමර, රුවන් ශාන්ත, අශානි නායකාර, විමල සීටි නානායකාර, සමග අරවින්ද වසන්ත රත්නායක, ඒ සමග සේරුවාවිල KDA සමරසිංහ, තෙල්ජනියේ DG සුමන රත්න සමග ලග්ගල උපාලිසරත් මඩුමාන එකතු කර ගන්නවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට.
0: ආය දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා. ඒවමයි නේද? විශ්‍රාම සුවයෙන් හිටියත් මේ වෙලාවේ රාජකාරී කරලා හිටියත්, ගෙදර නිදහසේ හිටියත්, වාහන යමින් ඉමින් ගමන් වුණත් ආදරණීය ජෝතිව නම් ඉතින් රාත්‍රී 4 ඉදලා අපිට අමතක කරන්න බැහැනේ. ජනදනේ WhatsApp chat එකේ පැත්තට ආයිබෝවන් අපිවත් ලස්සන ගීතර එකතු කරගන්න කියලා තමයි ගණේ මුල්ලේ මසියක්ක කියලා වැල් තියෙන්නේ. ගෝනේ මිතුරු මිතුරියන් ආදරෙන් සම්බන්ධ කරගන්නවා වගේම ජයල බවුලේ අයත් කරුණාසේන ගුණරත්න මහතාවත් ආදරෙන් සම්බන්ධ කරගන්න කියලා තමයි ඔන්න අපිට මසියක්ක කියන්නේ. මසියක්ක වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජෝති රාත්‍රිය. අපිට

අදත් සුපුරුදු ලෙසම ජෝති මහත්තයාගේ හඬ අසන්න එකතු වෙලා ආදරෙන්. කලතර උතුරෙන් තමයි මේ මැසේජ් එක ගෙවන කැයිඩෝ පාරේ අප්පගඩේ කුමාර, අයියා සුරංග, එවැගේම ලලිතා, නිලෝකා, රනිඳු, අමිතු, යටදොරෙන් වින්ද්‍යා දුව, එවැගේම රාණි අම්මා, පාදුකේ මේරි අම්මා, සංජුලා, මංජුලා, අපේ ආදරණීය ගම්වැසියන් එකතු කරගන්නවා කියලා තමයි නිශානි ඔන්න කියන්නේ. අද නාගොඩ ළමාරෝහලේ පුංචි ඉදිසිදුව එක්ක අසා සිටිනවා ආදරේ. මේ වෙලාව ඉතින් ඉස්පිරිතාල ඉන්නවා කියලා නම් ඉතින් කියන්නේ අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඕන කියලා තමයි හිමාලට හිතෙන්නේ. කොහොම වුණත් ආදරණීය ජෝති වහන් ඉන්නවා කියන්නේ මනසට සුවයක් නේද? අපේ හදවතට මනසට සුවයක් දෙන දේවරාවක් තමයි ජෝති රාත්‍රිය කියලා කියන්නේ. එහෙම කියලා නැදන්නේ වයිකාල පැත්තට අයිය වෙන සුබ සන්ධ්‍යාවක් වේවා අපිට. අදත් ජෝති පාල මහත්මයාගේ ලස්සන සින්දුවකට එකතු කරගන්න සින්දු අහන්න එකතු වෙනවා අම්මා පියන්ති, තාතා වොෂින්ටන්, නිසල, සෙව්වන්දි, ශානු, චමිත, දෙවුලි, යුතිකා වයිකාලෙන් කියලා තමයි මැසේජ් එක ගෙවලා තියෙනවා. යුතිකාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. හිතවත් හිමාල් නන්ද ජෝති රාත්‍රිය ආසාවෙන් අහන් ඉන්න වෙලාවේ මැසේජ් එක කොහොම හරි කියවන්නවා. සින්දුව අහන්න එකතු කරගන්නලු පුස්වැල්ල ජේ සුසන්ත ප්‍රේම රත්ම, ඒ වගේම පිටිගල චොකෝ හවුස්, චමෝදිවත, ධර්ම ධර්මාදර, මාවතේ චන්ද්‍රා ගුණවර්ධන මිස්වත් එකතු කරගෙන පෙරේදා, ඒ කියන්නේ 26 වෙනිදා සදහටම සමුගෙන ගිය ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා කලාකරුවන්ට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා කියලා තමයි අපිට පිටිගලින් බොරළු හේනේ සුසන්ත සම්පත් මැසේජ් එකක් දාලා තින්න. බොරළු හේනේ සුසන්ත සම්පත් කොහොමවත් කලාවර සම්බන්ධ දෙයක් අනිවාර්යෙන්ම හැම ඉරිදම අපිට කියනවා. ඒකට බොහොම ස්තුතියි. සුභ ජෝති රාත්‍රියක් වේවා කියලා අපි යන්න දන්නේ ගිරිතලේ පැත්‍ර දීපානි තමයි මැසේජ් එක එවන්නේ. ඊයේ උපන්දිනය සමරන ධම්මිකා දුවට සුභ ජෝති රාත්‍රියක්, ජෝති රාත්‍රියෙන් සුභ පතන්න කියලා තමයි මැසේජ් එක දීලා. ඔන්න ඉතින් අපි එනං සුභම සුභ ජෝතිමත් සුභ උපන්දිනයක් වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. හෙට පොසොන් පොහේ නිමිත්තෙන් ඔන්න කොස්දාසලක් එම රැස්ති කරලා දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ජෝති රාත්‍රිය අහන අයට එන්න කියලා තමයි ආරාධනා කරලා තියෙන්නේ. ගිරිතලේ යන්න ඕන හැබැයි. කොහොමුණත් එහෙම තමයි. ඉතින් හොඳ දේවල් කරන්න ඕන නේද? රටට සමාජයට යහපතක් වෙන දේවල් ඉෂ්ට සිද්ධ කරන එක අපේ යුතුකමක් නේ. මනුස්සකමේ යුතුකම තමයි ඒක. ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාවේ ඒ උතුම් වූ ජීවිතේ චරිත, ඒ චරිත ලක්ෂණ අපේ ජීවිතයට ලබා ළඟා කරගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද නේ? පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න ඕන ආදරණීය ජෝති වගේම. අන්න එතකොට ජෝති වගේ නොමරන ආදරයක් හිමි. මෙරණ මනුස්සෙක් වෙන්න පුළුවන්. ඒ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ඔබ කොහේ ගියාද ඔබට මාගේ පාද
1: ලකන්ද රේඩියෝ ITN
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: ಆಶಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: ರಾತ್ರಿ ಹತ್ತೈ ವಿನಾಡಿ ಪನಸ್ ತುನೈ ಹೆಂಗೀಮಕ ಜೀವತ್ ಕರವನ್ನ ಹೆಂಬಿ ಹೆಂಗೀಮಕ ಯಥಾರ್ಥ ಹದವತರ ದೆನವಿನ ಹಂಡ ಆದರಣೀಯ ಜ್ಯೋತಿಗೆ ಹಂಡ ඒ හනින් කොයි තරන්නම් හදවත් සනසාලන්නද. එහෙම නේද? හරි, ඉතින් අපි යන්න හදන්නේ රදාවඩුන පැත්තට. අයිබෝවන්.
3: අයිබෝවන් මාස්ටර් සුබ ජෝචාත්ත්‍යව ඔබතුමාට ඇත්තම ලස්සන ගීතයක් අහගෙන අපි ඉන්නවා.
2: ඉතින් කොහොමද ජීවිතේ සතුටින් සනීපෙන් ඉන්නව නේද?
3: ඔව්, සතුටින් සනීපෙන් රාජකාරී කරගෙන ගීතයක් අහගෙන
2: යනවා. අදත් දැන් මේ වෙලාවේ රාජකාරී කරන ගමන් නේද?
3: ඔව්, වැඩ කරනවා මහත්තයා.
2: ඉතින් එහෙනම් ඉක්මනටම නම් ටික කියමු.
3: ඉතින් ඔබතුමා ඇතුළු අපේ හඳ කර්මන්ද චිලිරාද බොහොම තියෙන අවස්ථාල වදුන්න ගීතාන්ද ඉතේ එකතු වුණා ගම්පා මිරිසත්යෙන් ලක්ෂ්මන් දලගම පත්මකාන්ති මදනායක මාතලේ කුමාරී එරමුදුගොල්ල පල්වැලි නයනි නංගිත් මාතර කිසිල තිල්ල ඇතුළු හොටලේ සියලුම වැඩ කරන රාජකාරී කරන සියලුම දෙනත් මුතුමින් දිශානායක අයියත් අලවෙන් සුභාසෙනි මුන්දිර සසිත පුතා ගෙදරින් යට කරනවා රූපවතී රෝහිණි කම්මල් පිටියෙන් ගුණරත්න කුමාරි දන්වෝටින් සඳුන් ප්‍රභාත් දඹදෙණිය බයනාලියන්ගේ දේවතර නිමල් මත්තේගොඩ අනිල් මෙන්ඩිස් අදවර්ණ පාසල් මාවත්තේ පන්සල පාරෙන් එකතු කරනවා භෝජනයක් ගන්න ඥාන්තිරක අයියා ඒ සමගම ඉඹුල්ගස්සවටින් එකතු කරගන්නවා නිමල් අයියා කියානියක්වත් BL රදවඩන එකතු කරගන්නවා සුබද්දරක්වත් නිමලුත් ලක්මාලුත් ඒ සමගම කළුතර බෝම්බලෙන් එකතු කරනවා සියාරත්න මහත්තයතුළු සියලු දෙනා එකතු කරලා අපි අලවෙන් සුභාසෙ නිමුවන් දරන බොහොම ස්තුතියි
2: ජෝතිමත් රාත්‍රියක් ඒවා ඉතින් පරිස්සමර රාජකාරී කටයුතු කරගන්න ඕනම
3: අනිවාර්ය මාත්‍යා රාජකාරී කරගෙන අනිවාර්ය රාජකාරී අපතම කරනවා
2: ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ වේදා ගන්න අපිට කතා කරන්න ජෝතිමත් රාත්‍රියක් වේවා ඉතින් අන්න ඒකයි මම කියන්නේ නිරන්තරයෙන්ම නේද මොන දේ වුණත් අපි කොයි කටයුත්තේ නීලලා හිටියත් ඉතින් ආදරණීය ජෝතිබණන් ඉතින් අපිට මේ වෙලාවට අමතක කරන්න බැහැනේ එහෙම කියලා අපි chat එක පැත්තට තමයි යන්න දන්නේ තාම message එකක් කියවුණේ තියාලොන්න තමයි මේ මතක් කරන්න 0703 93 5 93 7 0703 93 5 93 7 දැන් තමයි මේසේජ් එක කියවන්න හොඳම වෙලාව. චැට් එකේ විතර තමයි යන දන්නේ පුතේ ලස්සන ජෝති ගීයකට මාවත් එකතු කරගන්න කියලා තමයි අපිට සිල්වා ටීචර් මේසේජ් එකක් දාලා තිනුන්න සිල්වා ටීචර් වාගේ මේසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ජෝතිමත් රාත්‍රියක් වේවා අපි යන දන්නේ බුලත්කොඩු පිටියේ. පුතා සජිතගේ මේසේජ් එක නේද මේ? අම්මා රේණුකා දමයන්ති තාත්තා නිමල් සේකර. සුදු පුතා සජිත කණ්ඩුල අර ලස්සන ගීතයක් අපිට දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනවනේ ඉතින් පවුල හැමෝම අපි ආදරයෙන් එකතු කරගමු ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. තඹුල්ල පැත්තට යන්නේ අතාරදී බැදී වෙන් තමයි මැසේජ් එක. අම්මා රේණුකා අයියා ඒ වගේම අක්කා ආච්චි අනු නුවර ලොකු අම්මලා අක්කලා හැමෝම එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු සුභ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඊළඟ දවසේ මැසේජ් එකේ වදින් නම් ටිකක් තිබුණා ලස්සනයි නේද? උකුවෙල ගල්ලෝයේ ජයන්ත එළවලු කඩේ ඉඳලා මේ වෙලාවේ මේ මැසේජ් එක ඉවන්නේ පහන් දහසක් දැල්ලුවත් හදේ අඳුර නිවෙන්නේ කරුණාවේ ආලෝකයෙන්මයි සඳ එළියත් අද වෙනදට වඩා සංසුන්ව බිම වැටෙයි පුදුගුණ සිහි කරන මනසක් සනසන්නට පිපෙන මල් සුවඳ අතරින් පිරිත් හඬ ගලා එන විට සිත් තුළ උපදින නිහඬ බව ජීවිතය ලැබෙන අගනාම දායාදයයි. ජෝතිරය කියන්නේ පහල් දන්වන රයක් විතරක් නොවෙයි. අඳුර දුරු කරගෙන අන් අයට ආලෝකයක් වෙන්නට අදිටන් කරන පින්බර රයක්. උකුවෙල ගල්ලේ ජයන්ත එළවලු කඩෙන් තමයි මැසේජ් එක ගිහින් දත් තුන ජෝතිරාත්‍රිය අහන ගමන් ජයන්ත චාරිකා ගිම්හාන් සෙහරහලා ඒ වගේම සුනිල් සරත් පුංචි අයියා මැද්දමේ ඒ වගේම හසිත ලක්ෂ්මන් ඒ වගේම නුවන් පුතු නේද අමිල රුවන් කුමාර හැමෝම කඩේ හැමෝම මෙලා මෙලා ජෝතිරාත්‍රිය අහනවා සියලු දෙනාටම සාමය සෙත සැනසීම උදා වේවා කියලා තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. ඇත්තටම ජෝතිරාත්‍රිය කියන්නේ පහන් දාන රැයක් විතරක් නෙමෙයි අඳුර දුරු කරගෙන අන් අයට ආලෝකයක් කියන රැයක්. ජෝතිය කියන්නේම ඒක තමයි. ඒ ආදරේ ආදරණීය ජෝති කිවිත්ටි මේ රැයේ ආලෝකය වගේම ඔබේ ජීවිතයට ආලෝකය කියන රාත්‍රිය තමයි ජෝතිරාත්‍රිය කියන්නේ. ඉතින් මේ ආදරේ විඳගමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: වේවා. RDB බැංකුව.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
5: ආදරණීය ජෝති.
6: ආදරෙන් ඉන්න හින්දම අපිට ආදරණීය ජෝතිට ආදරය කරන අපි වෙනුවෙන් කවි ලියන වෙන කෙනෙක් කතා කරනවා මේ වෙලාවේ අපිත් එක්ක. අයබෝවන්. රේඩියෝ සද්දනම් ගොඩාක්ම වැඩි නේද? ටිකක් අඩු කරගමු. හරි, දැන් කතා කරමු. ඉතින් පස්සේ ආරෙන් ජගත් චන්දසිරි නේද? කොහොමද ජීවිතය අයියේ?
7: ඔව්, ජීවිතේ හොඳට යනවා. මට විශේෂයෙන් යනවා. මම ඊයේ ගියා ජෝතිපාල මහත්මයා හිටපු ගෙදර බලන්න.
6: ආහා.
7: ඒ කියන්නේ මම හදිසියේ මල ගෙදරක ගියා. මාලිගාවත්ත පොලිසිය ගාව. ඉතලම තියෙනවා මේ ජේ මිල්ටන් පෙරේරා මාවත කියලා. ඒ මාවත පොඩ්ඩක් දුර යනකොට මැදින් යනකොට තියෙන එච්.ආර්. ජෝතිපාල මාවත කියලා. ලස්සන මිල්පාර් රෝඩ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් අය ආවා ජෝතිපාල මහත්තයා ගැන. අනේ හරි ආදරෙන් කතා කරනවා. ගොඩක් අය ඒ කඩවල තියෙනවා, පෙති කඩ තියෙන්නේ. ඒ කතා කරන අයගෙන් මම ඒවා ජෝතිපාල මහත්තයා දැකලා තියෙනවා කියලා. ඒලක් අය ඉනාවන දැකලා මම 45 පල්ලේ අය දැකලා නැහැ. ගොඩක් ඉතින් හරි ආදරෙන් තමයි ඉතින් මට උත්තර දුන්නේ ගොඩක් අය.
6: ඒක තමයි විශේෂයෙන් දැකලවත් නැති කතා කරපු නැති එහෙම කෙනෙක්ට ගොඩක් අය ආදරය කරන එක ගැන නේද?
7: ඔව්, පුදුම ආදරයක් තියෙන එයා ගැන ආදරය කතා කරනකොට උත්තර දෙන්න හදනවා. පෙරක් අය දැකපු නැති අය ඉන්නේ හුඟක්. වයසක අය නම් ඉතින් දැකලා තියෙනවා කෝ. ඉතර කාරකේ යනවා ඉතින් තව ඉතින් කියලා වේදිකාවට උත්සලා නැගේවි කියලා ඒ වගේ කතා තියෙනවා ඉතින්. කමන්නේ නැති ඒක එහෙම තමයි.
6: ඉතින් අද අපි කාවද ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට.
7: ගැන්නෝනේ මේ මම නම් වැඩි ගුවන් විද ඔයනාල් කාට කතා කරමු. දුරකට වැඩි කතා කරන්නේ නැහැ. මම ගුවන් විදේ ලියනවා. මම තැපල්පත් ඔය ලකණ්ඩක් එව්වා. ඉතර කවි වගේ හදලා එව්වා. ඉතියට මම ලියන ගන්න කියන සම්බන්ධයට මම ආදරෙන්.
6: ඔව්.
7: මම පස්සේ ජගත් චන්දසිරි මගේ දුව පූජා ජගත්සිරි බින්ද කැමිලා ඒ වගේම මගේ ගුණේ මිතුරු මිතුරන්ගෙන පිළියන්දර මාජි කාල දේරා නංගිත් එවගේ සුජානි හෙට්ටිආරච්චි එවගේම බදුලි ඥාන කුමාර පෙරරක්කා තව ඉන්න අපේ උමුදිකාශ්‍යප බෙන්වැකම ඉරෝමි බෙන්වැකම එවගේම නන්දනි කුමාරි සෙනවිරත්න තව ඉන්න මගේ අලුත් අනිල් මෙන්ඩිස් මගේ අලුවා ඒ වගේම ඉන්න වාරිපලි නෙළුව සමග වරක් බලත් පාතිවනන් භවිෂ්‍යතේ අවස්ථාවල බලනට මේ අපේ හිමල් මල්ලි
6: ආයෙත් දවසකින් මේ ආදරේ ඔව් ආයෙත් දවසකින් කතා කරමු මේ ආදරේ බෙදාගමු නේද?
7: ඔව්, තව තියෙන විස්තර ජෝතිපාල මහත්මයා ගැන ජෝතිපාල මහත්තයට වැඩි සංගීත සතුව ස්ටැන්ලි පෙරේරා සම්මාත්මයා ගැන අපි දෙස් දෙක කතා කරමු.
6: ජෝතිමත් රාත්‍රියක් වේවා අයියේ.
7: ආරේ සුබ රාත්‍රියක් ජෝතිමත් රාත්‍රියක්.
6: එහෙම තමයි දෙන්නේ. ළඟින් ගියත් අපිට මේ මතකයන් එක්ක ආයි ජීවත් වෙන්න මේ මතකයන් අලුත් කරගන්න අපේ හදවතට ඔබ කතා කරાવી. ආදරණීය ජෝති අපි ආතරින් අහන් ඉන්න වෙලාවේ WhatsApp chat එක පැත්තට තමයි යන්න දන්නේ. අයිබෝවන් මල්ලි සුබ ජෝති රාත්‍රියක් වේවා. දත් සුබුරුදු විදියටම ජෝති රාත්‍රිය අහන ගමන් මේ වෙලාවේ. එකතු කරගන්නලු මහත්තයා වික්‍රමසිංහ ගාල්ලෙන්, ඒ වගේම සිංගිති දුව, චාමර පුතා, මිනිබිරිය, නිතු, මොනුබුරා, නිතුන්, මේන්තලෙන් කුමාරණංගිවත්, සනත් මල්ලිවත්, මලීෂ පුතාවත් ආදරෙන් එකතු කරගන්න කියන වෙලාවේ. ඒ වගේම පැල්මඩුල්ලේ පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා දැයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න පවුලේ හැමෝමත් ආදරය කරන හැමෝමත් අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. මැසේජ් එක කියන වෙලාවේ මම දක්ුණා තාම මේ මැසේජ් එකක් එවපු නැති යාළුවන්ට 0703935943 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න බලන්න කවියක් එක්ක එහෙම නේද? ඔන්න වටවලින් ආර්යදාස බින්දිනිය මහත්මයා මැසේජ් එකක් දා තිනු සද්දේම ජෝති රාත්‍රිය අහන ගමන් ඉතින් ඔන්න අපිවත් එකතු කරගන්න කියලා. අපි ඔන්න ඊළඟ ගීතේ ආදරෙන් එකතු කරගන්නවා. සුබ ජෝති රාත්‍රියක් වේවා. වස්කඩුවෙන් තමයි මැසේජ් එක එවන්නේ ලක්ෂ්මන්. බිරිඳ ලසන්ති වගේම ලොකුපුතා චමිදු බොඩිපුතා හසින්දු වගේම යාළුවෙක් ඉන්නවා පොකුණිට ත්‍රිවිල් පාකිකේ නිමල් ඇතුළු ජ්‍යොතිරාත්‍රි යහන සියලු දෙනා මාධ්‍යෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි ජ්‍යොතිරාත්‍රි යහන හැමෝමත් ආදරයෙන් එකතු කරගෙන නේද ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් අහන්න හදන වෙලාවේ සුන්දර ජ්‍යොතිරාත්‍රියක් වේවා. ජ්‍යොතිවල මහත්මයාගේ ලස්සන ගීතේ රැපියත් එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ත තාත්තා සරත් ශමික ඇතුළු මෙලා ජ්‍යොතිරාත්‍රි යහන හැමෝමත් ආදරයෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකත් කියලාම ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් අහන්න දැනේ. ඉතින් මතක් කරනවා 0.3 0.3 5.3 4 දැන්ම මැසේජ් එකක් එවන්න වෙලාවට ටිකින් ටික යනවා. අපිට කොයි දේ නතර කරගත්තත් කාලය නම් නතර කරගන්න අමාරු නේද? කොහොමද ඉතින් මේ ආදරේ මේ පැය දෙක ඇතුළේ අපි විඳිනවනේ. ඒ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ

0: Sidlo Train.
1: ඇහෙනවා කියන්නේ කොතේ ගැලපෙනවා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නම් විජය කීරි මාළු කරි.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: Obe Kotipati Sihineya Adha Sabaveida Ratri 10ට Lakkhanda Ahanna Jathika Lotharai Mandale Siyunuma Ticket Pattola Jagrahi Pratipala Adha Ratriyema Obata Kiyana Ekama Radiowa Lakkhanda

Lakhanda Radio ITN සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ආරණීබී සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
1: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 8යි විනාඩි 37යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න වෙලාව ඉතින් මේ වෙලාවේ අපි යන්න හදන්නේ පින්නවල පැත්තට ආයිබෝවන් එහෙනම් පොඩ්ඩක් අඩුයි වගේ නේද දුරකතනේ පොඩි ගැටලුවක් වෙලා තියෙනවා බලමු ආයිබෝවන්
3: මහත්තයා
2: කොහොමද ඉතින්
3: මම ගලෙන් දෙනයි
2: ලලිත් කුමාර මහත්මයා ඉතින් ඔන්න පින්න වලින් අපිට චන්දි කතා කරලා ලලිත් කුමාර මහත්මයා අපිට සම්බන්ධ කරගන්න හම්බුනේ නැහැ දැන් ඉතින් ඔන්න ඔබතුමාගේ අවස්ථාව ඉතින් මේ දවස්වල වහිනවද ඔය පැත්තට නෑ
3: මේ පැත්තට මම වහන්නේ නැහැ ඉතින් අපිට මේ පොතන් උදාව වෙලා තියෙන්නේ අම්සාපුර දිස්ත්‍රික්කේ
2: ඕ පොසොන් උදාව ඉතින් පොසොන් උදාව ගැන කතා කරපු හින්දාම අපි ආදරණීය ජෝතිගේ බැතිගී කීපයක් ඔන්න ලෑස්ති කරලා තිනේ බැතිගී කියලා කිව්වට මේ බැතිගීම නෙමෙයි ඉතින් පොසොන්ෙට ගැළපෙන ගීත නේද ආදරණීය ජෝති වෙනුවෙන් කවදද අපි එකතු කරන්නේ ඊළඟ ගීතයට
3: ඔව් මේ වෙලාව මම කට්ටිය එකතු කරගන්න ඉස්සෙල්ලා මම පොඩි සඳහනක් කරන්න ලෑස්ති මොකද මම හිතන්නේ ඔයවත් හඳක් තායි අපිට මේ අපේ ලංකාවේ මාතෘභූමිය පිටම ලෝකෙට දිවි වෙන්නේ නැති යනාකතුනි ඔබතුමාත් මේ වගේම අක්කලාත් කාර්ය මණ්ඩලයේ සභාපතිතුමාට තීරණ කරන්න කියලා මම හිතන්නේ කොහොම ඉක්මනට කරන්නද කියලා මම දැකලා මට හිතෙනවා. නමුත් හැම කෙනාටම ඉක්මනට වන්ත වෙනවා පළමුවෙන්ම. ඒවා දෙන්න මම ඉක්මනට කරගන්න මේ වෙලාවේ බිරිඳ මේනකා, දුව රෙජිනී, හේතුවායිල කේතියේ සමසිංහ මහත්තයා, රත්නංගහල් මේ ගියසෙන්පුර ඩීන් සංගීර මහත්තයා, මහසිරි මහත්තයා, විමල් සේනාරත්න මහත්තයා, උපතපාල මහත්තයා, ත්‍යාගම් සෝමසිරි මහත්තයා
2: මදන්නේ දුරකතනේ ඔන්න විසඳුනා එතුමගෙත් අපි කොහොමනත් යාලෝ හිතවතුන් ආදරය කරන හැමෝම අපි එකතු කරගන්නවා එතුමා වෙනුවෙන් ඊළඟ ගීතයට චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ තව පුංචි වෙලාවක් තියෙනවා අපිට මේ ආදරය බෙදා ගන්න තාම මැසේජ් එක ලැබුණේ යාලුවන්ට තමයි මේ කියන්නේ 0703 935 934 දැන්ම මැසේජ් එකක් එවන්න පායා දිරින විට තරු කැට දුර අහසේ ජෝති රාත්‍රිය හඬ දෙයි හැම නිවසේ දසත විසුරුණු තරු කැකුළු එක් කරගෙන අද දවසේ සුන්දර දෙප දෙපෑයක් ගත කරමුදා පිසුවසේ සුන්දර දෙපෑයක් ගත කරමුදා පිසුවසේ එහෙම කියලා එවල තියෙන අපිට ගිරි උල්ලෙන් ශසිකලා ඔන්න ශසිකලා ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් සුන්දර පැයක් තමයි, පැය දෙකක් අපි මේ විදිහට සුන්දරව ගත කරනවා. දැන් නම් පැය දෙක ඉවර වෙන්න ලං වෙලා තියෙනවා. හරි කොහොමනත් අපි යනදන්නේ හෝමගම් පැත්තට. මාමේ අපිට සින්දුවක් ඕනේ මැසේජ් ගෙවන්නේ අශිනි. අම්මා අයෝමි, ආච්චි සුනිතා, සීයා සුනිල්, මාමා නලින්ද, අයියා චමෝත්, ඒ වගේම ලොකු අප්පච්චි ගුණවති, පොඩි ආච්චි කල්දේරා, යෝගේම සීයා නෙවිල්, චුඩියාච්චි ශ්‍රියානි, පොඩි මාමා කාවින්ද, ආච්චි දම්යන්ති, ආච්චි අමරා, සීයා විජේසිරි, ලක්මාල් පුංචි, නිසාරා හොඳම යාළුවා, නිතුවක්ක, ඒ වගේම දිනක මාමා, ඉසර කඩේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා මාමේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ වගේම මාමාවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට චුටි දුව මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න දුවගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අයබෝන් මල්ලි, ජෝතිමත් රාත්‍රියක් වේවා. දතින් සුපුරුදු පරිදි ජෝති රාත්‍රිය අහන ගමන් ඉන්නේ මහත්යාව වික්‍රමසිංහ වාදයෙන් එකතු කරගන්න කියන වෙලාවේ ජ්‍යතිපාල මහත්මයාගේ ඕනම සින්දුවකට දෙන්න අපිට දෙන්න. කොටියකුඹුරේ මල්කාන්ති තමයි මැසේජ් එක කියලා දිරන්න. කොටියකුඹුරේ මල්කාන්තිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ.

චාර් ජෝතිපාල මහත්මයාගේ ගුණ සමරුම කරන නිශාන්ත මෙවරත් එතුමගේ ගුණ සමරුම 39 වෙනි වතාවටත් පවත්වනවා කියලා අපිට ඕන සතුටින් දන්වා සිටිනවා කියලා තමයි නිශාන්ත මහත්මයා දාලා තියෙන මැසේජ් එකක් ඉදින් අන්න එහෙම තමයි. දැන් පරාකාඩු වේරුවන් එහෙම ගත්තාම නේද? තනියෙන් ආදරණීය ජෝති වෙනුවෙන් කොයිතරම් දේවල් කරනවද? ඔබ හිතන්න ඔබේ ජීවිතයේ ඔබ ළඟින් ඉන්න කෙනෙක් ඔබට අහිමි වෙලා කොයිතරම් කාලයක් ඔබේ හිතේ රැඳේවිද? ඒ මතකයන් අවුරුද්දක් දෙකක් උපරිම අවුරුදු 10ක් සමහර වෙලාවට දරුවන්ට දෙමව්පියන්වත් අමතක වෙලා යන කාලයක අපි ජීවත් වෙන්නේ. එහෙම වෙන යුගයක අවුරුදු 39ක් පුරාවට ආදරණීය ජෝති අපිව දාලා කියලා අවුරුදු 39ක් වුණාට ආදරණීය ජෝතිට ආදරය කරන ඔබ තාම එතුමන්ව තාම සිහි කරනවා නේද? මතකයන් සිහි කරනවා. ඒ දවස අපිට අමතක කරන්න බැරි තත්ත්වයට අපිට උදා වෙලා තියෙන ආදරණීය ජෝතිගේ දිවිත තිවිච්ච මනුෂ්‍යත්වයේ හින්දා නේද? ඒ මනුස්සකම තාම අපිට දැනෙනවා. ඒ හදවතට දැනෙන හින්දම තමයි හිමා නිරන්තරයෙන් කියන ආදරණීය ජෝතිගේ ආදරේ ජීවමානයි කියලා. හරි කොහොමද තලවි දර්ශනී මැසේජ් එකක් කියලා දෙන ලස්සන සින්දුර එකතු කරගන්න කියලා තින් ඔන්න අපි අලව්වි දර්ශනීගේ මැසේජ් එකත් එක්ක ලස්සන ගීතයක් තෝරගෙන තිනවා ආදරණීය ජෝති වෙනුවෙන්. හිමාල නිරන්තරයෙන් කියන්නේ කියන්නේ ජීවිතයේ ඕනම සම්දිස්ථානයකට වැදගත් අවස්ථාවකට ජීවිතයේ වේවා සමාජයේ වේවා ආදරණීය ජෝතිගේ හඬින් ගේන ගීතයක් කොයි හෝ තැනක තියෙනවා. අන්න ඒකයි ආදරණීය ජෝතිගේ සුවිශේෂත්වය. මේ සුවිශේෂී හේතුව ආදරණීය ජෝතිට විතරයි තියෙන්නේ නේද? පොඩ්ඩක් හිතලා බලන්න. මේ ආදරේ ජීවමාන වෙන්නේ ඒ හින්දාමයි.

0: ලකන රේඩියෝ ITN
1: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: එයාව දැක්ක වෙලාවේ
1: ආදරේ හිතෙනවා දැක්කම දෙවන් දෙනවා ලස්සනයි
0: එයාගෙන් ආදරේ හිතෙන වෙලාවේ
1: තයිපයි මහල්ලක් තනවන් නෙමෙමත්
0: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ

රත් යටයි විනාඩි 56 වෙලාව ආදරණ ජෝතිගේ ඔය උණුහුමෙන් අවසන් මිනිත්තු කීපය. ඉතින් අපි ඩක් ගාලා නදන්නේ චැට් එක වැත්තට. ඔන්න අපිට මැසේජ් එකක් කියලා තියෙනවා විනීතම්මා. සෙනෙහස පිළි ජෝති රාත්‍රියක් වේවා හිමාල් පුතේ ඇහැලියකොඩින් විනීතම්මා තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. පාරදුරෙන් මගේ පුතාවත් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම මානෙල් හේරත් නංගිවත් සුනිල් විතානවත් ආදරෙන් එකතු කරන ලස්සන ගීතයක් හම් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි එතුමිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිත් දැන් පැයක ඉඳලා එකතු වෙලා ඉන්නේ. ගාමිණි ගලප්පිටිය ඇතුළු පවුලේ සියලු දෙනා ආදරෙන් එකතු කර ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි ඉතින් අවසන් මිනිත්තු කිහිපය ඇතුළත් ඉතින් නම් ටික කිව්වනේ තරහ වෙන්නේ නැහැ. හරි ෆොටෝ එකක් කියවලා තියෙන ලස්සනට ආදරණීය ජෝති ගැන. ඒ වගේම තමයි සුබ ජෝති රාත්‍රියක් වේවා බුදුසරණ හිමල් කේසර සිංහයානනි ගීලව සක්විති රජුනි ඔබට උපහාර පුදන්නම්. හදේ සෙනෙහස පිරි උතුම් ගතිගුණ අමරණීයයි. වදන් නෙනවා කවි ලියන්නට හදවත පිරි ඉතිරි. හදවත ගැහෙනවා දැස් කඳුලින් පිරනවා සොයුර සිහිවි හදවත දුකින් පිරි. මේ පදවැල් ලියා එවන්නේ සෙනෙහසින් රත්තරන් රත්නපුරේ රත්නා තමරා කුමාරි හාමි. ඉතින් එහෙම තමයි නේද, කවි සිතුවිලි කුඩ නැගෙනවා හදවතට. අව්‍යාජත්ව කියන්නේ ඒක තමයි ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න වාරියපොළ රොහල් පැරඩයිස් මානෙල් හේරත් ඒ වගේම වජිරා හේරත් වසන්ත හේරත්. ඔන්න ඉතින් මේ හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන බ්‍රසලාන අවසන් කරන තෝරගත්ත ගීතයක් ඔබේ හදවතට දැනෙන ගීතයක් තමයි තෝරගත්තේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඔබ දන්නවා ඇති දැන්ටමත් අතීතයේ 1970 ඉඳලා 1977 කාලය ඇතුළේ පුංචි තහනමක් පෙරණගෙන ආදරණීය ජෝතිට ගීත සම්බන්ධයෙන්. ඉතින් ඊට පස්සේ 1978 ජනවාරි 3 වෙනිදා තමයි මේ ගීතය ගායනා කරන්නේ. එවකට හිටපු රාජ්‍ය නායකයෙක් අතින් ලියවුණු සුන්දර ගීතයක් හෙට දවසත් එක්ක අපි සම්බන්ධ කරගෙන අද වැඩසටහනේ අවසන් ගීතය විදිහට මේ විදිහට ඉදිරිපත් කරන්න තමයි හිමාල් තෝරගත්තේ. ඉතින් පැය දෙකක කාලය අවසන් වෙන වෙලාවේ දින 7කට විවේකයක් ගන්න හදන්නේ. වටින දින ගණනක් ඉදිරියේ එනවා නේද? ජීවිතේ අමතක කරන්න බැරි හදවතේ රැඳිච්ච මතකයන් ගොඩක් එක්ක අපි ලබන ඉරිදා රාත්‍රී 7ට හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරණීය ජෝතිගේ පැතුමත් එක තමයි ඔබේ සතුට. ඉතින් හිමාල්ගේ පැතුමත් එක තමයි. පරිස්සමෙන් ඉන්නවන හැමෝම ගිහින් යන්න. මම හිමාල් ජෝතිමත් සුබ සතියක්. මේ ආදරේ ජීවමානයි. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ගොඩක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ආයුබෝවන් ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක් දැන් වෙලාව හරියටම 9:10යි අද දවසේ මිලදී ගත්තලු තොරේ පත්තරකන් ජාතිකලු තොරේ මණ්ඩලේ මහජන සම්පත අද සම්පත NLB ජය වගේ මෙගා පව තන නිධානය හඳහන ගොවිසිත වගේම සුබ දවසක් කළු තොරේ පත්තර ගන්න මේ ඔබේ ජයග්‍රහී ප්‍රතිඵල ඇහෙන වෙලාව
2: අයිබෝන් දවසක ආරම්භයේදී ඔබට මතක් වෙන ඔබට වටින ඔබේ සිහින දවසක අවසාන පැය කිහිපෙදී සැබෑ කරන්නයි NLB අපේ එකම ප්‍රාර්ථනාව. ඉතින් අදත් එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. ඉතින් අද ඔබේ වාසනාව වෙනුවෙන් වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා විසින්. එතකම මේ අපි හඳුනාගන්නේ අද අධ්‍යක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිරෝෂා ජයමාලි පතිරණ මහත්මිය, ජාතික රුධිරය මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා, එතෙක්ම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KGS දේවරක්ෂි මහත්මිය. ලොතරැයි වර්ග 8ක් සූදානම් අදත් ඔබෝ දිනවන්න. අපි ආරම්භ කරනවා ඔබේ වාසනාවේ සුබ ගමන. NLP අපෙන් ඔබට බෝනස් ලැබෙන ඉරිත දවස තමයි අද. සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 මුදල් ත්‍යාගයන් වගේම තව තවත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය 500 වෙනි ජයග්‍රහී දිනුම් වාරය. එහෙමනම් ඔබේ ජය වෙනුවෙන් අපි යනවා අද දිනුම් වැඩිමිට. ඔබට ජය රැගෙන එන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ එක ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ K ජය අංක 4, 5, 0, 5. වාසනාවන්තින් විකර්ණ සන්ඩේ බෝනස් සංඛ්‍යාවයි මේ අපි තෝරා ගන්න. අද වාසනාවන්තින් විකර්ණ සන්ඩේ බෝනස් සංඛ්‍යාව 1366. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනීය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේකබද්ද අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුළුතරය NLB ජයතුලින් මේ වරුදිදී රුපියල් ලක්ෂ 5 ත්‍යාග 231ක් ඔබට අපි ලබා දුන්නා. Bumasthuti, balamu adu obe unu vasanava gana.
3: Today's selected English letter is K and the winning numbers are 4, 5, 0, and 5.
2: Adu NLB jayathulin thawat 500,000 vasanavantek api bi karanawa. Me vasanavant lotarai pata oba chalivi karanne Archikattuwa NLB alavi niyojita RANA Pereira visin. Etekkama rupiyal 50,000 bagin dina ganna vasanavantin 31 dinekut adu oba athrin bi wenawa.
3: அத்தோடு 50,000 பிரமதியான பரிசை 31 அத்தசாலிகள் என்று பண்றிருக்கிறார்கள்.
2: එතකම සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 53 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. එයනුව අද රට පුරාම වාසනාවන්තින් 64,592 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 61,33,641 මුදලක් NLB ජයතුලින් අපි බෙදා දුන්නා. වාසනාවන්ත ලග්න සංකේතයක් එක්ක ජය අංක 4ක් තෝරාගෙන වාසනාවේ හඳහන් ගලපන්නයි මේ අපි සූදානම් වෙන්නේ. එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1541 වන දිනුම් වාරය. ලග්න සංකේත 12ක් අතරින් ඔබට වාසනාව රැගෙන එන ලග්න සංකේතයයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතයේ කටක නියත ධනයෝගයක් ඔබේ කරන ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 47. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකයයි මේ අපි තෝරා ගන්නවා. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 9. ලග්න සංකේතයේ සමගින් ජය අංක 2ක් අපි තෝරා ගත්තා. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන තෙවන ජය අංකය. අද දවසේ වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය අංක 61. හඳහන වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ තේරීපත් වන අවසන් ජය අංකය අංක 37. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිටු ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවසින්ම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හරහන් ලොතරැයියෙන් අද අපි උන් වාසනාව ගැනයි දැන් අපි කියන්නේ.
3: Today's selected zodiac sign is Cancer and the winning numbers are 47, 9, 61 and 37.
2: අද හඳහනින් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ ජලවිකලයේ අකුරැස්ස NLB අලෙවි නියෝජිත KG අජිත් මහතා විසින්. ඒ අනුව අද රට පුරාම වාසනාවන්තයින් 114,786 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 81,39,800 මුදලක් හඳහනින් මේ දැන් අපි බෙදා දුන්නා. නිරූපිත නියත ධනයෝග ඔබේ කරන හඳහනින් හෙට ඔබේ වන ධනයෝගයේ වටිනාකම රුපියල් 37,69,971.60. සත් දිනම ජය නියත විවේකී සත්‍යන්තයේත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසිත මෙ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 4,474 වන දිනුම් වාරය. රුපියල් කෝටි 6ක් මාගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනම වැඩිමිට. ගොවිසිතින් ඔබට වාසනාව රැගෙන එන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නෙ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. අද වාසනාවන්තින් බිහි කරන ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්නවා. වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 69. අපි සූදානම් අද දවසේ දෙවන ජය අංකයක් දැන් තෝරා ගන්න. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 39. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. පළමු ජය අංකය අංක 69. දෙවන ජය අංකය අංක 39. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දෙවන ජය අංකය අංක 28. දැන් අප සූදානම් වෙන්නේ අද දවසේ වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය තෝරා ගන්න. අද ගොවිසිත වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 79. කෘෂිකර්මාන්තය නගා සිටවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනියත ගොවිසිතින් මෙවරදදී සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 55 දෙනෙක් අපි බිහි කළා. බලමු අද දවසේ ඔබේ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Selected English letter is K and the winning numbers are 69, 39, 28 and 79.
2: English අක්ෂරය සමගින් ජය අංක තුනක් කළපාගෙන රුපියල් 250,000ක් දිනා ගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ ජලවි කරන්නේ අඹතැන්න NLB අලෙවි නියෝජිත කුමාර හපුගොඩ මහතා විසින්. යනව අද රට පුරාම වාසනාවන්තයින් 1,2560 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 64,71,360 මුදලක් සත් දිනම ජයනිත ගොවිසිතින් මේ දැන් අපි බෙදා දුන්න. සත් දිනම ජයනිත ගොවිසිත 4,475 වන හෙට දිනම් වාරෙන් ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 6,96,71,455.16. වාසනාවන්ත ඔබට තව තවත් වාසනාව රැගෙන එන සුබදාසක් ලොතරැයි ත්‍යාගරටාව අලුත් වෙලා පහසු වෙලා එතෙකම තෑගිත් වැඩි වෙලා කියලා ඔබ දන්නවනේ. සුබ ලග්න සංකේතය සමගින් සුබ ජය අංක තුන ගලපාගෙන මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඔබේ කරගන්න ඔබට අවස්ථා තිබෙනවා. එතෙකම සුබ ජය අංක තුන ගලපාගෙන රුපියල් 50,000ක් ඒ විතරක් නෙවෙයි ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න සුබ දවසක් තුළින් අද අපි සූදානම්. ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 348 වන දිනුම් වාරය. අද දවසේ සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරා ගන්නෙ. අද සුබ ලග්න සංකේතය වෘෂභ. වාසනාවන්තින් බිහි කරන සුබ ජය අංකත් දැන් අපි තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 37. දෙවන සුබ අංකය අංක 62. වාසනාව ඔබේ කරන අවසන් සුබ අංකය අංක 11. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි මේ අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාග අංකය 2340. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ වරදදී රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැද දිනා ගන්නා වාසනාවන්තයින් 229 දෙනෙක් අපි බිහි කළා. බලමු අද දවසේ ඔබේ වාසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Today's selected zodiac sign is Taurus and the winning numbers are 37, 62 and 11.
2: අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්නා තවත් වාසනාවන්තයෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ ජලවි කරන්නේ මහනුවර NLB අලෙවි නියෝජිත SG චන්ද්‍රසිරි මහතා විසින්. නිරූපිත එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 6 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 31 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. එයනුව අද රටපුරාම වාසනාවන්තයින් 92,077 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 80,49,440 මුදලක් සුබ දවසක් තුළින් මේ දැන් අපි බෙදා දුන්න. තවත් ලොතරැයි වර්ග 4කින් වැඩි වැඩියෙන් වාසනාව ඔබේ කරන්න යශෝධරා සමගින් භාරතන සූදානම්.
3: මේලඟට මෙගා පව
4: අති දැවන්ත සුපිරිතයාග ඔබට හිමිකරදීමේ පුරෝගෝමයා තමා එන්ඩල්බී. ඔබට මතකයි රුපය කෝටි 47ක රුපය කෝටි 23ක අති දැවන්ත සුපිරිතයාග දෙකක් ඔබට ලබා දුන් එකම ලොතරැයි එන්ඩල්බී මෙගා පව. මේ කතා කරන මොහොතෙත් ලොතරැයි ඉතිහාසයේ අති දැවන්තම මෙගා සුපිරිතයාගේ ඔබට හිමිකර දෙන්න අපි සූදානම්. ඔව්, ඔබ අද වැය කළ පුංචි රුපියල් 40ට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ විදිහට ඔබ දැන් මේ දකින සුපිරි මෝටර් රථය අද ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ හේන හැබෑ කරන මෙගා පව 2580 දිනුම් වාරයටයි අපි දැන් යොමු වෙන්නේ. මෙගා පව ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය V. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 11. මෙගා පව අද සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,63,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ සුපිරි ත්‍යාගයේ ඔබට හිමි කරගන්න ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය සමග යන්ත්‍රය තෝරා දෙන ජය අංක 4ම ගලප ගන්න ඕන. ජයග්‍රහ අංකය අංක 17. දෙවන ජයග්‍රහ අංකය අංක 63. අංකය තෝරා දෙන තුන්වන ජයග්‍රහ අංකය අංක 27. මෙගා පව අවසාන වාසනාවන්ත අංකය අංක 10. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් අපි රටට බිහි කළා. දැන් කියනම් මෙගා පව අද ඔබේ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි.
5: Today selected English letters V, the super number is 11 and the V numbers are 17, 63, 27 and the last number is 10.
4: අද මෙගා පව තුලින් රුපියල් 120 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා HR වසන්ති චතුරානි ගල පිටමඩ. ඒ වගේම රුපියල් 102 ත්‍යාගයකුත් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ජූඩ් නිශාන්ත විජය කටුපත. ඒත් සමගින් අද මෙගා පව ලොතරැයියෙන් රට පුරා ජයග්‍රහකින් 103,791 දෙනෙක් අතර රුපියල් 81,55,520ක වාසනාවන්ත මුදලක් ඔබ අතර බෙදා දුන්නා. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ එන්එල්බී මෙගා පව ලොතරැයෙන් අපි හෙට ඔබ වෙත තිරණ කරන මෙගා සුපිරිතයාගේ වටිනාකම රුපියල් 29,63,81,386ක් පව සුපිරිතයාගේට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර් රථයක්. අදිරිදා සන්ඩේ බෝනස් තුලින් රුපියල් 10,000 තෑගි රැසක් ඔබට දිනා දෙන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2262 දිනුම් වාරය. ධන නිධානය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයෙන් අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය D. ධන නිධානය රුපියල් 8,63,00,000 ඉක්මවා ගිය සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහ අංක 4ක්. පළමු ජයග්‍රහ අංකය අංක 82. දෙවන ජයග්‍රහ අංකය අංක 25. තුන්වන වාසනාවන්ත අංකය අංක 69. අවසාන ජයග්‍රහ අංකය අංක 13. ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යාවයි අපි දැන් තෝරා ගන්නේ. අද ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යය 3,575. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 30 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. දැන් කියන සූදානම් වෙන්නේ ධන නිධානය අද ඔබේ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි භරත.
5: Today selected English letters D and the winning numbers are 82, 25, 69 and the last number is 13.
4: අද ධන නිධානය 2262 දිනුම් වාරේ සන්ඩේ බෝනස් සංඛ්‍යා ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 66 දෙනෙක් බිහි වුණා. ඒත් සමගින් අද ධන නිධානයෙන් රට පුරා ජයග්‍රහකින් 78,519 දෙනෙක් අතර රුපියල් 49,43,600ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව් භරතන්, මතක් කළා වගේම රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක අති දැවන්ත සුපිරි ත්‍යාග ඔබට හිමි කර දුන් ධන නිධානය ලොතරැයියෙන් අපි හෙට ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,67,20,842,32ක්. එදත් අදත් හෙටත් ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පත අද ඔබව වාසනාවන්තයෙක් කරන්නේ 6232 දිනුම් වාරය. ඔව්, ඔබට ජය වේවා. අපි යනවා දිනුම් මැදීමට. මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක 6 අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ ජී ජය අංක 6 පිළිවෙලින් 5, 6, 7, 1, 8 සහ 8. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 125 ත්‍යාගලාභීන් 196 දෙනෙක් අපි රටට බිහි කළා. දැන් කියන්නේ මහජන සම්පත වාසනාව ගැන. බොහොම ස්තුතියි.
5: Today's selected English letters G and the winning numbers are 567188.
4: අද මහජන සම්පතෙන් රුපියල් 125 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා නෙල්කා නිලානි බලපිටිය. ඒ වගේම රුපියල් 100,000 දිනා ගන්නා ජයග්‍රහකෙන් 21 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු: RMP මහින්දරත්න මාතලේ, ගාමිණී ගුණරත්න මාතලේ, S හරිකරන් වාලච්චේන, V මුතු කුමාර් කළුවාංචි කුඩි, EMG ඒකනායක එප්පාවල, ප්‍රියංග රත්නවීර හොරණ, WA උදයසිරි මහනුවර, යසිත් අමරසේකර වත්තේගම, S කෝකුලවදනි චූලිපුරම්, YB රේණුකා කදරුවෙල, P විජේන්ද්‍රන් පාරතිපුරම්, KA සෝමසිරි මිනුවන්ගොඩ, රෝහණ කුමාර ගලලියද්ද ලොතරැපත් දෙකක් කලවි කළා, AIK රාමනායක කොටහේන, ශිරෝමි දීපිකා රාගම, LHA සුමනසිරි කිරිඳිවැල, පත්මසිරි පීරිස් මාරවිල, උදය දිසානායක රුවන්වැල්ල, WWA සිසිර අම්බලන්තොට, කොළඹ දිස්ත්‍රික්කෙන් එක් ලොතරැපතක් කලවි වුණා. ඒ අනුව අද මහජන සම්පතින් රටපුරා ජයග්‍රහකෙන් 224,435 දෙනෙක් අතර රුපියල් 1,88,54,080 මුදලක් අපි බෙදා දුන්නා. භරත දිනක ජයනියත මහජන සම්පතින් අපි හෙට ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,87,49,592. අද වියදමට අද සම්පතින් ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. අද මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4 ගලපාගෙන. ඒ අනුව අද සම්පත අද දිනුම් වාරය 807 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ ජී ජයංක 4 බවට පත්වෙන්නේ 7, 1, 8 සහ 8. අද සම්පත draw number 807. Today's winning English letter is G and the winning numbers are 7, 1, 8 and 8. ඒත් සමගම අද 250,000 ත්‍යාග එකක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා KDSN විජේසිංහ කිරිඳිවැල. ඒ වගේම අද සම්පත තුලින් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද බිහි වුණා. අද සම්පතින් වාසනාවන්තින් අතර රුපියල් 98,96,000 මුදලක් අද අපි බෙදා දුන්නා. එනවි ජාතික ජයවරණෙන් අද රටපුරා ජයග්‍රහකින් 803,244 දෙනෙක් අතර රුපියල් 7,06,43,440 මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. මතකයේ තබා ගන්න හෙට වෙන පුළුවන් ඔබේ වාසනාවේ දවස. එතෙක් මතකයේ රඳවා ගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLP.
0: Lakhanda Radio ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

වාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ

නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්දිදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්ති.

0: FM 93.7 ලක්හඬ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: වෙලාව දෙපහයි විනාඩි 15යි.

ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානාපත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලේ